හොඳම දරුවෙක් වෙනවා කියන එකත් ලේසි නැහැ. එනිසා මගේ දුවේ පුතේ අමාරු දේ ඒකනම් ඒක කරන්න. ඒ වගේම තමයි හොඳම ගුරුවරයෙක් වෙනවා කියන එකත් ලේසි වැඩක් නෙමෙයි. දරුවෙක් හැමදාම ආසාවෙන් ඉස්කෝලේ යනවා නම් අනිවාර්යෙන් එතන ඉන්න හොඳ ගුරුවරයෙක්. ඇත්තටම ළමයි ගොඩක් වෙලාවට ඔය පන්තියේ ඉන්න ටීචර් හරි ආදරෙයිනේ. ටීචර්ගේ සාරි පොටේ එල්ලිලා යන්නේ. ටීචර්නකම් මග බලාගෙන ඉන්නවා. ටීචර් හරි ආදරේ. හරි භක්තියක් තියෙන්නේ. සමහර ටීචර්ස්ලා නම් ඉන්නවද මෙయ్య පෙරද මන්දයක් අර විභාගෙ ලියන ළමයාගේ කොණ්ඩේ කපලා. ලියලියා ඉන්නකොට කොණ්ඩේ කපලා ඇවිල්ලා. එහෙම ටීචර්ස්ලාත් ඉන්නවා. ඒකයි අර හොඳ ගුරුවරයෙක් වෙනවා කියන එක ඔක්කොටම වැඩි අමාරු වැඩක්. පුළුවන් තරම් හොඳ ගුරුවරයෙක් වෙන්න. සමහර ගුරුවරු නම් ඉන්නවා හරි ආදරේ දරුවන්ට. දරුවොත් හරි ආදරේ. අර තමන්ගේම දරුවෝ වගේ බදාගෙන දරුවෝ තුරුල් කරගන්න ගුරුවරු ඉන්නවා. ඉතින් එහෙම ගුරුවරයෙක් වෙනවා කියන එක තමයි ඇත්තටම අමාරුම දේ. හොඳයි මගේ ප්‍රිය ශ්‍රාවකීනි, දැන් 5:40 වෙලාව. අද රාජකීය වෛද්‍ය හෙන්රි මාර්ෂල් එංගලන්තයේ එඩින්බරෝහිදී අභාව ප්‍රාප්ත වෙන්නේ අද වගේ දවසක 1851. 1775 තමයි උපත ලබන්නේ. ඔය අවුරුදු 5ක් එක දිගට 1816 ඉඳලා 1821 වෙනකන් උඩරට පළාතේ ජ්‍යෙෂ්ඨතම වෛද්‍ය නිලධාරියා ලෙස කටයුතු කළා හෙන්රි මාර්ෂල්. ඔය සිංහලේ අන්තිම රජු වෙච්ච මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුව සමග සමීපව කතා බහ කරන්න ඇසුරු කරන්න ලැබිච්ච කෙනෙක් තමයි හෙන්රි මාර්ෂල්. වීරෝධාර ලෙස මරණයට මුහුණ දුන්නු කැප්පෙටිපොල දිසාවගේ මරණය ඔහු දැක්කා. එනිසා කැප්පෙටිපොල දිසාවගේ හිස්කබල ආරක්ෂා කර දීමට හෙන්රි මාර්ෂල් පීවර ගත්තා. එයා 1808 මේ දෙවෙනි ලංකා රෙජිමේන්තුවේ ශල්ල වෛද්‍යවරයා ලෙසත් කටයුතු කළා. කන්ද උඩරට අල්ලා ගැනීම සඳහා 1814 වර්ෂයේදී සංවිධාන කළ බ්‍රිතාන්‍ය හමුදාවේ පළමු සේනාංකෙත් එතුමා හිටියා. වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඉහළ දැනුමක් තිබිච්ච කෙනෙක්, ආචාර්යවරයෙක්, ගෞරව උපාධි ලැබපු කෙනෙක්. අපි ඊළඟ ගීතය තෝරාගත්තේ රටට ආසිරි භක්ති ගැයුම් ගීවලින්.

හොඳයි ඒ ආසිරි භක්ති ගැයුම් ගීවලින් පස්සේ දැන්ෙන්නේ කෙලිම මැලේරියා මර්ධන වැඩසටහනට. 9:11 අද වගේ දවසක තමයි මේ මැලේරියා මර්ධන වැඩසටහන ආරම්භ වෙන්නේ. මේක මර්ධනය සහ ප්‍රතිකාර ලබා දීම වැඩසටහනේ ආරම්භ වේ අරමුණක් වෙනවා. මැලේරියා වසංගතය ලංකාවේ ඇති වුණා 1934 වර්ෂයේ වන විට වාර්තාගත මැලේරියා රෝගීන් සංඛ්‍යාවක් මේ රටේ හිටියා 115,000 1934 දී. මැලේරියා රෝගීන් තනුක පොඩි ගාණක්ද කියලා 115,000. ඒකෙන් පුජ්‍යලෝ 80,000ක් මිය ගියා. ඉතින් අර දැන් අපිට කොරෝනා ආවනේ. කොරෝනා ආපු වෙලාවේ අපි හරියට හුදකලා වුණානේ. ඒ වගේම ලොක්ඩවුන් කළානේ සමහර නගර පළාත්, එහෙම් පිටින්ම ලොක්ඩවුන් වුණානේ. ඔය මැලේරියා වසංගතයේ වෙලාවේ තමයි අපි පළවෙනියටම ලොක්ඩවුන් වුණේ. පළවෙනියටම ලොක්ඩවුන් කරපු නගරය තමයි කෑගල්ල. සෑහෙන රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වුණා කෑගල්ලෙන්. ඒ නිසා කෑගල්ල ලොක්ඩවුන් කළා. උතෙන්දී අර එන්නම් පෙරේරා මහත්තයත් මතක් වෙනවා. එතුමත් ඉතින් අර මේ මැලේරියා වසංගතයත් එක්ක සෑහෙන ප්‍රසිද්ධත් වුණානේ. පරිප්පු මහත්තයා කියලා තමයි හුඟක් අය කිව්වෙත්. පරිප්පු මහත්තයා අර පරිප්පු බෙදීමත් එක්ක පරිප්පු මහත්තයා කියලාත් ඉතින් එතුමාට නම් පට බැඳුණා. ඉතින් කොහොම හරි ඔය මැලේරියා වසංගතයත් එක්ක එන්නම් පෙරේරා මහත්මයලා මේ සෑහෙන වැඩ කොටසකුත් කළා මැලේරියා වසංගතයේ වෙලාවේ රෝගීන් බේරා ගන්න. මට ඔය එන්නම් පෙරේරා මහත්තයා ගැන මතක් වෙච්ච වෙලාවේ තව ලස්සන කතාවක් මතක් වුණා. ඒ තමයි දැන් ඔයා දැන් වුණත් අපි දැන් දැන් තෙල් නැවක් එහෙම එනකම් බලන් ඉන්නවනේ. තෙල් නැතුව පහුගිය දවස්වලත් අපි හිටියන්නේ. එතකොට ඔය ඩඩ්ලි සේනානායක මහත්තයාගේ UMP ආණ්ඩුව තියෙන කාලේ වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. දැන් UMP ආණ්ඩුවෙන් තෙල් නැවක් එහෙම ඇනවුම් කරලා දැන් කොළඹ වරායට නැව ආවා. කොළඹ වරායට නැව ආවාට කොළොන්නාවේ තෙල් ටැංකිවල තෙල් පිරිලා තිබිච්ච නිසා නැවේ තෙල් පොම්ප කරන්න විදිහක් තිබුණේ නැහැ. කොළොන්නාවට බාණ්ඩ විදිහක් තිබ්බේ නැහැ. ඉතින් අගමැති ඩඩ්ඩි සේනානායක මහත්තයා ලෝක අමාරුවක වැටනේ නැවපහු හරෝල යවන්නත් බෑ, කොළොන්නාවට බාණ්ඩත් බෑ. කොළොන්නාවේ ටැංකි පිරිලා. එහෙමයි කියලා නැවපහු හරෝල යවන්නත් බෑ. ඒතකොට විශාල වන්දියකුත් ජීවත් වෙනවා නැව හරෝල යවුවොත්. දැනට අපිට තෙල් තියෙන නිසා ඔක පොඩ්ඩක් අරගෙන යන්න කියලා එහෙම කරන්න බෑ. ඊට පස්සේ මේකට මොනවා වුණත් එන්එම්ගෙන් උදව්වක් ගන්න පුළුවන් කියලා කල්පනා කළා. මොකක් හරි පිළියමක් හොයාගන්න පුළුවන් කියලා කල්පනා කරලා අගමැතිතුමා අන්තිමේදී තමන්ගේම මෝටර් රථයෙන් තනියම ගියා එන්එම් පෙරේරා මහත්තයා හම්බ වෙන්න ගෙදරට. ඩඩ්ලිගේ කතාව කිව්වට පස්සේ එන්නම් පෙර මහත්තයා නහයෙම පොඩ්ඩක් අතගාලා කල්පනා කරලා මේ ප්‍රශ්නෙට විසඳුමක් දුන්නා. ඉතින් ඇත්තටම මොකද දන්නවද දුන්නේ? රටේ තෙල් හිඟයක් ඇති වෙනවා, ඇති වෙන්න නියමිත බවයි කියලා මිනිස්සුන්ට පොඩ්ඩක් කියන්න කියලා කිව්වා. නිකන් වෙළඳ ඇමතිට කියන්න කියලා කියනවා රටේ තෙල් හිඟයක් ඇති වෙන්න ඉඩකඩ තියෙනවා හෙට අනිද්ද කියලා වෙළඳ ඇමතිට නිකන් කියන්න කියලා කිව්වා. කිව්වත් වගේම වෙළඳ ඇමතිත් ඒක කියලා තියෙනවා. කිව්ව ගමම් මිනිස්සු දුවගෙන ඇවිල්ලා පෙට්‍රල් ගහගෙන තියෙන්නේ. අයි ෂෙඩ්වල තෙල් නැති වෙන්නම මිනිස්සු ගහලා තියෙනවා දවස්වල. දැන් වගේනේ දැනුත් ඕකනේ අපි කලේ. නිකන් තෙල් නෑ වගේ එකක් කවුරු හරි කියපු ගාම අපි ගිහිල්ලා ෂෙඩ්වල පෝලිං වල ඉඳලා කොහොම හරි ෂෙඩ්වල තියෙන තෙල් හිඳෙනකම්ම ගහනවානේ. දැන්නම් පෙර මහත්තයා කිව්වා මේකෙත් කරන්න තියෙන්නේ ඒ වැඩේ. නිකන් තෙල් හිඟයක් ඉස්සරහට එන්න නියමිතයි වගේ කියලා පොඩි පණිවිඩයක් යවන්න රටට. ඊට පස්සේ මිනිස්සු එවිලා තෙල් ගහනවා. ඊට පස්සේ අර නැව ඔයාට බා ගන්න පුළුවන් කියලා. ඒ වැඩේ තමයි කරලා තියෙන්නේ ඇත්තටම බලනකොට. හොඳයි ප්‍රිය ශ්‍රාවකිනි, පරණ වෙච්ච ලස්සන සිදුවීම් ඉතින්. හොඳයි, ඊළඟට තෙල් ගැන නෙමෙයි වතුර ගැන.
අපි යනවා අපේ නෑදෑයෝ හම්බ වෙන්න, සමනල කන්දෙන් ඉඳලා බැහැගෙන එන අපේ ගංගාවල් ටික දකින්න.

හොඳ ඉතින් නැන්දලා හතර දෙනා මෙනවා. ඇබතින් ගෙවල් ලොට්ටන් ඉතින් ඇත්තරම නෑදෑ වෙනවාට ඔබ කැමති නෑනෙ දැන්. දැන් වැඩිය කැමති නෑ ගෙවල් වලට කට්ටියනවට. මිනිස්සු කොහොමත් හුදකලා වෙලා තමයි ඉන්නේ. ගෙවල් වලට වැඩිය සෙනගෙනවට කැමති නෑ, නෑදෑ වෙනවට කැමති නෑ, උයන්ඩ වෙනවට කැමති නෑ. දැන් ගෙවල් වල එහෙම තමයි තත්ත්වය. ඉස්සර තමයි ඉතින් මහා සෙනගක් එකට එකතු වෙලා ඉතින් හරි ලස්සනට ජීවිත ගෙවුනේ. හොඳයි ප්‍රිය ශ්‍රාවකිනි, දැන් 5:55 හයටත් කිට්ටුයි. අපි කතරගම දෙවියන්ට කියනවා පොඩි බාරයක් වෙනවා වගේ වැඩක් ඉදින් මේක. කතරගම දෙවියන්ට ඒ ධෛර්ය ශක්තිය දෙන්න කියලායි මේ ගීතේ කියන්නේ.

0: හොඳයි, දැන් අපි ප්‍රධාන ප්‍රතිප්‍රකාශයට නියමිත දැන්වීම සඳහා වෙලාවෙන් කරගන්නවා. ගන්න ලොතරැයි ටික අතට මේ 6179 මහජන සම්පත ඉංග්‍රීසි අක්ෂරය R ජය අංක 8188896, ඉංග්‍රීසි අක්ෂරය R ජය අංක 8188896, ලක්ෂ 225 ජයග්‍රහණය කර ඇත. ඒ තලාව ප්‍රදේශයෙන් යනු දින ඇති ත්‍යාගමුද ලක්ෂ 411, මීළඟ මහජන සම්පත ලක්ෂ 200, මහජන සම්පත වැඩි වැඩි මිලදී ගන්න වාසනාව උදා කර ගන්න. 2209 ධන නිධානයයි මේ. ඉංග්‍රීසි අක්ෂරය Q ජය අංක 11 13 52 79, ඉංග්‍රීසි අක්ෂරය Q ජය අංක 11 13 52 79, දින ඇති ත්‍යාග මුදල ලක්ෂ 58, මීළඟ ධන නිධානය 11,91,00,000. ඊළඟට මෙගා පව 2527 දිනුම් වාරේ ඉංග්‍රීසි අක්ෂරය K සුපිරි අංකයේ 16 ජය අංක 19,22,70,79, ඉංග්‍රීසි අක්ෂරයේ K සුපිරි අංකයේ 16 ජය අංක 19,22,70,79, රුපියල් 1,00,000 ජයග්‍රහණය කර ඇත. යනු දින ඇති මුළු ත්‍යාග මුදල රුපියල් 1,74,00,000, මිළඟ මෙගා සුපිරි ත්‍යාගයේ 25,43,00,000, පව සුපිරි ත්‍යාගයේ 100,00,000, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට සුපිරි මෝටර රථයක්. ඊළඟට ගොවිසෙත 4,421 දිනුම් වාරය ඉංග්‍රීසි අක්ෂරයේ F ජය අංක 9,23,48,61, ඉංග්‍රීසි අක්ෂරයේ F ජය අංක 9,23,48,61, දින ඇති ත්‍යාගමුද 115,00,000, මීළඟ ගොවිසෙත 1,601,00,000. ගොවිසෙත වැඩි වැඩි මිලදී ගන්න වාසනාව උදා කර ගන්න. හඳහන 1,488 දිනුම් වාරය ලග්නේ මිතුන ජය අංක 5,13,29,50, ලග්නේ මිතුන ජය අංක 5,13,29,50, දින ඇති ත්‍යාග මුදල 10,00,000 සමග 1,94,00,000, මීළඟ හඳහන 1,33,00,000. හඳහන වැඩි වැඩි මිලදී ගන්න වාසනාව උදා කර ගන්න. මෙන්න සුබ දවසක්. 295 දිනුම් වාරය ලග්නේ ධනු ජය අංක 12,40,42, ලග්නේ ධනු 12,40,42, ත්‍යාග ප්‍රවර්ධන අංකය 98,29.
1: කාලයක් කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය ඔසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ඔබේ සුවසිත.

0: වේලාව උදැස්සන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ඉනුෂා වීබැද්ද. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගෙන් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවේ. සියයට 18 වැඩ්බද්දේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා කියයි. යලකන්නිය සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තුග රට තුළ. ජූලි මස පළමුවනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27 වැනිදා සිට එම සතිය තුළ වැඩසටහන් රැසක්. ඇමෙරිකාවෙන් ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. 6 වැනි ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාලදිවයින් ව්‍යාපාරිකයින්ට ඇරයුම් කරයි. තොරතුරු තාක්ෂණය, කෘතිම බුද්ධිය, ධීවර හා කෘෂි සැකසුම්, සංචාරක සහ විවේකයේ මෙන්ම දේපළ වෙළඳාම සහ නාගරික යටිතල පහසුකම් ආදී අංශවල ආයෝජන අවස්ථා පවතින බව ජනාධිපතිවරයා පැවසුවේ දැන් දිවයිනට පැමිණ සිටින මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා සමග කොළඹදී ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. අද පැවැත්වීමට නියමිත ව්‍යාපාර සංසදයේ සාර්ථකත්වය සඳහා සුබපැතුම් පිරිනැමූ ජනාධිපතිවරයා එය පළදායි හවුල්කාරීත්වයන් සඳහා මඟ පාදනු ඇතැයි විශ්වාසය පළ කළේය. මාලදිවයිනේ සංචාරක කර්මාන්තයේ ආයෝජන සිදුකරන ශ්‍රී ලාංකික සමාගම් රැසක් තිබේ. එබැවින් දෙරටටම සංචාරක කර්මාන්තයේ ප්‍රතිලාභ ලබාගත හැකි අවස්ථා ගවේෂණය කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. අනාගතය දෙස අවධානය යොමු කරමින් වෙළඳහා ආයෝජන අවස්ථා සහ නව ව්‍යාපාරික අවස්ථා විවෘත කිරීමට කැප වී සිටින බව මාලදිවයින් ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මුයිසු මහතා, අගමැති ආචාර්ය හරිණි අමරසූරිය, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න හා ඇමති විජිත හේරත් යන මහත්ම මහත්මියූ හමු වී සාකච්ඡා පවත්වා තිබේ. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ක්‍රීඩා හා තරුණ සංවර්ධන ක්ෂේත්‍රවල සහයෝගිතාව වර්ධනය කර ගැනේ. ඊට අදාළ අවබෝධතා ගිවිසුමට ඊයේ අත්සන් තැබින. එම අවබෝධතා ගිවිසුම මගින් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ සහයෝගිතාව වර්ධනය කර ගැනීමට මඟ හෙළිවන බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය කියයි. දෙරට අතර තරුණ නායකත්ව හා පෞෂ වර්ධන වැඩසටහන්, තරුණ හූමාරු කඳවුරු, තරුණ ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය සහ ස්වේච්ඡා සේවය පිළිබඳ අත්දැකීම් හූමාරු කර ගැනීමද එහිදී සිදුවිය. දෙරට අතර ක්‍රීඩායිසව් සංවිධානය ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ විනිසුරුවරුන් සඳහාවන පුහුණු වැඩසටහන් හුවමාරුව සහ ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව කෙරෙහිද එහිදී අවධානය යොමු විය. කාන්තා ක්‍රීඩා ප්‍රවර්ධනය ආබාධිත ප්‍රජාව ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීම සහ තහනම් උත්තේජක මර්ධන කටයුතු සඳහා ඒකාබද්ධව කටයුතු කිරීම අවධානය යොමු වූ තවත් කරුණු කිහිපයකි. අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණු අවස්ථාවෙන්ම මාලදිවයින සමග ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍ර දියුණු කර ගැනීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන බව ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහිදී පැවසීය. ජූලි මස පළමුවනිදා සිට වැඩ්බද්ද 20.5% දක්වා ඉහළ නංවන බවට සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. 18% වන වැඩ්බද්ද කිසිසේත් ඉහළ නොදමන බව නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කරයි. ඉකුත් අයවැය වලට අදාළව වැඩ්බද්ද සම්බන්ධයෙන් සිදු කළ නෛතික ප්‍රතිපාදන ඉදිරිපත් කිරීම සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. වැඩ්බද්ද සාමාන්‍ය සේවා සහ මුල්‍ය සේවා යන දෙයන්ශයටම අයත්ය. මුල්‍ය සේවා වෙනුවෙන් අයවන බද්ද ගෙවිය යුතු වන්නේ බැංකු සහ මුල්‍ය ආයතනයි. ඊට අමතරව එම ආයතන 2.5% සමාජ ආරක්ෂණ බද්දක්ද ගෙවනු ලැබේ. එම දෙකෙහිම එකතුව 20.5%. සිදුකර ඇති සංශෝධන මත බැංකු සහ මූල්‍ය ආයතන සමාජ ආරක්ෂණ දායකත්ව බද්දෙන් ඉවත් කෙරේ. ඊට අදාළ 2.5% මුදල මෙවර අයවැය යෝජනා මගින් මුල්‍ය සේවා සඳහා වන වැඩ් බද්දට එකතු කර ඇත. එමගින් බදු පරිපාලනය සරල වන අතර වසරකට ඉදිරිපත් කිරීමට ඇති වාර්තා සංඛ්‍යාවද අවම වේ. මෙම සංශෝධනය සමාජ මාධ්‍යවල වැරදි ලෙස හුවා දක්වා ඇතැයි නියෝජ්‍ය ඇමතිවරයා කියයි. ඒ පිළිබඳව තවදුරටත් කරුණු පැහැදිලි කරන නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා.
1: ගැසට් පත්‍රයේ ඇතුළේදී මේ බදු ක්‍රමය සරල කරන්න අදාළ වන තවත් විශේෂ සංශෝධන කීපයක් ගේනවා. අපි රජයේ විදිහට තවදුරටත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වැට් බද්ද 10% වැඩි එහා අනුපාතයකට ගෙනියන්න. රජයේ විදිහට ප්‍රධාන බලාපොරොත්තුව තමයි බදු ගෙවන ජනතාව වැඩි ප්‍රමාණයක් මෙතෙන්ට එක්කහු කරගෙන බදු පදනම පුළුල් කරලා බදු ආදායම වැඩි කර ගැනීම ඇතුළේදී ඉදිරියට වැට් වාගේ 10% කියන අනුපාතයේ වැඩි කියන එක අපිත් පිළිගන්නවා. ඒක තවත් අඩු කිරීමේ හැකියාව පිළිබඳව තමයි අපේ ප්‍රතිපත්ති ඉදිරියට සකස් කරලා තියෙන්නේ. බදු අනුපාත අඩු කරන්න අවශ්‍ය කටයුතු කිරීම තමයි අපේ ප්‍රධාන පරමාර්ථය. ඊටත් අමතරව මෙන්න මේ ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මගින් මේ වැට් බදු ක්‍රමය වඩා සරල කරන්න අවශ්‍ය විධිවිධාන අරගෙන තියෙනවා.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග පවතින බව ජාතික පොහොර ලේකම් කාර්යාලය අධ්‍යක්ෂ චන්දන ලොකුහේවගේ මහතා පවසයි. යලකන්නේ ආරම්භයේදී යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,20,000ක් පැවතින. ඉකුත් මාසයේදී තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කෙරින. පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් පසුගීරිදා මෙරටට ලැබින. ඒ අනුව යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,51,000ක තොගයක් රට තුල පවතී. පොහොර සමාගම් සතුවද මෙට්‍රික් ටොන් 50,000ක තොග ඇති අතර ඉන් මෙට්‍රික් ටොන් 20,000ක් මේ වන විට ගොවීන් අතර බෙදා හැර අවසන්ය. තවත් මෙට්‍රික් ටොන් 30,000ක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා දීමට නිමිතයි. අනුරාධපුර, පොළොන්නරුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට පොහොර මෙට්‍රික් ටොන් 10,000ක් පමණ බෙදා හැර තිබේ. ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලැබෙන ඉල්ලීම් අනුව අවශ්‍ය පොහොර නිකුත් කෙරේ. එසේම TSP පොහොර අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 19,000ක් පමණ වන බවද චන්දන ලොකුහේවගේ මහතා පැවසීය. පොහොර බෙදා හැරීම පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන ඒ මහතා,
2: අපිට ආරම්භයේදීත් මෙට්‍රික් ටොන් 34,000ක් තිබුණා. ඊට මේ වෙනකොට තවත් මෙට්‍රික් ටොන් 24,000ක් තියෙනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 12,000ක් පමණ මෙදා හැරලා තියෙනවා. ඊට අමතරව MOP අපිට කන්නේ ආරම්භයේදී මෙට්‍රික් ටොන් 39,000ක ප්‍රමාණයක් තිබුණා. ඊට අමතරව දැනට තවත් මෙට්‍රික් ටොන් 18,000ක් මේ මාසේ අන්තිම සතිය හෝ ජූනි මුල් සතිය එනවා කියලා දැනුම් දීලා තියෙනවා. ඒත් අපිට MOP ටිකක් පහු වෙලා අවශ්‍ය වෙන්නේ. දැන්ටත් අවශ්‍ය ප්‍රමාණයෙන් බෙදාගෙන යනවා. ප්‍රශ්නේ මතුවලා තියෙන යූරියා සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් වැඩි ඉල්ලුමක් තියෙන යූරියා වලට සමස්තයක් විදිහට ගත්තොත් දැනට ගොඩබාන යූරියා ප්‍රමාණයත් එක් වැළුවාම මෙට්‍රික් ටොන් 83,000ක් පමණ රටේ තව යූරියා තියෙනවා. දැනට ගොවිජන සේවා මධ්‍යස්ථාන වලින් බෙදා හරින පොහොර ප්‍රමාණයට අමතරව ඉදිරියේදී පුද්ගලික වෙනසල් හරහා යූරියා පොහොර මිලදී ගැනීමට අවස්ථාව ලබා දුන්නාම ගොවින්ට අතිරේක අවශ්‍ය වුණොත් තවදුරටත් පුද්ගලික වෙනසල් වලින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.
0: ජූලි මාස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේ ඇමති සරෝජා සාවිත්‍රී පෝල්

0: එම කරුණු සඳහන් කළාය. දකුණු පළාත් ආණ්ඩුකාරය මහාචාර්ය සිරිපාල මානවඩු මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය. පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස්වේ. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාපනත යටතේ නියමයන් හතරක් හා නියෝගයක් අද විවාදයට ගැනීමට නියමිතයි. ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ නිවාස විදුලි බලාගාරයක් බවට පත්කරන දෙමුහුන් ස්වාධීන විදුලි බල පද්ධති පිළිබඳවයි. ඇග්‍රෝ විස්ටා ආයතනයේ ආචාර්ය සේනක විජේසිංහ, කළමනාකාර අධ්‍යක්ෂ චමත් කපුගමගේ යන මහත්වරු ඊට සහභාගී වෙති. පෙරවරු 7 සිට 8 දක්වා සිංහල ස්වදේශීය සේවයෙන් සුභාරති වැඩසටහන ප්‍රචාරය කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ලබන 27 වෙනිදා සිට ජූනි 2 වෙනිදා දක්වා වෙසක් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබේ. පොදු යහපත පිණිස පෙළගැසමු යන්න එහි තේමාවයි. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරස්ථානයේදී ලබන 27 වෙනිදා පැවැත්වෙන අතර ඊට සමගාමීව වෙසක් සතියේදී දිවෙනපුරා විහාරස්ථානවලදී විවිධාගමික වැඩසටහන් සංවිධාන කර තිබේ. ලබන 28 වෙනිදා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් යන්න තේමා කරගනිමින් වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන 29 වෙනිදා සාරධර්ම ප්‍රවර්ධන වැඩසටහන් සඳහා වෙන්වී. වෙසක්පුර පසළොස්වක පොහොයේ දින ලබන 30 වෙනිදා සෑම විහාරස්ථානයකම ශීල භාවනා වැඩසටහන් පැවැත්වේ. ලබන 31 වෙනිදා භික්ෂූ හා සිල්මාතා පුහුණු වැඩසටහන් සංවිධාන කර ඇත. ලබන මස 1 වෙනිදා වෙන්කර ඇත්තේ අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සඳහායි. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව පරිසර සංරක්ෂණ වැඩසටහන් හා ශ්‍රමදාන ලබන මස 2 වෙනිදා පැවැත්වේ.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත

0: පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්.
1: ගාල්ල දිශ්‍රිකේ පානීය ජලගැටලුව විසඳීම සඳහා වැඩසටහන් රැසක් සැලසුම් කර ඇතැයි ඇමති සුසිල් රණසිංහ මහතා පවසයි. කෙටිකාලීන, මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩසටහන් ඒ අතර වේ. ගාල්ල දිශ්‍රිකේ ජලසම්පාදන කටයුතුළ පවතින ගැටලු හා වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ගාල්ල දිසාලේකම් කාර්යාලයේ පසුගීදා පැවති සාකච්ඡාවකදී ඇමතිවරයා ඒ බව සඳහන් කළේය. ගාල්ල දිශ්‍රිකේ ජලසම්පාදන ව්‍යාපෘති කිහිපයක්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. දිශ්‍රිකේ ජල ගැටලුවලට එමගින් විසඳුම් ලැබෙනු ඇතැයි ඇමතිවරයා විශ්වාසය පළ කළේය.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ශ්‍රී ලංකා ආහාර උළෙල 2026 ඉන්දියාවේ චෙන්නයිහිදී පසුගීදා පැවැත්වින චෙන්නයිහි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලය එය සංවිධාන කර තිබින. පුරා දින තුනක් පැවතීම උළෙලට 700කට අධික පිරිසක් එක්ව සිටියහ. ආහාර සංස්කෘතියක් මගින් සංචාරක කර්මාන්තය, වෙළඳාම හා දෙරටේ සම්බන්ධතා ප්‍රවර්ධනය මෙම ආහාර උළෙල සංවිධාන කිරීමේ ප්‍රධාන අරමුණු අතර වේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට යළ

0: රාජකන්නේ වගාව සඳහා අවශ්‍ය පොහොර සැපීම සාර්ථකව සිදුවන බව එහි ගොවි සංවිධාන කියයි. දිස්ත්‍රික්කයේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන 17කින් ගොවීන්ට පොහොර නිකුත් කෙරේ. දිස්ත්‍රික්කයේ මෙවර වී ගොවිතැන් සිදු කෙරෙන සමස්ත බිම් ප්‍රමාණය හෙක්ටයාර 37,035කි. ජාතික පොහොර ලේකම් කාර්යාලයේ හම්බන්තොට දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයන්ත වීරසිංහ මහතා පැවසුවේ රාජ්‍ය පොහොර සමාගම ඇතුළු සියලු පොහොර සමාගම් දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථානවලට හිඟයකින් තොරව පොහොර සපයන බවයි.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත්තන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011 2 864 02.
0: වනසතුන් ගම්වැදීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව හම්බන්තොට දිස්ත්‍රික්කයේ බූන්දල ගම්මානයේ ජනතාව පවසති. හම්බන්තොට බැන්දු වැව පිටවාන බිඳියාම හේතුවෙන් එහි ජලය මේ වන විට සිඳී පවති. වනසතුන් ගම්වැදීමට හේතුව එයයි. වැවේ පිටවාන බිඳී මේ වන විට වසරක් පමණ ගත වී ඇත. එය පිළිසකර කර නැත. එය කඩිනමින් පිළිසකර කර දෙන්නේයි එම ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
2: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011 2 077 787.
0: ඇමරිකාව හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කිරීමට තැත් කළ ඉරාන යාත්‍රා 7කට ප්‍රහාර එල්ල කරයි. සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් සිරවී ඇති නෞකාවලට ගමන් කිරීමට ඉඩ සලසන බවට ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති අවස්ථාවක එම ප්‍රහාරය එල්ල විය. ඉරාන විදේශ ඇමති අබ්බාස් අරක්ජි මහතා සඳහන් කර ඇත්තේ දේශපාලන අර්බුදයකට කිසිසේත්ම හමුදා විසඳුමක් ලබා දිය නොහැකි බවයි. හෝමු සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ දැරූ තම යුද නෞකාවකට පහර දුන් බවට ඉරානය කර ඇති ප්‍රකාශය ඇමරිකානු හමුදාව ප්‍රතික්ෂේප කරයි. තම අනතුරු ඇඟවීම් නොතකා යාත්‍රා කිරීම හේතුවෙන් ජාස්ක් දූපතාසන්නේදී එල්ල වූ මිසයිල් ප්‍රහාර හමුවේ එම නෞකාව හැරී ගිය බව ඉරානයේ ෆාස් ෆුවත් සේවය වාර්තා කර තිබින. චීනයේ සාන්‍යා නගරයේ පැවති 6 ආසියානු විරල ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමේ උත්සවයක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පැවැත්වින. ඇමති සුනිල් කුමාර ගමගේ මහතා එහි ප්‍රධාන ආරාධිතයා විය. එම ක්‍රීඩා උළෙලේදී පදක්කම් 7 දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය. ආසියාතික රටවල් 45ක් අතරින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 10 ස්ථානය දක්වා ඔසවා තැබීමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.
1: කාලගුණ වාර්තාව.
0: බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිය තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය. යලිසිරස්තල. ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන්නේ ජනපතිගෙන් මාලදිවයින ව්‍යාපාරිකයින්ට ඇරයුම්. දිවයිනේ සංචාරයක නිරත මාලදිවයින් ජනාධිපතිවරයා අගමැතිනිය හමුවෙයි. 18% වැඩ්බද්දේ කිසිදු වෙනසක් නැතැයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර මහතා පවසයි. යලකන්නේ සඳහා ප්‍රමාණවත් යූරියා පොහොර තොග රට තුළ. ජූලි මස පළමුවෙනිදා වන විට සීලු පෙරපාසල් ලියාපදිංචි කරන්නේයි ඉල්ලීමක්. වෙසක් සතිය ලබන 27 සිට එම සතිය තුළ වැඩසටහන් රැසක්. ඇමරිකාවෙන් ඉරාන යාත්‍රා කිහිපයකට ප්‍රහාර. හයවෙනි ආසියානු විරල ක්‍රීඩාවලියේදී පදක්කම් දිනු ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගීමට. ප්‍රවෘතිමින් සමාප්තයි මීළඟ ප්‍රධාන ප්‍රති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. දැන් අග්නි විශේෂාංගය.

0: සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කරනු ලැබීය. කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, අවන්ති කොළඹගේ, ප්‍රකාශ් ෂාෆ්ට, ඩිනල් පිලිප් සහ උපුල් කුමරප්පෙනුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත්, දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත්කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරණ පනතේ 31 සහ 34 වගන්ති අනුව ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි එරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම භාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යලි ඇති කිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් එරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය භාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්පල විය. එරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම භාරගත් පසුව ඔහු සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත්, එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහාය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය. සජබ එතැනදීත් කළේ තම කුහකවත පෙන්නුම් කිරීමය. බලතණ්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරිසූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: සුරේෂ් මොකද පරක්කු?
1: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච්වල එනකොට
0: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
2: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සුත් ඉතුරුයි.
3: KD Rice
5: 0773 523 535.

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය
1: දෙව් දහමින් ජීවිතයට සදාතනිකාගයක් එක් කරන්නට බයිබලෙන් වදනක්.
2: ප්‍රිය අයවලුනි, අසරණීන්ට නිරාහාරව සිටින අයට සැලකීම අපි බොහෝ දුරට නොසලකා හරිනවා. අසරණ අයට සැලකීම නිසා අපට ලැබෙන ආශිර්වාද පිළිබඳව අවබෝධයක් නොමැත නිසා ඔබ එසේ කරනවා වෙන්න පුළුවන්. යෙසායා 58 පරිච්ඡේදයේ 7 පදෙහි මෙලෙස සඳහන් වෙනවා. බඩගිනි ඇත්තන්ට ඔබේ කෑම බෙදා දීමත්, ගෙයක් දොරක් නැති අසරණයින් නුඹ විසින් නුඹේ ගෙදරට පැමිණවීමත්, නිර්වස්ත්‍ර කෙනෙක් දුටුවිට ඔහුට ඇඳුම් දීමත්, නුඹේම නෑසියන්ගෙන් නොසැඟවී සිටීමත් නොවේද? එවිට නුඹේ එළිය පහන් වේලාව මෙන් උදාවන්නේය. මෙම පදය තුල අනුකම්පාව සහ ක්‍රියාකාරී ආදරය ගැන මතක් කරනු ලබන අතර, දෙවියන් වහන්සේ හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන උපවාසයකට වඩා බඩගිනි වූවන් සහ අසරණ වූවන් වෙනුවෙන් කරුණාව පෙන්වීමේ වැදගත්කම අපට පෙන්වා දෙයි. ඔබ අන් අයට උපකාර කරමින් ආදරය සහ සාධාරණ ඉටු කරන්නේ නම් ඔබේ අඳුරු කාලවලදී ප්‍රශ්න දුක් ගැනවිලි වලින් පිරී සිටින අවස්ථාවලදී දෙවියන් වහන්සේගේ ආලෝකය උදාවන බව දේ වචනය සඳහන් කරනවා. කලුවරකම ඉර මුදුන් වේලාව මෙන් වන්නේය යනුවෙන් අදහස් කරන්නේ, ප්‍රියයවලුනි, ඔබ මුහුණ දෙන්නා වූ දැඩි අඳුරු සහගත ස්වභාවයන්, දැඩි ප්‍රශ්නයක් පවතින විට එම තත්ත්වය දහවල් කාලයේ හිරු එළියමින් පැහැදිලි තේජාන්විත බලසම්පන්න සහිත තත්වයකට පත්වන බව දේවචනය තුළ පැහැදිලි කර තිබෙනවා. එම නිසා අන් අය වෙනුවෙන් කරුණාව සහ කැපකිරීම දැක්වීම තුළින් දෙවියන් වහන්සේගේ නොමසුරු ආශිර්වාද ඔබට ලබා ගත හැකිය. දෙවියන් වහන්සේගේ ආශිර්වාද සහ ආලෝකය ඔබ වෙත ළඟා කරගන්න කැමතිද? එසේනම් දේව වචනය කියවන්න. යේසු පිහිටයි.
1: අද වැඩසටහනට සවන් දුන්න ඔබට අප නොමිලේ තිලින කරන ජීවිතාලෝක ප්‍රකාශනයක් ලබා ගැනීමට ඔබත් කැමතිනම් දැන්ම අපට කතා කරන්න. අපගේ දුරකථන අංකය 077-83-595-86 077-83-595-86. අපගේ ලිපිනය ජීවිතාලෝකය තැපැල් පෙට්ටිය 66, කොළඹ.
3: තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්න.
3: දැන් තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්න.
3: දැන්වත් තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්න.
3: මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
6: TVS Sport 110 EFI engine තාක්ෂණයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
3: වේගවත් බොහොමද?

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය.
1: ඔබ වෙළඳ සේවය සමඟ මගේ ප්‍රිය ශ්‍රාවකීනි, ඔබට සුභ වේවා, ජය වේවා, යහපතක්ම වේවා, වාසනාවන්ත දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. එන්න දැන් රේඩියෝ ළඟට අරුණ කිරණ දෙවන පියවර අපි මෙතෙන් සිට පටන් ගන්නවා. හරියටම වෙනද වගේම තප්පරයට වෙලාව කියලා. උදේ 6යි විනාඩි 30යි. උදේ පාන්දරට දින් තප්පරෙත් වටිනවා. හරි වැඩ උදේට. එහෙට දුවනවා, මෙහෙට දුවනවා. විනාඩියක් දෙකක් එහෙම එහෙ වුණොත් ඉතින් බස් එකත් මිස් වෙනවා. කෝච්චියත් මිස් වෙනවා. එහෙමනේ රොබට තේරෙන විදිහම කිව්වෙන්. බස් එකයි කෝච්චියයි මගේ හැරුණොත් එහෙම උදේ 8:30ට ඔන් එක දාන්න හම්බ වෙන්නේ නැහැ ඔෆිස් එකට ඇවිල්ලා. ළමයි ස්කෝල්ට දානකොට පරක්කු වෙනවා. ඒසර මිනිසුන්ගේ ජීවිතවල එක තප්පරේ විනාඩියත් හරි වටිනවා. ඕක හරියටම දැනුණා තප්පරෙන් එහෙම ජීවිතේ බේරන වෙලාවලුත් තියෙනවානේ. එක තප්පරෙන් මෙහෙම කළා ජීවිතේ බේරනවා. ඒ වගේම එක තප්පරෙන් ගැස්සිලා යන වෙලාවලුත් තියෙනවා. හොඳයි, ඔබට යහපතක් වේවා. අද දවස ඔබ පරිස්සම් වේවා. ඔබ ආරක්ෂා වේවා. ගෙදර හැමෝමත් පරිස්සම් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම සල්පිටි. එන්න දැන් රේඩියෝ ළඟට අපි තෝරගත්තේ මේ යුබ දිසානායක මහත්මයා ලියපු මේ සුනිසාන්ත ගායනා කරන මේ ගීතේ. මම මේ නිකන් කල්පනා කළේ මේ ගීතේ ඇතුළේ වුණත් බලන්නකෝ තමන්ගේ පෙම්වතිය වර්ණනා කරන විදිය වුණත්. එයාට හැම තැනකම සිහි වෙන්නේ එයාගේ පෙම්වතිය. මේවා ප්‍රේමයේ සෝභා දහමයි එකට ගලපලා හයිබ්‍රිඩ් කරලා ලියපු ගීත. හරි ලස්සනයි මේ ගීත. ඉතින් සෝභා දහමක් තියෙනවා, ප්‍රේමයක් තියෙනවා, සුංගාරයක් තියෙනවා, ඔක්කෝම හරි ලස්සනට තියෙනවා. අර කෝල් නදින් මුසපත් වෙන මේ පෙම්වතා තමන්ට හිතාගන්න පුළුවන් කියවෙන හැම නමකින්ම පෙම්වතියට ආමන්ත්‍රණය කරන. දැන් ගෙවල් වලත් එහෙමනේ. සුදු, මැණික, සුදම්මිය, දෝනි, ඒවනම් ඔය දැන් කාලේ ඒවා. මගේ මැණික, ඔය වගේ දැන් අපි කියනවනේ ගෙවල් වලදී. ඒ වගේ මේ පෙම්වතත් එයාට හිතාගන්න පුළුවන් එයාට දැනෙන හැම තැන විදිහකින්ම එයා ආමන්ත්‍රණය කරනවා තමන්ගේ පෙම්වතියට. මගේ කුමාරි, මගේ සුදා, මගේ බිසෝ, මගේ කිරිල්ලි, මගේ මැණික, මගේ ආදරේ, මගේ පෙම්බරි, මගේ අශෝකා, මගේ විසාකා, මගේ මල්ලිකා, මේ හැම විදිහකින්ම ඇයට ආමන්ත්‍රණය කරනවා. ඒ ප්‍රේමේ උත්කර්ෂය තියෙනවා එතන හරි ලස්සන්ට. අර භාවාතිශය තියෙනවා. අර හිරු මුහුදේ ගිලුණාට පස්සේ නැගෙන හඳ එබිලා බලන්නේ තමන්ගේ පෙම්වතිය දිහා. එහෙම තමයි මේ කවිය මේක කියන්නේ. යුබ දිසානායක මහත්මයා සඳ එබී බලන්නේ තමන්ගේ පෙම්වතිය දිහා. හැබැයි පෙම්වතා ආදරය කරන්නේ තමාට පමණක් බව පවසමින් මේ කියනවා. මේ නෑනේ කවුරුත් එබිලා බලන්න ඕනේ දැන් මම තමයි ආදරය කරන්න කියලා. හරි ලස්සන ගීතනේ මේ. බලන්නකෝ මේ බොම ඇතත් සුදෝ මැණික සාගරේ, ඔබයි මගේ මැණික මගේ ආදරේ. ඉතින් එපා සැකක් මගේ සුන්දරී, එලෝ නෑ මෙලෝ එලෝ ඔබයි මගේ පෙම්බරි. ඉතින් මේ ආත්මය ඊළඟ ආත්මය දෙකටම ඉතින් ඔයා තමයි ඉතින් වෙන්නේව ප්‍රාර්ථනා කරන්නේ. මේ ගීතවල තියෙන වචන ටික බලන්නකෝ. සුනිල් සාන්ත

ඇයිද මගේ සුදා මටයි ආදරේ අන්න දෙව්ලියෝ අපේ පෙම්බලා ගීත ගයන්නෝ කොකිලයන්ගේ

මේ වයිතින් හැමදාම පවතින ගීත, හරි ලස්සන ගීත. තාමත් උදේට ඇහෙනකොටතින් අර ඇඟට පණක් එනවා. ඔය ප්‍රේමය තියෙන්නුනේ සුභා දහමත් එක්ක ලස්සන්ට. ඒ ආදරය උත්කර්ෂය වගේම අනි පැත්තෙන් වෙන්වීමත් ඔය විදිරම හරි ලස්සන්ට කියවෙනවන අපේ ගීත සාහිත්‍යය. ඔය දැන් ඇහෙන ගීත වගේ නෙමේ. ඔය දැන්නම් ඇහෙන්න සමහරලාට අමුතුම ගීත ටිකක්නේ. කලින් කොල්ල චොර වුණා, අලුත් එක්කෙනා පොර වුණා, උන් ඔක්කොම එකයි කියලා තේරෙනකොට කොර වුණා, තව මොකක්දෙකුත් වුණා කියලත් කියනවා. ඔය වගේ ගීතනේ දැන් වැඩිපුර ඇහෙන්නේ අපිට. හැබැයි ඒක තොරණකටත් මරු. මේ දවස්වල තොරණුත් ඇහෙනවනේ ඉස්සරහට ඉතින් එහෙම. කලින් කොල්ල චොර වුණා, අලුත් කොල්ල පොර වුණා, උන් ඔක්කොම එකයි කියලා තේරෙනකොට කොර වුණා. ඕන තොරණකටත් ගහතයි. මේවා ඉතින් තරුණ පරම්පරාව ඉතින් අර මේ විදිහට බේරලා ඉන්න එක ගැන සතුටක් තියෙනවා තරුණ කණ්ඩායම. මෙන්න බලන්නකෝ ඉතින් දැන් ඊළඟට දැන් අර අයිවෝඩෙනින්ස් ගායනා කරනවානේ මේ සුනිල් සාන්තන්ගේ ගෝලයානේ මේ ප්‍රේමය සුංගාරය. අර හාවට උනත් කියන්නේ හාවෝ හිමින් වරෙන් කියලා මේ රාත්‍රියේ. ඒ ප්‍රේමය සුබාදහම හඳේලිය සතාසිව්පා වගේ ජීවන චර්යාවන් ඒවත් එක්ක තමයි මේ ගීතේ තියෙන්නේ.

0: උදේ 6යි විනාඩි 43යි අපි වෙනසකටත් එක්ක සාගරිකා ගෝමස්ගේ කවි ගායනාවක් අහමුකෝ. මේ ගුවන් විදුලියේ සංරක්ෂණ කපඩාවෙන් අපි මේ තෝරගත්ත සාගරිකා ගෝමස් එදා හොඳට කවි කියන්න පුළුවන්, හොඳට රඟපාන්නත් පුළුවන්. සාගරිකා ගෝමස්ගේ කවි ගායනාවක්.
1: දෙව්දත් සමග රාහුල පුතු එකසේය.

සමහරු ඉන්න සංඥක දෑන්න වගේ යන් වකුටු වෙලා ඉන්නවා. උදේ පාන්දරට එහෙම බෑ, ටිකක් නැගිටලා ඉන්න ඕනේ, ටිකක් ඇලි මැලිකම් දුරලලා ටිකක් හොඳට දිග ඇදිලා ඉන්න ඕනේ. දැන් ඔය හෝඩිය ගැන කියන වෙලාවෙත් මතක් වුණේ, දැන් ළමයින්ගෙන් නිකන් ඇහුවොත් එහෙම ඉංග්‍රීසි හෝඩිය අකුරු 26 කියලා දැට්ට බඩ ගාලා කියාගෙන යනවා. ඒ ටු ඉස්සෙට් ඔක්කොම කියනවා. සිංහල හෝඩිය ටිකක් කියන්න කියන්නකො බලන්න. වැඩි ඕනේ නැහැ, ටිකක් ළමයි මෝන්නේ වැඩි හිටිය හෝ වේවා. සෑහෙන පිරිසකට එක පාටම සිංහල හෝඩිය කියන්න බෑනේ. අකුරු කීයේද කියලා කියාගන්න බෑ. ඒකෙත් ඉතින් අපි අර සිද්ධාත් සංග්‍රහ හෝඩියද, මිශ්‍ර සිංහල හෝඩියද, නූතන සිංහල හෝඩිය, දවසක් නම් මම ඔය හෝඩි ටික හරි පිළිවෙලට කියලා දුන්න අකුරු එක් වෙච්ච විදියවල්, අකුරු හැරුණු විදියවල් සිද්ධාත් සංග්‍රහ හෝඩියේ ඉඳලා අකුරු ටික ආපු විදිය පිළිවෙලකටම කියලා දුන්නා. ඉතින් අර එක පාටම අපිට සිංහල හෝඩිය බෑ. ඕක ජේබී දිසානායක සර්ත් මං අහගෙන දවසක් කියනවා, ළමයින්ගෙන් ඕන තරම් ඉංග්‍රීසි මොනවා හරි වචනයක් දෙයක් ඇහුවර ගීතයක හෝඩිය ඇහුවොත් කියනවා, නමුත් සිංහල ඇහුවොත් හරි අමාරුයි ළමයින්ට. ළමයි අකුරු අඳුරන්නේත් නෑ සමහර වෙලාවට. පයනු සයන්න, ගයනු සයන්න, අබ බයන්න, එහෙම තමයි ළමයි අකුරු කියන්නේ. තාලු ජෙද මූර්ධ ජෙද එහෙම ළමයින්ට කියවෙන්නේ නෑ වැඩිය. හොඳයි ප්‍රිය ශ්‍රාවකයනි, දැන් දේ 6:50 ඊළඟ ගීතයත් අහලමයිමු. චන්ද්‍රිකා සිරිවර්ධන

0: රන් අරුණලු වැටිලා තියෙන වෙලාව ඔබ අරුණ කිරණ සමග උදේටම සමහරලා ලයිට් ඔෆ් කරලා එහෙම යන්න අමතක වෙනවා ගෙවල් වල. ගෙදරින් යනකොට ලයිට් එහෙම ඔෆ් කරලා යන්න අමතක වෙනවා. ඒවත් ඉතින් ටිකක් මතක තියාගන්න. එකක් බිලත් වැඩි, ගෙවන්න ගියමත් අමාරුයි, අනිත් එක ඉතින් ඉතිරියක් වෙන්නත් ඕනේ.
1: විටින් විට ශීතකරණයේ විවෘත කිරීමෙන් වළකින්න සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: ද උදේ හතට විනාඩි දෙකයි හතට අපෙන් පුවත් ඒ සමගින් මද පත්තරවල් මුල් පිටු වාර්තාත් බලාපොරොත්තු වෙමින් ඉලඟ ෆ්‍රෙඩි සිල්වා
1: මට උන්නේ කියලා තහාමිනේ ඉතයි කොල්ලනවා ඉති මට හැන්න තම මොනවා කරන්න.

ගෙදර හරි කලබලයක්. මට ඇහුනේ නෑ කියලා තියා ආච්චි පොඩි වැඩ වර්ජනයක්. අපේ ආච්චි පොඩි වැඩ වර්ජනයක්. කවදාවත් නෑ මෙහෙම දෙයක්. අපේ ගෙදර හරි කලබලයක්. මට ඇහුනේ නෑ කියලා තියා ආච්චි පොඩි වැඩ වර්ජනයක්. අපේ ආච්චි පොඩි වැඩ වර්ජනයක්.

ආච්චි පොඩි වැඩ වර්ජනයක් අවදාවත් නෑ මෙහෙම දෙයක් අපේ ගෙදර හරි කලබලයක් මටහුනේ නෑ කියලා සීයා ආච්චි පොඩි වැඩ වර්ජනයක් අපේ ආච්චි පොඩි වැඩ වර්ජනයක්

ආච්චි පොඩි වැඩ වර්ජනයක් අපේ ආච්චි පොඩි වැඩ වර්ජනයක් කවදාවත් නෑ මෙහෙම දෙයක් අපේ ගෙදර හරි කලබලයක් මට උනේ නෑ කියලා දීලා ආච්චි පොඩි වැඩ වර්ජනයක් අපේ ආච්චි පොඩි

0: ඔයි වයසත් එක්ක ඔහොම තමයි සමාලාට කං ඇහෙන් නැතුව යනවා, වැඩිය පේන්න නැතුව යනවා, එහෙම දේවල් වෙනවා. රාජ්‍යසීගේ පොඩි වැඩවර්ජනයක් ඔය ගෙවල්ලත් එහෙම තමයි, පොඩි පොඩි වැඩවර්ජන තියෙනවා, වෘත්තීය ක්‍රියාමාර්ග තියෙනවා. වැඩියෙන්ම ගෙවල්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න දරුවෝ තමයි ඉල්ලීම් ඉල්ලන්නේ ඒගොල්ලෝ. අම්මා අර කෝනේ තාත්තා මේ කෝනේ කියලා වෘත්ති ක්‍රියාමාර්ග කරන්නේ ගෙවල්වල දරුවෝ, වැඩිපුරම ඒ කට්ටිය තමයි. හොඳයි, මෙන්න දේවානන්ද වෛද්‍යසේකර මහත්මා වෙනුවෙන් අපි පිරිනමන ප්‍රණාම ගී ප්‍රසංගය.
1: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් එන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර ගුවන්මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදාවී ඇත.

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. ස්වාමිකම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමිකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: මුලින්ම දේශීය පුවත. දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසරු එකෙන් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව දකුණ සහ ඌව පළාත්වල සහ අම්පාර දිස්ත්‍රික්කයේ අහස වලාකුලින් බරව පවතින අතර උදෑසන කාලයේ වැසි ඇතිවෙයි. බස්නාහිර සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩිය තරමක තද වැසි ඇතිවිය හැකිය. උතුර සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වරින් වර හමන පැයට කිලෝමීටර 30-40 පමණ වේගයෙන් සුලන් ඇතිවිය හැකිය. දැන් විදේශ පුවත. ඉරාන රජයේ ඉදිරිපත් කළ නවතම සාම යෝජනාවලියට ඇමරිකාව ප්‍රතිචාර දක්වයි. ඉරානයේ අර්ධරාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ටස්නිම් පුවත් ඒජන්සිය වාර්තා කර තිබුණේ පාකිස්තාන රජය මගින් ඇමරිකාව එම ප්‍රතිචාර දක්වා ඇති බවයි. වත්මන් සටන් විරාමයේ දීර්ඝ කිරීමට වඩා යුද්ධය අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කරන්නේයි එමගින් ඉල්ලා ඇතැයි පුවත් ඒජන්සිය වාර්තා කරයි. ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් ක්‍රීඩා තරගාවලියේ දඹුල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර කොළඹ ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින ක්‍රීඩා තරගයේ දෙවන දිනය අදයි. දඹුල්ල කණ්ඩායම පළමුවෙනිම සඳහා කඩුල් 9ක් දැවී ලකුණු 222ක් රැස් කළේය. කොළඹ කණ්ඩායම මේ වන විට පළමුවෙනිම සඳහා කඩුල් 2ක් දැවී ලකුණු 12ක් රැස් කරගෙන සිටියි. යලි තපෙන් පුවත් පෙරවරු 8ට බලාපොරොත්තු වන්න.
1: ආර්.එස්. ස්වාමිකම්හි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර්.එස්. RB500 ස්වාමිකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. ස්වාමිකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමිකම්හි
4: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
5: ඉවරයි.
6: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
7: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැදිරියට
1: ආශාදැසින් දකිනා
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදාදී ඇත.

0: පක්ෂපාත නැති.
1: පක්ෂපාත නැති.
2: Headlines.
3: හොඳයි, අද පළවෙනි හෙඩ්ලයින් එක තමයි සුපිරි නළු විජේ ගැන. සුපිරි නළු විජේ තමිල්නාඩුවේ බලය අල්ලයි. ආසන 234න් 110ක් දිනාගනි. මේ මෝදී සමග හවුල් සමස්ත ඉන්දිය ද්‍රවිඩ මුන්නේත්‍ර කසගම් පක්ෂයට ආසන 64යි. ඊට පස්සේ මහාමති ස්ටාලින්ට 60යි. ද විජේගේ පක්ෂයේ තමිල්නාඩුවේ දේශපාලන භූමිකාවක් එහෙම් පිටින්ම කනපිට හරවලා තියෙන්නේ කියලා ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ චන්ද්‍ර ප්‍රතිපල අනුව ඉන්දිය සුපිරි නළු මේ විජේගේ පක්ෂය වන තමිලිංග වෙට්‍රි කලගම් ආසන 110ක් ලබාගෙන තියෙනවා. කියන්නේ ඔහුගේ පක්ෂයේ මේ ටීවී එකේ පක්ෂය ආසන 110ක් ලබාගෙන තියෙනවා. දැන් මේක ඇත්තටම ගත්තහම විශිෂ්ට ජයග්‍රහණයක්. ඒ කියන්නේ අර මෝදී සමග හවුල් සමස්ත ඉන්දීය ද්‍රවිඩ මේ මුන්නේත්‍ර කසාගම් පක්ෂයටත් ආසන 64යි. හිටපු මහැමති ස්ටාලින්ට ආසන 60යි. දැන් විජේ කොහොමත් නළුවා වගේම හොඳ කතිකයා.

තනි පක්ෂයක් කරහා ප්‍රාන්ත මැතිවරණයකින් මෙහෙම බලයක් ගත්ත පළවෙනි නළුවත් විජය තමයි. එජආර්ගෙන් පස්සේ වසර 24කට පස්සේ තමයි මේ විජය කියන සුපිරි නළුවා මේ විදිහට මේ බලය අල්ලගන්නේ. කෝටි 5කට වැඩි ජනතාවක්. ද අපේ රටේ ඡන්දෙ තිබ්බත් ඔච්චර සෙනගක් නැහැනේ. කෝටි 5කට වැඩි ජනතාවක් මේ මෙදා පාර ප්‍රකාශිත ඡන්ද 184 සැලකිය යුතු මට්ටමක්. 1952න් පස්සේ වැඩිම ඡන්ද ප්‍රතිශතය මේ. 184ක් කියන්නේ ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ප්‍රකාශිත ඡන්ද වලින් ගත්තහම. ඉතින් අර ඒ ඔය තරම්ම ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණෙත් ඇත්තටම විජේර ඡන්ද දෙන්න ඕන නිසා. විජේර ඡන්ද දෙන්න නිසායි මෙච්චර ඡන්ද ප්‍රතිශතයක් ඉතින් හැදුනේ. කොහොම වුණත් දැන් ඔහුගේ මේ පත්වීමත් එක්ක දේශපාලනේ, තමිල්නාඩු දේශපාලනේ කෙලින්ම ලංකාවේ දේශපාලනයත් බලපානවා. ඇත්ත කතාව තේකනේ, දැන් තමිල්නාඩු දේශපාලන නායකයින් තමන්ගේ දේශපාලන බලව්‍යාපෘතියට ලංකාවේ උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්නයත් ඔවුන්ගේ වේදිකාවල කතා කරනවා. මතකයිනේ දැන් කච්චතිව් සම්බන්ධව විජයගේ ප්‍රකාශය, අපි අනිවාර්යෙන් කච්චතිව් ගන්නවා. ඒ මැතිවරණ පොරොන්දුවක් තලපති විජය දුන්නා. ඉතින් අර ඒ උතුරු නැගෙනහිර ලංකාවේ ප්‍රශ්නය, ඒ දිල්ලි ආණ්ඩුව, තමිල්නාඩුව ඔක්කොටම එකසේ බලපානවා. ඒ නිසා තලපති විජේ සහ එක පැත්තකින් චෙන්නයි දේශපාලනය, අනිත් පැත්තෙන් ලංකාව, ඔය ඔක්කොම අතර ඕක කරකැවෙනවා. ඉතින් 2009 වසරේ යුද්ධයේ අවසාන කාලයේදීත් කරුණානිධි ගෙහිම මේ ප්‍රකාශයන් එහෙමත් මතක් වෙනවනේ. ඉතින් මේ ඉතිහාසයේ ඒ වගේ දේවලුත් මතක් වෙනවා. කොහොම වුණත් අර තමිල්නාඩු මේ දේශපාලනේ මේ ආසන 110ක් හික්මවා විජේ ඒ ලබා ගැනීමත් එක්ක එහෙ දේශපාලනේ තුඩු යටිකුරු වෙන්න හේතුවක් එක වෙනවා. ඒක මේ සුපිරි නළු විජේ තමිල්නාඩුවේ බලය අල්ලා ගැනීම එක පැත්තකින් එහෙට වගේම අනිත් පැත්තෙන් මෙහෙටත් ඒක බලපානවා. ඉතින් ඒ නිසා ඉතින් අර 2009 ඔය කොටි සංවිධානට එරෙහි හමුදා මෙහෙයුම් යනකොට එහෙ පෙළපාලි ගියා විජේ. ඔබට මතකයි ඒක. ඔහු එක සටන් පාඨයක් කිව්වා. අපි කොටි පැටව් කියලා කිව්වේ ඔහු. ලංකාව ලෝක සිතියමින් අතුගා දැමිය යුතුයි කියලා. ඒ පෙළපාලි ගිය වෙලාවේ ගිය සටන් පාට ලංකාව ලෝක සිතියමින් අතුගා දැමිය යුතුයි කියන එක. කොහොම වුණත් දැන් හැබැයි ඉතින් තත්ත්වේ වෙනස්, කාලෙත් එක්ක වෙනස්. දැන් අර ඉස්සර තිබිච්ච දේවල් නෙමෙයි දැන් තියෙන්නේ. හැමදේම ටිකක් වෙනස් වෙලා සිස්ටම් චේන්ජ් වෙලා තියෙන කාලයක්. ලෝක දේශපාලනේ තනි පැත්ත ගහලා, කණපිට ගහලා, හරවලා තියෙන වෙලාවක් මේක. එතකොට අර කච්චතිව් සම්බන්ධයෙන් හෝ වේවා, ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් හෝ වේවා, අර පෙර තිබිච්ච තත්ත්වයන් වලට වැඩිය දැන් තියෙන තත්ත්වය ඊට වැඩිය වෙනස්, තීන්දු තීරණ වෙනස්. ඉතින් කොහොම හරි ඔහුගේ ඒ ජයග්‍රහණය මේ වෙලාවේ ඉතින් ලෝක දේශපාලනයෙම කතා වෙන දෙයක්. හොඳයි, අපි එහෙමනම් තලපති විජේගේ මේ ජයග්‍රහණයත් එක්කම ඊළඟට තෝරගන්න ඉස්සරෝ මේ දෙමළ තමිල්නාඩුවේ දේශපාලනයටත් ලංකාවේ ගීතයකුත් බලපෑවා. ඉස්සරෝ සුරාංගනී ගීතයේ තියෙන සුරංගනීට මාළු ගෙනාවා. ඉතින් ඕක දෙමළෙන් එහෙ කියලා තියෙනවා මැතිවරණ ව්‍යාපාරවල. එහෙන් ඕක කියලා තියෙනවා. ලස්සන මතකයක් තියෙනවා. ඒක තමිල්නාඩු දේශපාලනයේ දැන් මැණිකේ ගීතය, යොහානි ගායනා කරන ගීතය ඉන්දියාවත් ආක්‍රමණය කළානේ. අපේ මැණිකේ ඔබේ සිතේ යොහනි ගායනා කරන ගීතේ මුළු ඉන්දියාවම ආක්‍රමණය කළා. අන්තිම අමිතාබ් බච්චන් දක්වාම ඒ ගීතය වෛරල් වුණා. හැබැයි ඒ කාලේ මුලින්ම වෛරල් වෙච්ච ගීතයක් තමයි සුරංගනීට මාළු ගෙනාවා ගීතය. ඕක වෛරල් වුණා තමිල්නාඩු දේශපාලනයේත්. එහෙ දේශපාලනයේ යනකොට මැතිවරණ රැලිවලදීත් ඕක දෙමළෙන් එහෙ

ලස්සට ගායනා වෙලා තියෙනවා. එම මැතිවරණවල පරණ වෙච්ච සිදුවීම් තියෙනවා එම්ජිආර්ගේ සමහර වාර්තාවන් එහෙම දකිනකොටත්. අපිත් පොඩ්ඩක් ඒක අහමු. ඉතින් අද එම්ජිආර්ලා, කරුණානිධිලා, තලපති විජේලා ඔක්කොම මතක් වෙච්ච වෙලාවේ

හොඳයි, සුරංගනයට මාළු ගෙනාව දෙමලෙන් එහෙම තමයි. කොහොම ගෙනවත් මාළු තමයි. ඉතින් රෝන්ගේ මැතිවන් ව්‍යාපාරය තව දෙයක් ඕක ඇස්සම ගියා, මේ කල්ලුක් කඩයි කකුල් දෙක අල්ලලා වඳින්නම් රා කඩේට නම් යන්න එපා කියලා. එහි සෑහෙන්ඩ ඉතින් අර බොන්ඩත් පුරුදුලා හිටපු නිසා මැතිවරණ ව්‍යාපාරවලදීත් ගීතයත් එක්කම එහෙම හදාගත්ත ගීතයකු තිබුණා, මේ යන්න එපා රාකඩවලට මිනිස්සු විනාස වෙනවා කියලා. හොඳයි, දැන් ඔය කච්චතිව් ගැන කතා කරන වෙලාවේ තව දෙයක් මතක් වුණා. දැන් කච්චතිව් දැන් බ්‍රිතාන්‍ය කාලේ ලංකාවේ බ්‍රිතාන්‍යයන් පාලනය කරපු කාලයේදී මේ දූපත භාවිතා කරනකොට මේ කොළඹ පිහිටි යටත් විජිත ලේකම් කාර්යාලයෙන් අවසර ලබා ගත යුතුයි කියලා. එතකොට ලංකාවෙන් අවසර ගන්න ඕන කියන එක තමයි තිබුණේ කිය. කච්චතිව් දූපත සම්බන්ධයෙන් කතා කරනකොට එතකොට ඕකෙදි අර ගිවිසුමකුත් අස්සන් වුණානේ, සිරිමාව බණ්ඩාරනායකයි ඉන්දිරා ගිවිසුම. ඒකත් මේ සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවට පවරා දීම වෙනුවෙන් තමයි ඒ කටයුතු සිද්ධ වුණේ. කොහොම අතර අතන වැදගත් දෙයක් තියෙනවා, බ්‍රිතාන්‍ය ආණ්ඩුව කාලයේදීත් ලංකාව සහ ඉන්දියාව අතර මේක කතාබහට ලක් වෙනකොට ඒ කාලේ වාර්තා පෙන්වන දෙනවා, ලංකාව යටත් විජිත ලේකම් කාර්යාලයෙන් අවසර ගත යුතුයි. ඉන්දියානු ධීවරයන්ට ඔය දැල් වේලා ගැනීම ඇතුළු ඉන්දියා නාවික අංශවල ඒ ප්‍රයෝජනය සඳහා මේක භාවිතා කරන්නත් පුළුවන් කියලා එහෙම තිබ්බට, හැබැයි ලංකාව යටත් විජිත ලේකම්ගෙන් කොළඹ යටත් විජිත ලේකම්ගෙන් අවසර ගන්න ඕනේ කියන එක, එහෙම දේවලුත් තියෙනවා. අපි හොඳ වයින් අඩේ කවියකුත් අහමු දැන්.

अरे वाह, ये अर्चुना मे पार मुकाद करते। अर्चुना गिहिल्ला बोट टू हक मंत्री अर्चुना या गिहिल्ला बोट टू यानी गिहिल्ला बाल दिगुत पेर लगाता दही तपि प्रवृत्ति उड़ा देखा समाज माध्य तो गति पलवे नवा इधर मंत्री अर्चुना बोट टू यान गिहिल्ला बाल दिया पेर लगानी कीला අද ලංකාදීප වාර්තාව තියෙනවා අර ආරක්ෂිත ජැකට් එක පළඳින්න බැහැ කිව්වනේ මේ මිනිස්සයා පීනන්න පුළුවන්ලු පීනන්න පුළුවන් නැතිනම් බැහැලා පීනලා පළයන්කෝ ඉතින් මේකේ බෝට්ටු වෙනකින් දුනේ දැන් තේරෙන විදිහට කිව්වොත් එහෙම දැන් අර මිනිස්සු බෝට්ටු යන්න හිටව මිනිස්සුත් පැයක් ප්‍රමාද වුණානේ මේ වැඩේ නිසා ඒ මිනිස්සු කොහොම මේ මිනිස්සයා පාර්ලිමේන්තුවේ එව්වත් දන්නේ මේ ඕක අඳින්නම බැහැ කිව්වා ආරක්ෂක ජැකට්ව පැලඳගෙන යන්නම බෑ කිව්වා අන්තිමට කිව්වා නෑ මම මේ නැති කෙනෙක්ට දෙන්නලු එක තියන් හිටියේ අනේ අම්මේ දැන් එහෙමත් මිනිස්සු ඉන්නෝ ඊළඟට ලංකාදීපට මාපු වෙලාවේකේ මුල් පිටුවේ ප්‍රධානම වාර්තාව ඩොලර් ලක්ෂ 25ක් හැකරුන්ට යාමේ සිද්ධිය බාණ්ඩාගාරයට CID පණි 15කගෙන් ප්‍රකාශ අරන් ජාත්‍යන්තර පොලිසිය සහයත් ගන්න යයි. පරිගණක ලැප්ටොප් සමග සිම්පත් පෙන්ඩ්‍රයිව් අරන් යයි. මියගේ නිලධාරියාගේ දුරකථනත් ඒ අතර. මොයි විදිහට තමයි තියෙන්නේ දැන් මේ ඇතිවෙච්ච සිද්ධිය සම්බන්ධව. ඩොලර් ලක්ෂ 25ක් හැකරුන්ට යාමේ සිද්ධියට මේක මොකද්ද වුනේ කියන එක පිළිබඳ පර්යේෂණ කරන්න CID මහබාණ්ඩාගාරයට පණී කියලා මේ වාර්තාව තියෙනවා. 15කගෙන් ප්‍රකාශ අරන් කියලත් වාර්තාව තියෙනවා. රස්සම් කරපු ඔක්කොගෙන්වත් සමහරට ප්‍රකාශ අරගෙනත් ඇති 13ක් විතර රස්සම් කෙරෙනවා කිව්වනේ ඕකේ. ඊළඟට තියෙන්නේ අනිත් වාර්තාව වීසා පැන්න විදෙස් 50ක් බම්බලපිටියේදී අත්අඩංගුවට. වීසා නැතුව මෙහි ඉන්නවා. දැන් වීසා කාලයේ ඉක්ුත් වී නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටින විදේශිකයින් 50 දෙනෙක් ආගමන විගණන දෙපාර්තමේන්තුව මේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කොළඹ වම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මේ මහල් ගොඩනැගිල්ලක් තුල සැඟවී සිටියේදී ඊය පස්සරුවේ අත්අඩංගුවට ගන්නවා. මේ පාලක ජෙනරාල්වරයාට ලැබිලා තියෙන තොරතුරක් අනුව තමයි මේ බුද්ධි තොරතුරක් ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි මේ වැටලීම සිදු කළා. අත්තරගුණ තියෙන වැඩිපුර ඉන්නේ මේ 46 දෙනෙක්ම වියට්නාම් ජාතිකයන්. අනිත් අය චීන ජාතිකයෝ. ඒ කට්ටිය මේ දවස්වල සෑහෙන්න මෙහෙත් ඉන්නවා. අනේ චීන ජාතිකයෝ හුඟ දෙනෙක් පහුගිය දවස්වල අත්තරංගුවට ගත්තා. ඒත් ඔය හැකර්ලා වගේ සෙට් එකක් තමයි දැන්. ඔන්ලයින් ජාවාරමට සීලු කටයුතු ලහිලහියේ සූදානම් කරන 150ක් විතර වගේ පිරිසක් අත්අඩංගුවට ගන්න හැකි වුණා ඊයේ පෙරේදා. ඊළඟට දිවයින පත්‍රයේ මුල් පිටුවේ ප්‍රධාන වාර්තාව රැඳවියෙකු ඝාතනයට ලක් වී සතියක් ගත වීමටත් පෙර වැලිකඩ තවත් රැඳවියෙක් අබිරහස් ලෙස මියයි. මේ බන්ධනාගාර නිලධාරීන්ගේ පහර කෑමකින් රැඳවියෙකු ඝාතනය වීමේ සිද්ධිය වාර්තාව වී සතියක් ගත වීමටත් මත්තෙන් වැලිකඩ බන්ධනාගාරයේ තවත් සිරකරුවෙකු පෙරදා රාත්‍රියේ අබිරහස් අන්දමින් මිය යාමේ සිද්ධියක් වාර්තා වෙනවා. මේ රැඳවියා බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීමකින් එසේත් නැත්නම් හදිසි රෝගී තත්වයකින් මිය ගියේද යන්න ඊයේ දහවල් වනතුරුත් තහවුරු වී නොතිබිනි. කෙසේ වෙතත් දීර්ඝ ලෙස ප්‍රශ්න ප්‍රකාශ මේ ලබාගෙන තියෙනවා බන්ධනාගාර නිලධාරීන්ගෙන්. මෙහිදී මරුමුවට පත්වී ඇත්තේ මරදාන පාර බොරැල්ලේ පදිංචි 47 රණසිං ආරච්චිලාගේ ඖෂධ සංජීව නැමැති අයෙක්. ඊළඟට මේ දිනේ නඩු තීන්දුව ප්‍රකාශ කිරීම ඒකාබද්ධ විපක්ෂයෙන් අගවිනිසුරට සංදේශයක් අවශ්‍ය වුණොත් ජාත්‍යන්තරයටත් ගෙනියනවා මහාචාර්ය GL Pieris සඳහන් කරනවා. අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුතු අවසන් වීමටත් පෙර ජනාධිපතිවරයා එවයේ තීන්දුව මැයි දිනේදී ජනතාව හමුවේ ප්‍රකාශ කිරීමට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ විසින් අගවිනිසුරවරයා වෙත සංදේශයක් බහර දීමට තීරණය කළ බව මහාචාර්ය GL Pieris මහත්මයා සඳහන් කරනවා. ඒ වගේම පුළුල් විමර්ශනයක් කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා ෆ්‍රී ලෝයර්ස්ලා
සංවිධානය. හඳයි, ඊළඟට වැට්බදු සංශෝධනයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට ඍජු බලපෑමක් වෙලා තියෙනවා. ප්‍රතිසංස්කරණයක් නොව මේක සූරාකෑමක්. සජිත් එක් සටහනක් තවමින් සඳහන් කරයි. ඊළඟට එකතු කළ අගය සහ සමාජ ආරක්ෂණ යනුවෙන් බදු වර්ග දෙකක් මින් පස්සේ අය කරන්නේ නැහැ. වැට් සංශෝධනය කළේ මේ දෙක එකතු කිරීමෙනි. නියුජ ඇමති නිශාන්ත ජයවීර මහත්මා සඳහන් කරනවා. මීට පස්සේ එකතු කළ අගය නැහැ, තියෙන සමාජ ආරක්ෂණ බද්ධ විතරයි. ඊළඟට මෙරට මධ්‍යසාර පරිභෝජනයේ ඉහළට බදු ආදායම වැඩි වුණත් සෞඛ්‍ය සහ සමාජීය ප්‍රතිඵල අහිත කරයි. මධ්‍යසාර හා මද්‍රව්‍ය තුරතුරු මධ්‍යස්ථානය සඳහන් කරන්නේ. දැන් පහුගිය දවස්වල මේ ආදායම් නම් ඉහළ ගියා, බදු ආදායම් වැඩි වුණා. හැබැයි ඒකම මිනිස්සුන්ගේ සෞඛ්‍යයත් පිරිහිලා තියෙනවා. මිනිස්සු ලෙඩ වෙලා තියෙනවා. බලු බීලම කී දෙනෙක් මැරෙනවද කියලා. බීල සෑහෙන දෙනෙක් මැරෙනවා. ඔය කලා ලෝකෙත් කොච්චර නම් නැතුණාද? සෑහෙන පිරිසක් මද්ද්‍රව්‍ය නිසා මිය යනවා. අපිට දැන් ඔය එච්.ආර්. ජෝතිපාලගේ ඉඳලා සෑහෙන පිරිසක් ඇත්තන විශිෂ්ට වටිනා කලාකරු හුඟ දෙනෙක් නැති වුණේ මද්ද්‍රව්‍ය නිසා. ඒස බදු ආදායම කොච්චර වැඩියෙන් හම්බ වුණත්, ආදායම් වැඩි වුණත් අනිත් පැත්තෙන් බලනකොට මිනිසුන්ගේ ජීවිතවල තියෙන පිරිහීමක් සහ ලෙඩවීමක්.

0: රත්නායක මහත්තය කතා කරලා කිව තින් සුප්ටිකට චිත්‍රපටිය බැලුව සත පනස් පහටේ කාලේ බැලුව කියලා. තිහෙම සත පනස් පහර චිත්‍රපටි බලපු ගැලරිය චිත්‍රපටි බලපු පරණ මතක තියෙන ඉන්න ඇති මේක රඟ පෑවේ ජෝ අභය වික්‍රම ඒ හොඳට මතකයි. කොහොමත් ඉතින් අර මේ වෙළඳ සේවයත් එක්ක ඉන්නවා පොඩි මේ ප්‍රේක්ෂාගාරයක් සිනමා ලෝලින් ටිකක්. යාලා රේඩිය එකේ ගීතයක් ඇහෙනකොට ඒකේ අගමුල දන්නවා. සියලු වංහුන් කියනවා ඊට පස්සේ. ඉතින් ඒව හරි සතුටුයි. අපිට මතක තියෙන ඉතාම ස්වල්පයයිනේ. ඒ නිසා ඔබේ මතකේනුත් ඉතින් හරි වටිනවා. බොහොම ස්තුතියි. දැන් 7:32 වෙලාව විරාමයක්.
1: අපි අඩු මාස කිව්වට ලෝකේම ආදරවන්තයන්ගේ මාසෙ තමයි මේ ගෙවෙන්නේ. ජීවිතේ එකට ඔයත් එක්ක බොහොම ආදරෙන් යන ඔයාගේ පෙම්වතියට පිරිඳට වටිනම දෙයක් දෙන්නද හොයන්නේ. අන්න එයාට ගැළපෙන නියම බයික් එක තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්කූටියක් නිසා කාන්තාවකට හොඳට ගැළපෙනවා. ඒ වගේමයි වියදමත් අඩුයි. ආරක්ෂාවත් වැඩි. ලෝකෙම පිළිගත්ත TVS ආයතනයෙන් දෙන බයික් එකක්නේ. ඔයාගේ විශ්වසනීය ආදරේ එයාට පෙන්වන්න පුළුවන් හොඳම තෑග්ග තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.
2: කැස්සයි ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ.
4: දහවල් කාලයේදී විදුලි බල්බ භාවිතය අවම කරමු.
5: සුරකිමු ලංකා. බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
0: ඊළඟට අපි යන්නේ කසාගල ග්‍රීන් සුපර් එකට. ඉතින් අලුත්ම ව්‍යාපාරික ස්ථානයක් ග්‍රීන් සුපර්. අලුත් තැනක් අඩුම මිලක්. ඔය නාරම්මල ගණේමුල්ල ගම් පොළක් දැන් තියෙනවා. ඒ වගේම ශාකා මාතලේ කඩුවෙල අතුරු ගිරියෙත් තියෙනවා. බාණ්ඩ මිල අඩුයි. 25,000ට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනයත් නොමිලේ. අද මේ යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත. මොනහරි වැඩි විස්තරයක් දැනගන්න තියෙනවා නම් 0112-864-012 දුරකථනයේ කතා කරලා වැඩි විස්තර දැනගන්නත් පුළුවන්.
6: සුබ දවසක්.
7: අලුත් වෙලා.
6: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
7: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
8: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
0: ඊළඟට මේ මතක් කරන්නේ හොඳ පොල් තෙල් ගැන. හැමදාම අපි ඔබට මතක් කරනවා මේ BCC පොල් තෙල් ගැන. හොඳ පොල් තෙල් ටිකක් ඕන නම් BCC පොල් තෙල් තමයි. ගෘහණියන්ට ගෙදරට අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිතව හදන පොල් තෙල් ටිකක් නම් තියෙන්නේ BCC පොල් තෙල්. 100%ක් දේශීය නිෂ්පාදනයක්. රසයත් ගුණයත් එකසේම BCC පොල් තෙල්.
9: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කෝන් මැදිරියට
1: ආශාදැසින් දකින්න සිහිනේ පීරමෙකී යනවා
0: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත
2: අභිෂේක යාමේ උදා වී
3: දැයි පත්තරවල අනිකුත් සෙසු වාර්තාවන් එවැගේම දිනවින මුල්පිටුවේ වාර්තාව සෞඛ්‍ය ක්‍රීඩා සංචාරක අධ්‍යාපන ආරක්ෂණ ශ්‍රී ලංකා මාලදිවයින් මේ ගිවිසුම් 7කට අස්සන් තබයි දෙරටම වාසි ජනාධිපතිවරයා ඉතාම හරසරින් පිළිගත්තා. එතකොට මාලදිවයින් ජනාධිපතිතුමා සමග ගිවිසුම් 7ක් අස්සන් කරන මේ රටේ සෞඛ්‍ය ක්‍රීඩා සංචාරක අධ්‍යාපන ආරක්ෂක. එතකොට ශ්‍රී ලංකාවයි මාලදිවයිනේ අතර නව පරිච්ඡේදයක් සැන්ට්වන් කරමින් තමයි මේ ගිවිසුම් අත්සන් කරන්නේ මොහොමඩ් මුයිසි ජනාධිපතිවරයා සහ අපේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමග. එතකොට ඉදිරියේදී මේ අංශයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළා දිරටම වාසි රසක් අත්පත් කර දෙන ගිවිසුම් 7කට අස්සන් තබෙනවා. ඒ වගේම සෞඛ්‍ය සේවයේ තාක්ෂණයෙන් බලගන්වන්න රුසියාවේ සහය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය සේවාව AI තාක්ෂණයේ ඇතුළු නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සහ මෙරට වෛද්‍යවරුන්ට ඉහළ වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දීමට රුසියාව එකඟ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහත්මයා සඳහන් කරනවා. ඒ වගේම වියට්නාම ජනාධිපති අනිත් දයනෝ මේ දවස්වල ඉන්නේ මාලදිවයින් ජනාධිපති අනිත් දයනෝ වියට්නාම් ජනාධිපති. ඒත් දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයක් පිළිබඳව අස්සන් කිරීමට සහ සාකච්ඡා කිරීමට. ඊළඟට වැඩබද්ද වැඩි කළා නැහැ සමාජ මාධ්‍ය තොරතුරු අසත්‍යයි නියෝජ්‍ය ඇමති නිශාන්ත ජයවීර. සෞඛ්‍ය සේවය තාක්ෂණයෙන් බලගන්වනවා නලින්ද ජයතිස්ස. පළමු මෙට්‍රෝ බස් ඩිපෝව නිල වශයෙන් ආරම්භ වෙයි. පළමු මේ මෙට්‍රෝ බස් ඩිපෝව නිල වශයෙන් ආරම්භ වීම සිදු වුණා. ඉතින් ඒක ප්‍රධාන වාර්තාව තියෙන මේ විදිහට ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයට නව මාවතක් යොමු කරමින් ආරම්භ කරන ලද මෙට්‍රෝ බස් සේවාවේ ප්‍රථම බස් ඩිපෝව ඉදිකිරීමේ කටයුතු ප්‍රවාහන හා මහමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත ගනේමුල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඊයේ නිල වශයෙන් ආරම්භ වුණා. ඊළඟට එක්නැලිගොඩ නඩුව සතිපතා විභාගයට ඊළඟ වත්මන් නගරාධිපතිට පහර දීමට තැත් කළ රත්නපුර හිටපු නගරාධිපති නිලන්ත තවදුරටත් රිමාන්. පලිබෝධනාශක තෝරා ගැනීමේදී සහ නිර්දේශ කිරීමේදීත් පාරිසරික බලපෑම් සොයා බලනවා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරබේ. ඊළඟට ආබාධ සහිත පුජ්‍යලයන් පොදු ස්ථානවලට පිවිසීමේ පහසුකම ප්‍රථම විගණන වාර්තාව මෙහෙවර පියසදී ප්‍රකාශයට පත් කෙරේ. යලකන්නේට අවශ්‍ය පොහොර ගෙන්වා අවසන් ජාතික පොහොර ලේකම් කාර්යාලය. ඊළඟට දුරගමන් බස් රථ ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමයට. දැන් ඇවිල්ලා බුක් කරන්න ඕනේ නැහැ, ඔන්ලයින් ක්‍රමයට ඔබට ඒක කරන්න පුළුවන්. මේ දුරගමන් බස් රථ සඳහා ඔන්ලයින් ආසන වෙන් කිරීමේ නව සේවාවක් නියම වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට ප්‍රවාහන මහමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. මේ සේවාව යටතේ මාකුඹුර, ගාල්ල සහ මහනුවර වැනි ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථාන තෝරාගෙන තියෙනවා. ඒ සාර්ථක වූ පසු දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉන්ධන මිල වැඩි වුණත් බස් ගාස්තු වැඩි කරන්නේ නැහැ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමේ සභාපති. මුල් මාස 3ට කෝටි 107ක අපනයන ආදායම. ඊළඟට ඇමති ලාල් ගැන අසත්‍ය ප්‍රකාශ කළයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපතිගෙන් CID ප්‍රශ්න කරයි. රිය අනතුරින් රෝහලේ සිටි දරුවා නියුමෝනියාවෙන් මියගියායයි සිරුර නිදහස් කරලා මරණ රජිස්ටර් පරීක්ෂණයක් ඉල්ලයි. රිය අනතුරින් රෝහලේ සිටි දරුවා නියුමෝනියාවෙන් මියගියා කියලා තමයි සිරුර නිදහස් කරලා තියෙන්නේ. නීති විරෝධී දීවර කටයුතු මැඩීමේ මෙහෙයුමෙන් 77ක් නීති රැහැනට. වැල්ලවත්තේ ගෙදරකින් කෝටි 2කට අධික මැණික් සහ සල්ලි ඉස්සූ අයෙක් අල්ලයි. කෝටි 2ක මැණික් සහ සල්ලි. ඩේසි ආච්චිගේ මැණික් මල්ලක් දන්නේ නැහැ උස්සලා තියෙන්නේ. මද්දසාර භාවිතයේ ඉහළ ගිහිල්ලා ආර්ථිකයට සහ සෞඛ්‍යයට දැඩි බලපෑමක්. ඊළඟට 2026 මුල් මාස 4ට ඩෙංගු මරණ 12ක්. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කරන්නේ ඩෙංගු මරණ 12ක් මේ මුල් මාස 4ට. ඒස දැන්නුව ටිකක් වැස්ස ඔලු උස්සලා තියෙන වෙලාවේ වටපිටාව පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරලා පිළිවෙලක් කරගන්න වෙනවා. මොකද පායලා තිබිලා ඊළඟට වැස්ස පටන් ගත්තාම කොහොමත් ලෙඩ රෝග තමයි ඔලුව උස්සලා එන්නේ. හරි, එමනම් අපි තව ගීතයක් අහමු බිග් මාස්ටර් ඇතුළු පිරිස. මල්ලෝකේ ගීතේ මුල් ගායනය.

අපි තිරින් ඉතුරු විනාඩි 10 කාලේ ගී ගයා සතුටින් ඉමු. බිග් මාස්ටර් ගායනා කළේ ওই ගීතය. ඒ මුල් ගීතය අහනකොට ඒකත් වෙන ලස්සනකුත් තියෙනවා. අර ජීව ගුණේ තියෙනවා. නැත්තම් ඕක නියන් අර ගොඩක් වෙලාවට අපි වාදනය කරන්නේ ඉතින් අපෙත් එහෙම තමයි. පසු ගැයුමනේ ඕකේ තියෙන්නේ. සංගීතේ පව වෙනස් වෙච්ච. කොහොමද දැන් වැඩිපුර ගීතය ඇහෙන්නේ ටිකක් ඔය සංගීතේ වැඩිපුරත් එක්ක තමයි. පොඩි දිස්ටි ජිකින් වගේ එකක් තමයි ඇහෙන්නේ. එතකොට ඉතින් අර මේ තරුණයොත් ඉතින් ඒවට ඉතින් කැමති. මෙන්න ඊළඟටත් ටිකක් සතුටින් විනෝදයෙන් ඉන්න පුළුවන් ගීතයක් මිල්ටන් පෙරරා. ජේ.ඒ. මිල්ටන් පෙරරා.

හොඳයි, එහෙමනම් ඉතින් විවේන්ද සිල්වා බොරලැස්ස ගායනා කරපු ඒ ගම්බදලල්නි ගීතයෙන් ඉතින් වැඩේත් නිමවන. ඔය ගම්බදලල්නි කියලා කිව්වහම ඉතින් තව ඒවා මතක් වෙනවා. සමහර ගම්වල ඉතින් ගම්බදලල්නි කියලා කියන්නේ ඔය ගමේ හදන පොඩි දේවල් තියෙනවා. ද කොළඹ නම් ඉතින් ටිකක් ඔය අරක්කු එහෙම ටිකක් ජයට බිව්වට ගමේ වෙන වැඩේ නැගල යන්නේ ගම්බදලල්නි තමයි ඉතින්. ඔය අපි වසන්ත රෝහණ මහත්මයත් නිතර කියන කතාවක් ඕක. ගමේ තියෙන ගම්බදලල්නි කියලා කියන්නේ සමහර පළාත්වල තියෙක එක්කෙනා ඉතින් කියාගන්න දේවල් ඉතින්. හොඳයි, යහපතක්ම වේවා ඔබට හරියන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. අපි වෙළඳ සේවය ඊළඟට 8ට ප්‍රවෘත්ති, ඊට පස්සේ මෙත්සලා සමග සාර ප්‍රභාගිර, මම සම්පත් සල්පිටි කෝරාල, සිසිර සේනාරත්න, ඉන්ද්‍රාණි සේනාරත්න තුළු පිරිස.

0: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය
2: ආර්.ස්වාමී කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්බි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
4: මුලින්ම දේශීය පුවත. දුරගමන්වල යෙදෙන මගින්ට මාර්ගගත ක්‍රමයට බස් රථවල ආසන වෙන් කිරීමේ පහසුකම් සැලසේ. නියම ව්‍යාපෘතියක් ලෙස ඒ ක්‍රියාත්මකයි. ඒ සඳහා වන වෙබ් අඩවියක්ද ආරම්භ කර තිබේ. පෞද්ගලික බස් රථ සඳහා ආරම්භ කළ මෙම ව්‍යාපෘතියෙන් මගින්ට බස් රථයේ දහවනේ වන වේලාව අනුව බස් නැවතුම්පොළට පැමිණීමේ හැකියාව පවතී. එක් ආසන වෙන් කිරීමකට අයකරන්නේ ₹30 මුදලකි. www.busticket.gov.lk වෙබ් අඩවිය හෝ 0111 226 66 ෂණික දුරකථන අංකය මගින් ඊට සම්බන්ධ විය හැකිය. කාඩ්පත් මගින් ගෙවීම කළ හැකි අතර ඉදිරියේදී QR ක්‍රමය හඳුන්වා දීමට ද නියමිතය. දැන් විදෙස් පුවත. සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබියදීත් ලෙබනනයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම් ඊශ්‍රායලය සමග තවදුරටත් සාකච්ඡාවට එක් නොවන බව ලෙබනන් පාර්ලිමේන්තුවේ කථානායක නබී බෙහෙරි මහතා පවසයි. ඕනෑම දේශපාලන ක්‍රියාමාර්ගයකට පෙර යුද්ධය නැවැත්වීම අනිවාර්ය බව ඔහු අවධාරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බයි හිදී ඊයේ පැවති තරගයේදී ලක්නව් සුපර් චෑන්ස් කණ්ඩායම් පරදවා මුම්බයි ඉන්දිය කණ්ඩායම කඩුලු 6ක ජයක් වාර්තා කළේය. ලක්නව් සුපර් චෑන්ස් කණ්ඩායම නිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 228ක් රැස් කළේය. මුම්බයි ඉන්දියස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 4ක් දැවී ලකුණු 229ක් රැස් කරගෙනමින් තරගයේ ජය වාර්තා කළේය. යලිත් අපෙන් පුවත් පෙරවරු 9ට
2: RS1 කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS1 කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS1 කම්බි

වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව
1: නීලනුවන්
0: දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කෝන් මැදිරියට
2: ආශාදැසින් දකින්න
1: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත.
3: මම ජොයනා IHS හි හෙද උපාධිධාරණයක්. IHS අපට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනය කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
5: සිහිනුවණින් යුතු බලශක්ති පරිභෝජනය සුරක්ෂිත අනාගතයක පදනමයි. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

94.3 94.5 අයිබුවන් සුබදැසන කාදරණීය වෙළඳ සේවයේ ගුවනේ මිතුර ගුවනේ මිතුරිය අද මේ මාසයේ 5 වෙනිදා අඟහරුවාද දවස හොඳ දවසක් වේවා සුබ දවසක් වේවා ජීවිතයේ අමතක නොවන මතක එකතු වුණ සුන්දර දවසක් වෙන්න කියලා තමයි අපි ඔබට ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඉතින් හුඟක් දෙනා මේ වෙළඳ සේවය අහගෙන ඉන්න ගමන් රාජකාරී වැඩ කටයුතු වලට පිටත් වෙලා යන ගමන් යන එන ගමන් උන් අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ඔය රාජ්‍ය සේවා ආයතනයකට ගිහිල්ලා වැඩක් කරගන්න අද දවසේදී සැලසුමක් හිතේ තියාගෙන අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. බොහොම සාමාන්‍ය පුරවැසියෙක් විදිහට gedara වැඩපළ කරගෙන මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. කොහොම නමුත් අපි දන්නවා රාජ්‍ය සේවය රාජ්‍ය සේවයේ සේවාදායකත්වය අනිවාර්යයෙන්ම හැම පුද්ගලයෙක්ම ලබලා තියෙනවා. රාජ්‍ය සේවය කියන්නේ ජනතා සේවයක්. එහෙව් ජනතා සේවයේ සිදු කරන මේ රාජ්‍ය සේවය මේ පාට පක්ෂ කීයකින්නම් මෙතෙක් එතෙක් කාල සීමාවෙදී පාලනය වුණාද? දැන් ඉතින් අපි කාලෙන් කාලෙට පාට පක්ෂ ඒ දේවල් වෙනස් කරගන්නවා. ඇත්ත කතාව අපි නියෝජනය කරන්නේ ඔබේ හඬ ඔබේ මතය. දේශපාලන පක්ෂය වෙනස් කළා තීන්දුව තීරණ මනාපයන් මත ඔබේ පුරවැසි සාමාන්‍ය අයිතීන් මත. හැබැයි ඉතින් හුදු දේශපාලන පක්ෂපාට මාරු කළා කියලා රාජ්‍ය ආයතනවල

0: සම්බන්ධ වෙනවා මහාචාර්ය එම් තිලකසිරි මහත්මා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් එවගේම ආසියානු සංවර්ධන බැංකුව ආසියානු ඵලදායිතා ආයතනයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අධ්‍යක්ෂීම් රැසක මේ කාර්යක්ෂමතාවය ගුණාත්මකතාවය කාර්යසාධනයේ ඉහළ නැන්වීම ගැන එතුමාට තියෙනවා අයිබෝවන් ඔබතුමාට
1: අයිබෝවන්
0: අපි මේ මහාචාර්ය එම් තිලකසිරි මහත්මා රාජ්‍ය සේවය කියන්නේ මොකද්ද සමහර වෙලාවට ඕකත් අපිට පැටලෙනවා රාජ්‍ය සේවය කියන්නේ මොකක්ද කියන කාරණා වර්තකතනය කරගෙනම මේ කතාවට ප්‍රවිෂ්ටයක් ලබගමු
1: ඔව් බොහොම ස්තුතියි මට නැවත වරක් ආරාධනා කිරීම සම්බන්ධයෙන් ගුවන්ලි සංස්ථාවට දැන් ඔබ තුමිය අහපු ප්‍රශ්නට ඍජුවම උත්තරේ දුන්නොත් ප්‍රජාතන්ත්‍රවාදී රටක රට පාලනය කරන්නේ ජනතාව. ජනතාව ඔක්කොටම රට පාලනය කරන්න බැරි නිසා ජනතාව තම ඡන්දයෙන් පත් කරගන්නවා තම නියෝජිතයෝ. ඒකට අපේ රටේ දේශපාලන පක්ෂ විසින් බලය ලබා ගැනීම සඳහා තරඟ කරනවා. එහෙම තරඟ කරලා පාර්ලිමේන්තුවට තේරීපත් වෙනවා මන්ත්‍රීවරු. ඊට පස්සේ ඒ මන්ත්‍රීවරු තමයි පාර්ලිමේන්තුව තමයි රට පාලනය කරන්නේ. දැන් කවුරු වෙනුවෙන්ද මහ ජනතාව වෙනුවෙන්ද? දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොටම 225ම රට පාලනය කරන්න බෑ. ඒ නිසා ඒ මන්ත්‍රීවරුන්ට අමතරව අපේ රට පාලනය කිරීම සඳහා මහ ජනතාව බලය පවරනවා විධායක ජනාධිපති කෙනෙකුටත්. ඒතර අපේ ජනාධිපතිතුමා ඉන්නවා පාර්ලිමේන්තුව තියෙනවා. ඒතකොට මේ පාර්ලිමේන්තුවර තමයි ප්‍රධාන වශයෙන් පැවරෙන්නේ රට පාලනය කිරීමේ කටයුත්ත මහ ජනතාව වෙනුවෙන්. ඒ ඔක්කොට මේක කරන්න බෑ. ඒ නිසා පාර්ලිමේන්තුවෙන් තෝරගන්නවා අමාත්‍ය මණ්ඩලයක් ඇමතිවරු පිහිටවගෙන ඒ අමාත්‍යංශ දැන් අපේ 24ක් තියෙනවා. ඒ එක එක කාලවල වැඩි වුණා අඩු වුණා දැන් ඒක පාලනයක් වෙලා තියෙනවා. ඒ අමාත්‍යංශවල ඇමතිවරයාට තමයි රට පාලනය කිරීමේ අයිතිය තියෙන්නේ. නමුත් ඒ ඇමතිවරයාට සියල්ලම තනියම කරන්න බෑ. ඒ නිසා ඒ ඇමතිවරයාට රට පාලනය කිරීමට නැත්නම් මහ ජනතාවට සේවය කිරීමට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. ඒ පත් කරපු අය දැන් දේශපාලඥයෝ කියන්නේ තෝරගත්ත අය ඉලෙක්ටඩ් ලීඩර්ස්. රාජ්‍ය සේවය කියලා කියන්නේ අර තනතුරුවලට විවිධ සුදුසුකම් මත තෝරගත්ත අය. එතකොට මේ ජනතාව වෙනුවෙන් සේවය කරන්න ජනතා නියෝජිතයෝ ජනාධිපති පාර්ලිමේන්තුව විසින් පත් කරනවා කණ්ඩායමක්. ඒ ජනතා නියෝජිතයෝ වෙනුවෙන් රටට අදාළ විවිධ සේවාවන් කරන්න. ආන් ඒ සේවාවන් කරන කණ්ඩායම අපි හඳුන්වනවා රාජ්‍ය සේවය කියලා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක තියෙන කොටස් තුනක්. ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය. එතකොට මේ රාජ්‍ය සේවකයෝ වැටෙන්නේ විධායකයටත් අධිකරණයටත්. එතකොට ඒ අයගේ කාර්යභාරය තමයි මහජනතාව වෙනුවෙන් රටේ පැවැත්ම සහ වර්ධනය වැඩි දියුණු කරන්න විවිධාකාරයේ සේවාවන් කිරීම. ඒ රාජ්‍ය සේවාව අපි කොටස් කීපකට බෙදෙනවා. ඍජුවම රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. ඊළඟ අර්ධ රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. දැන් අපි ගත්තොත් ගුවන්ලි සංස්ථාව අර්ධ රාජ්‍ය. අමාත්‍යංශය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, පුද්ගල ලියාපදිංචි දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය ඍජුම රාජ්‍ය සේවකයෝ. එයාට විශ්‍රාම වැටුපක් ගෙවනවා, රජයෙන් පඩි ගෙවනවා. එතකොට ඒ අයට අපි කියනවා රාජ්‍ය සේවකයෝ කියලා. අර්ධ රාජ්‍ය සේවකයෝ ඉන්නවා සංස්ථා මණ්ඩල. ඊට අමතරව තියෙනවා රාජ්‍ය සමාගම්. ඒ අය සියලු දෙනාම මේ මහ ජනතාවගේ ඉකුතු කරන බදු මුදල් වලින් වැටුප් ලබන අය. ඒ අයගේ කාර්යභාරය වෙන්නේ තමාගේ ආයතනයට පැමිණෙන මහ ජනතාවට ඉතා ප්‍රසන්න, ප්‍රියමනාප, කාර්යක්ෂම භාණ්ඩ හා සේවා ලබා දීමයි.
0: එතකොට මහාචාර්යතුමා, දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් හරි රාජ්‍ය සේවකයන් නම් කාලෙන් කාලෙට මාරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දේශපාලන පක්ෂපාත වෙනස් වුණා කියලා රාජ්‍ය සේවකයන් මාරු වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ මාරුවීම් සිද්ධ වුණත් රාජ්‍ය සේවයේ මේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරීත්වයන් කොහොමද ස්ථාවරව පැවතින්න ඕනෙද, වෙනස් වෙන්න ඕනෙද, කොහොමද ගැන?
1: ඔව්, දැන් අවුරුදු 5න් 5ට අපේ රටේ පාර්ලිමේන්තුව

0: ඉන්තු නියෝජිතයොත් ජනාධිපතිතුමත් පත් කරගන්නවා මහජනතාව. ඒ නිසා අනිවාර්යයෙන් දේශපාලනායකයෝ අවුරුදු පහෙන් පහට වෙනස් වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. හැබැයි රාජසේවකයෝ බඳවගත්තම රාජසේවයට අවුරුදු 18ට වැඩි කෙනෙක් වෙන්න ඕනේ, අවුරුදු 60ට අඩු කෙනෙක් වෙන්න ඕන. ඒ අය බැඳුනට පස්සේ අවුරුදු 60 දක්වා රාජසේවයේ කටයුතු කරනවා. එතකොට මේ මහජනතාව විසින් දේශපාලනනායකයෝ වෙනස් කළාට පස්සේ ඒ දේශපාලනනායකයෝ පක්ෂේ වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ වැඩපිළිවෙල වෙන්න පුළුවන්, ඒගොල්ලන්ගේ ඒ බලයට පත් වෙන කණ්ඩායමේ මැතිවරණ ප්‍රකාශය වෙන්න පුළුවන්. ඒකෙන් ඒ අය විවිධ වෙනස් කිරීම් කරන්න යෝජනා කරලා බලයට පත් වෙනවා. ඒ වෙනස් කිරීම හැම එකක්ම වාගේ පෙන්නුම් කරන්නේ බලයට එනකොට මහජනතාවට ඉතා විශිෂ්ට සේවයක් දෙන්න. මහජනතාවට කරදර කරන්නේ මේ සේවයක් දෙන්න තමයි ඉන්නේ. එතකොට මේ බලයට පත් වෙන දේශපාලන නායකත්වයට ඒ කටයුතු හරියට කරන්න රාජ්‍ය සේවයත් වෙනස් විය යුතුයි. රාජ්‍ය නිලධාරණුත් වෙනස් වෙන්න ඕන, රාජ්‍ය සේවයේ තියෙන ව්‍යුහය වෙනස් වෙන්න ඕන, ප්‍රතිපත්ති වෙනස් වෙන්න ඕනේ, නීති රීති වෙනස් වෙන්න ඕන. මොකද පරිසරය නිතරම වෙනස් වෙනවා. ඕනම ආයතනයක බාහිර පරිසරය, දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික, නෛතික පරිසරය නිතරම වෙනස් වෙනවා. එතකොට ඒ වෙනස් වෙන ක්‍රමයට අනුකූලව රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය, සඵලතාවය සහ පිරිමැස්ම ඇති කිරීම සඳහා රාජ්‍ය සේවයේ තියෙන ව්‍යූහය, ඊළඟට නීති රීති, ප්‍රතිපත්ති වෙනස් වෙනවා. ඒ ඔක්කොටමත් වඩා වෙනස් වෙන්න ඕනේ පුද්ගලයෝ.
1: ඇත්ත.
0: ඒ පුද්ගලයෝ, ඒ කියන්නේ රාජ්‍ය සේවය ලබා දෙන ලේකම්තුමාගේ සිට පහළමින් ඉන්න සනීපාරක්ෂක සේවයේ දෙන මහතා දක්වා නිතරම ඒ අයගේ දැනුම, කුසලතා, ආකල්ප, ඒ අයගේ සමස්ත නිපුණතාවයන් වෙනස් වෙන්න ඕන. රජයේ දේපල ඉතා හොඳින් පරිහරණය කරලා එන අයට අති විශිෂ්ට සේවයක් ලබා දීම සඳහා.
1: අනිවාර්යෙන්ම. දැන් මේක තව අහගෙන ඔබ රාජ්‍ය සේවකයෙක් නම් ඔබ රාජ්‍ය සේවයේ ආයතනයට වාර්තා කරලා ඉන්නව වෙන්න පුළුවන්. ඔබ හිතලා බලන්න ඔබේ දායකත්වය, ඔබේ සේවාව හරි විදිහට හෘද සාක්ෂියකට අවංකව දවසක හවසක නිවිසනසිල්ලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන් වෙන විදිහට ඔබේ දායකත්වය ලබා දෙනවාද? කෙනෙක් පරස්චාදු කරන්න නැතුව කෙනෙක්ට හරි මාර්ගෝපදේශනයත් එක්ක තමන් ගන්න වැටුපට මේ නයනති විදිහට තමන්ගේ වැඩ කටයුතු කරනවාද කියන කාරණාව, රාජ්‍ය සේවය සහ මහජන විශ්වාසය, මහාචාර්යතුමා මේ දෙක අපිට පාරවල් දෙකක යන්න බෑ. එක පැත්තකින් රාජ්‍ය සේවය තියෙනවා, අනිත් පැත්තෙන් මහජන විශ්වාසය මේ නොපිලට ගියොත් එහෙම එතන ගැටුම්කාරී තත්ත්වයක් නැති වෙනවා. රාජ්‍ය සේවය සහ මහජන විශ්වාසය කොයිතරම් වැදගත්ද මේ ගුණාත්මක කාර්යසාධනයක් ඇති කරගන්න අපිට?
0: ඔව්, රාජ්‍ය පරිපාලනයේ තියෙනවා මූලධර්මයක්. ඒක අපිට විශ්වවිද්‍යාල යන කාලේ හිටිය අපේ මහාචාර්යවරේ ප්‍රොෆෙසර් ආර්යපාල ඒකනායක කියලා, ඒ මහාචාර්යතුමා මට මතකයි මම පළවෙනි වසරේ ඉඳන් ඒ එතුමා අපිට විවිධ විදිහට ඉගැන්නුවා. රාජ්‍ය පරිපාලන උගන්වනකොට නිතරම කියපු දෙයක් තමයි, රාජ්‍ය පරිපාලනයේ තියෙන මූලධර්මය තමයි දේශපාලනය කරන දේශපාලඥයින් රාජ්‍ය පරිපාලනයට අනවශ්‍ය පරිදි ඇඟිලි නොගසිය යුතුයි. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් දේශපාලනයට නැඹුරු නොවිය යුතුයි. නමුත් පසුගිය අවුරුදු 70ක කාලය තුළ ක්‍රමානුකූලව දේශපාලඥයෝ පරිපාලනයටත් ඇඟිලි ගැසුරුවා, පරිපාලකයෝ ඒ බලයේ ඉන්න දේශපාලන කණ්ඩායමට නැඹුරු වෙච්ච අවස්ථා බොහොමයක් තියෙනවා.
1: දෙගොල්ලන්ට දෙගොල්ලන්ගේ වැඩ කොටස මාරු වුණා.
0: මාරු වුණා. ඒ නිසා රාජ්‍ය සේවයේ වඩා යහපත් වෙන්න නම් ජනතා නියෝජිතයෝ පාර්ලිමේන්තුව හදන්න ඕන රටට වඩා හොඳ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කරන්න ඕන. පබ්ලික් පොලිසිස් කියලා අපි කියනවා. ඒ වගේම ඒ පොලිසි මත විවිධ ආකාරයේ නීති රීති සකස් කරන්න ඕන, ක්‍රියාමාර්ගයන් පෙන්නුම් කරන්න ඕන, නවීන තාක්ෂණය යොදා ගැනීමට කටයුතු කරන්න ඕන. ඊට පස්සේ ඒක හදලා ඉවරුණාට පස්සේ ඒ ප්‍රතිපත්තියට, නීතියට, රීතියට, ක්‍රමවේදයට අනුව මහජනතාවට සේවය කරන්න රාජ්‍ය නිලධාරීන්ට නිදහස ලබා දෙන්න ඕන. එතකොට ඒ ප්‍රතිපත්ති හදලා දේශපාලඥයන්ට ඊළඟට තියෙන කාර්යභාරය ඒගොල්ලන්ට සොයා බලන්න පුළුවන් නිලධාරීන්, රාජ්‍ය සේවකයෝ මේ කිව්ව ප්‍රතිපත්තියට මිල ධර්මයට අනුකූලව කටයුතු කරනවාද? එහෙම කරන්න නැත්නම් ඒගොල්ලන්ව නිවැරදි මාර්ගයට ගෙන ගෙනියන්න නායකත්වය දෙන්න ඕනේ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක රාජ්‍ය සේවයට දේශපාලන නායකත්වය තියෙන එක නැති කරන්න බෑ. හැබැයි දේශපාලන නායකත්වය තියෙනවා කියන එක අදහස් කරන්නේ දේශපාලඥයන්ට ඕන දේ කරනවා කියන එක නෙමෙයි. හරියට ප්‍රතිපත්ති හදලා, නීති හදලා, රීති හදලා ඒකට අනුව කටයුතු කරන්න රාජ්‍ය සේවකයාට අවස්ථාව දෙන්න ඕන. එතකොට තමයි මහ ජනතාවට හරි සේවයක් දෙන්නේ. එතකොට ප්‍රතිපත්ති තදන්න ඕන. ඒ ප්‍රතිපත්ති වලට අනුකූලව, නීති රීති වලට අනුකූලව රාජ්‍ය සේවකයා කටයුතු කරනවාද කියන එක පිළිබඳව සොයා බලන්න ඕන. ඒ වගේම දේශපාලන නායකත්වයේ අයට සම්පත් ලබා දෙන්න ඕනේ, පහසුකම් ලබා දෙන්න ඕනේ රාජ්‍ය සේවයකට කටයුතු කරන්න. ඒ වගේම රාජ්‍ය සේවකයොත් පුළුවන් තරම් තියෙන සම්පත් ටික ඊටාම අරපිරිමැස්මෙන් පාවිච්චි කරලා තව තව සම්පත් වැඩි කරගන්න කටයුතු කරලා එන මහ ජනතාවට ඉතා විශිෂ්ට පුරවැසි සිටිසන් සෙන්ටර්, අපි කියන ඉංග්‍රීසියෙන් සිටිසන් සෙන්ටර්, පුරවැසි අභිමුඛ රාජ්‍ය සේවය තිබිය යුතුයි. රාජ්‍ය සේවකයෝ හරියටම පිළිගන්න ඕන ජනතාව කියන්නේ අපේ සේවක, අපි ජනතාවගේ සේවකයේ, ජනතාව අපේ යටතේ වැඩ ඉන්න කෙනෙක් නෙවෙයි කියන එක.
1: පුරවැසි අභිමුඛ රාජ්‍ය සේවයක් අපි පවත්වා ගන්න ඕනේ. ඒ පවත්වා ගැනීම වෙනුවෙන් තමයි මේ මඟ පෙන්වීම, මේ අර අපි ගැන කතාබහක් සිද්ධ කරන්නේ, අපි ඔබ ගැන කතාබහක් සිද්ධ කරන්නේ. මේ නියෝජනය කරන්නේ ඔබේ හඬ. අපි කාලාන්තරය තිස්සේ පාටපක්ෂ ඒ දේවල් මාඩු කළා, ඇත්ත අත්හදා බැලුවා, ඇත්ත මේ කොහොම නමුත් අපි රාජ්‍ය සේවය කියන එක වෙනස් වෙන්න ඕනේ කියන තැන ඉන්නවා. ඒ කාර්යක්ෂමතාවය, ඒ කාර්ය සාධනය, ඒ ගුණාත්මක භාවය, ඒ විශ්වාසවන්ත භාවය තව තවත් තහවුරු කරන්න ඕනි කියන තැන ඉන්නවා. ඒ නිසාම තමයි අපි ඔබ වෙනුවෙන් මේ කතා බහ සිද්ධ කරන්නේ. මහාචාර්යතුමා, අපි ඒත් එක්කම දැනගන්න කැමතියි මේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඔය කියන කාර්යක්ෂම රාජ්‍ය සේවය, දැන් කියනවා මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙන්න ඕනි කියලා කියනවා, එතනින් එහාට ගිහිල්ලා කියනවා කාර්යක්ෂම රාජ්‍ය සේවය කියලා, මොකද්ද කොහොමද ඔක මනින්නේ? කාර්යක්ෂම රාජ්‍ය සේවය කියන එක මේ අපි මැනගන්න ප්‍රධාන දර්ශකයන් මොනවද?
0: ඒකට දර්ශකයන් හදන්න පුළුවනි. නමුත් හරියටම අපේ රාජ්‍ය සේවයේ දර්ශකයන් නැහැ. මම මේකට පොඩි උදාහරණයක් කියන්නම්. මම රාජ්‍ය සේවයේ අවුරුදු 41ක් මගේ මුළු රාජ්‍ය සේවා කාලය. ඒ 41ෙන් මම වැඩි කාලයක් හිටියේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ. එතකොට මේ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ තියෙන්නෙම රාජ්‍ය සේවය හොඳට වෙනවද නැද්ද කියන එක පිළිබඳව පුහුණු කිරීම, උපදෙස් සේවා සැපීම්, ඔය කියන දර්ශක හැදීම්, ඒ වගේ කටයුතු වලට තමයි. එතකොට අපි රාජ්‍ය සේවයට ඒ ඊට අවුරුදු ගානකට පෙර ওই දර්ශක වලට එන්න අපි යෝජනා කළා, ක්‍රියාත්මක කළා පුරවැසි ප්‍රඥප්තිය. පුරවැසි ප්‍රඥප්තිය. ඒ කියන්නේ අපි කියලා දුන්නා සියලුම රාජ්‍ය සේවකයන්ට, අපි කියලා දුන්නා ඒගොල්ලෝ කළ කතිකා කළා, සාකච්ඡා කළා, හැම ආයතනයකටම හදන්න කියලා පුරවැසි ප්‍රඥප්තියක්. මොකද්ද පුරවැසි ප්‍රඥප්තිය කියන්නේ? ඒ ආයතනේ ඇතුල් වෙනකොට මෙලියේ පේන්න ප්‍රදර්ශනය කරන්න ඕන ඒ ආයතනේ මෙහෙවර මොකක්ද, මිෂන්, ඒ ආයතනේ විෂන් එක මොකක්ද, දර්ශනය මොකක්ද, ඒ ආයතනේ අනුගමනය කරන වැලියුස් මොනවද, ඒ මත කරන සේවාවන් මොනවද, මේ එක එක සේවාව කිරීම සඳහා ගත වෙන කාලය කොච්චරද, ඒ සේවාව කිරීම සඳහා අය කරන මුදල කොච්චරද, ඒ සඳහා ඒ සේවාව ලබා ගන්න එන කෙනා දිය යුතු උපකරණ නැත්තම් දිය යුතු දැන් යමක් කරගන්න ඕන නම් ඒක දෙන්න ඕන සහතික තියෙනවා, පත්‍රිකා තියෙනවා, ඒවා මොනවද, ආන්ගේ සියලුම විස්තර ඇතුළත් කරලා සංක්ෂිප්තව සකස් කරපු පුරවැසි ප්‍රඥප්තියක් ආයතන ඉදිරිපිට ගහලා තියෙන්න ඕන. දැන් අපි එහෙම ගැඹුරටම ගිහිච්ච ආයතනේ තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. මම සිඩ ආයතනේ වැඩ කරන කාලේ අපි සියලුම ප්‍රාදේශීය ලේකම්වරු ගෙනෙල්ලා අපේ කණ්ඩායම ප්‍රාදේශීය ලේකම්වරුන්, සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් අපි පුහුණු කළා මේක හදන්නේ කොහොමද. ඒක හදන විදිහ ආදර්ශයක් අපි දුන්නා. දීලිවර වෙලා ඒක හදලා දැනටත් බොහෝ තැන්වල තියෙනවා. එතකොට ඒකෙ ගහලා තියෙනවා සහතිකයන් නිකුත් කරනවා නම් ඒකට ගත වෙන දින ගාන කොච්චරද, දෙන්න ඕන මුදල කොච්චරද, ඒ කොච්චර වෙලාවකින් කරනවද, ඊළඟට අපි කොයි ආකාරයෙන්ද ඔබට ඒ සේවාව ලබන්නේ. එතකොට කවුරුවර කෙනෙක් කාපුවා මරගේ තීරවණ ගහලිවරලා. එතකොට ඒකේට අනුකූලව කටයුතු වුණොත් රාජ්‍ය සේවාව කාර්යක්ෂමයි. ඒ කියන වෙලාවට ඒ කියන ආකාරයට සිදු වුණේ නැත්තම් රාජ්‍ය සේවාව අකාර්යක්ෂමයි. මේක ඔය APO ඒසියන් ප්‍රොඩක්ටිවිටි ඕගනයිසේෂන් මම උපදෙස් දෙන ආයතනයක්. ඒ උපදේශකෙක් වශයෙන් වැඩ කරනවා. ඒ ආයතනය මේක ඒ මෙම්බර් කන්ට්‍රීස් වල ගොඩාක් ප්‍රචලිත කළා. යනුව මම මැලේසියාවේ මේක හොඳට ක්‍රියාත්මක වුණා. මම මැලේසියාවේ ගිහිල්ලා මේක ඉගෙනගෙනත් ආවා විශේෂයෙන් සිංගප්පූරුවේ. ඒ නිසා අපි එක් කළා. නමුත් ඉතින් ඒවා හරියටම යහපත්ව ක්‍රියාත්මක වෙන ප්‍රමාණය පිළිබඳව පොඩි පොඩි ගැටලු තියෙනවා.
1: ඒ තියෙන ගැටලු ටික තමයි මේ හිඩස් ටික වහගන්න තමයි මේ දැනුවත් කිරීම කරන්නේ. නොදැනුවත් තැන්වලදී ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැන් මේ මහාචාර්යම් තිලකසිරි මහත්මයා ඇතුළු මේ කණ්ඩායමත් ඔබව දැනුවත් කරලා තියෙනවා රාජ්‍ය සේවය තුළ කොහොමද ඔබ වැඩ කරන්න ඕනි කියන කාරණාව. අපි මීට පෙරත් මේකන ඔබේ අවධාරණයට ලක් කරලා තියෙනවා. හැබැයි ඉතින් මේ ඔබ ඇහෙන දේවල්, ඔබ දකින දේවල්, ඔබ සොයා ගන්න දේවල් කොයිතරම්නම් ඔබේ ජීවිතයට ප්‍රායෝගිකවම එකතු කර ගන්නවද? රාජ්‍ය සේවය තුළ හරි ප්‍රතිපත්ති ගරුක විදියට ඔබ වැඩ කරනවද කියන කාරණාව ආයේ ආයේ හිතලා බලන්න ඕනේ. මොකද මේ කතා කරන මටත් මේ කතාව අහගෙන ඉන්න ඔබටත් පුරවැසිය යුතුකමක් තියෙනවා. එක පැත්තකින් සේවය සපයන්නෙක් විදියට, අනිත් පැත්තෙන් සේවය ලබා ගන්නෙක් විදියට. ඒ නිසා ඒ හැම භූමිකාවකටම වගකීම් සහගත වෙන්න අපි ඔබට ආරාධනා කරනවා. සාර ප්‍රභාගිර අහගෙන ඉන්නේ බිලාවු දස්සන 8යි විනාඩි 27යි.

0: 94.3 94.5 වෙළඳ සේවය තමයි ඔබ මේ විදියට හමෙන් ඉන්නේ. වෙලාව උදැසන 8:32. දැන් නද සාර ප්‍රභාගෙන අපි අවධානය යොමු කරන්නේ මේ දේශපාලනික වෙනස්වීම හමුවේ ගුණාත්මක රාජ්‍ය සේවයක් පවත්වා ගැනීම ගැන. දේශපාලනික වෙනස්වීම පමණක් ප්‍රමාණවත් නැහැ යම් කිසි ගුණාත්මක රාජ්‍ය සේවයකට. ගුණාත්මක රාජ්‍ය සේවා පද්ධතිය ඇතුළේ ක්‍රියාත්මක වන සක්‍රිය ඔබත් යාවත්කාලීන වෙන්න ඕනේ. ඔබත් මේ ක්‍රමවේදයට අනුගත වෙන්න ඕනේ. ඒකත් එක්කම මේ අපිට දුරකථන ඇමතුමක් දෙනවා මහාචාර්යතුමා. අපි ඒකටත් අවධානය යොමු කරනවා. අයිබෝවන් ඔබතුමා කවුද?
1: අයිබෝන් මම දික්වැල්ලෙන් කමල් ගජනායක.
0: ඔව් කමල් මහත්මයා, ඔබතුමාගේ ගැටලුව අපිට සඳහන් කරන්න පැහැදිලිව කෙටියෙන්.
1: මහාචාර්යතුමනි, ඔබතුමාගේ 102 වෙනි දවස මම මේ සවන් දෙන්නේ. මට දැනගන්න ඕන ඔබතුමා මේ විෂන් එක පිළිබඳව ලොකු කාර්යයක් බොහොම කෙටියෙන් සඳහන් කරා. අපේ පළවෙනි රාජ්‍ය ආයතනයේ අපේ මේ ගමේ ඉන්න මිනිස්සුන්ට යන්න තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. ඔබතුමා එතන වෙන්න ඕන වැඩ කොටස් සියල්ල පිළිබඳව ඔබතුමා කෙටියෙන් මේ විග්‍රහය කරා. ඒ කෙටියෙන් විග්‍රහ කරත් මම රාජ්‍ය සේවයේ නියලී නොහිටියත් ඔය රාජ්‍ය සේවයේ නියලී ඉන්න සියලුම නිලධාරීන් අවුරුදු 55න් පස්සේ විශ්‍රාම ගියාම ඒ අයට විශ්‍රාම වැටුපකුත් ලැබෙනවා. අපි එහෙමනේ. අපි එතකොට ඒ අය දැනගන්න ඕන, ඒ අය යම් කිසි පත්වීමකට අත්සන් කරනවා ලංකාවේ කොහේෝ තැනක නිසි රාජ්‍ය සේවයක් සඳහා අපි ප්‍රතිඥා දෙනවායි කියලා. ඒ වැඩ කොටස සමහර නිලධාරී අතින් කෙරෙන්නේ නැහැ මහාචාර්යතුමා. ඒ කෙරෙන්නේ නැති කියන්නේ දැන් උදාහරණයක් විදියට ගත්තම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම නිලධාරී වසමකට ඉන්නව රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙක්. ඒ 5 දෙනාට වැඩ කොටසක් තියෙනවා. ඒක ඒ සම්බන්ධ ඔබතුමාට හොඳ දැනුමක් තියෙනවා.
0: හොඳයි, අපි ඒ සම්බන්ධයෙන් දැනුමත් කිරීමට සූදානම්. මොකද්ද ඔබතුමාට දෙන්න තියෙන උත්තරය?
2: ඔව්, රාජ්‍ය සේවය කිරීම දැන් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් කියන්නේ අපි ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉස්සර හැඳින්නුවේ උපදිසාපති කාර්යාලය.
0: දැන් එතුමගේ ප්‍රශ්නේ තමයි මේ සේවකයන් ඉන්නවා, හැබැයි වැඩ කරන ප්‍රමාණය ගැන තමයි ගැටලුව තියෙන්නේ.
2: ඉස්සර අපි කළේ ඉස්සර තිබුණේ උපදිසාපති කාර්යාලය. ඒක පහ එවකට තිබුණු ආණ්ඩු රාජ්‍ය සේවයේ මහ ජනතාවට දෙන සේවය වඩා හොඳින් කරන්න මේක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය බවට උසස් කරලා විවිධ සේවාවන් කොළඹින් කරන දේවල් පැන සහතිකනිකුත් කිරීම, වාහන රෙජිස්ටර් කිරීම, ඒ වගේ විවිධ දේවල් අපි ගෙනාවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඒකට කියන්නේ මේ පරිපාලනය ජනතාවගේ ඩෝ ස්ටෙප් ගෙදර ගාවට ගෙනාවා කියලා. එහෙම ගෙනාවාම විවිධ නිලධාරීන් මේ ආයතනයට අනුයුක්ත කරලා තියෙනවා. එතකොට මේ සියලුම නිලධාරීන්ගේ කටයුත්ත මෙහෙවන්න ඕන අපේ ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහ අනිකුත් තව නිලධාරීන් ඉන්නවා. එතකොට සමහර අය ඉතා හොඳින්ම වැඩ කරන අයත් ඉන්නවා.
0: ඇත්ත, දෙපැත්තම ඉන්නවනේ.
2: ඔව්, ඒ වගේම වැඩ පැහැරාරින අයත් ඉන්නවා. ඒ වගේම තමන්ගේ පඩියට ගැළපෙන ආකාරයට වැඩ නොකරන අයත් ඉන්නවා. අතේ ඇඟිලි පහ එක සමාන නෑ වාගේ මිනිස්සුත් ගත්තොත් පස්සිදියයි. ඒ නිසා මම දකින්නේ ඒ ආයතන ප්‍රධානියාගේ දෙවෙනියාගේ තුන්වෙනියාගේ යුතුකම වගකීම තමයි ඒ අයව මනාව මෙහෙවීම. ඉතින් ඔය කටයුත්ත මම දකිනවා මේ එකට අපි සිංහලෙන් කියන්නේ සුපරීක්ෂණය. එතකොට සුපරීක්ෂණය තමයි අපේ රටේ බොහෝ ආයතනවල තියෙන ප්‍රශ්න. ඒ කියන්නේ එක එක මට්ටමේ ඉන්න අයගෙන් තමන්ගේ යටතේ වැඩ කරන අය, තමන් වෙනුවෙන් වැඩ කරන අය මනාව සුපරීක්ෂණයක් සිදු වෙන ප්‍රමාණය අඩුයි. එතකොට අර එක එක සේවකයෝ එක එක විදියට කටයුතු කරනවා, හරියට මේ කටයුතු කරන්නේ නැති නිසා. ඒ නිසා මම නිතරම කියන වචනයක් තමයි, කියමනක් තමයි, මේ සුපරීක්ෂකයන්ට පුළුවන් ඕන නම් ඔබේ ආයතනය ඇති කරන්න, එහෙම නැත්නම් නැති කරන්න.
0: ඇත්ත,
2: අපි ඉංග්‍රීසියෙන් කියනවා සුපර්වයිසර්ස් කැන් මේක් ඕ බ්‍රේක් යුවර් ඕගනයිසේෂන්. ඕක මම ඉතා හොඳින් දැනගෙන මං කාලාන්තරයක් තිස්සේ සුපරීක්ෂණ කළමනාකරණය, සුපරීක්ෂණ මූලධර්ම, සුපරීක්ෂණ ශිල්පක්‍රම පිළිබඳව මම විවිධ වැඩසටහන් පවත්වලා තියෙනවා. මේ ලබන 14 වෙනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේදී අපි තව වැඩසටහනක් පවත්වනවා ෆියුචර් රෙඩි සුපර්වයිසර්ස්. අනාගතයට සූදානම් වෙන සුපරීක්ෂකයෝ. මොකටද? රාජ්‍ය සේවයේ නැත්තම් ඕනම ආයතනයක අන්ලොක් ප්‍රොඩක්ටිවිටි, ක්වොලිටි ඇන්ඩ් සේෆ්ටි. ප්‍රොඩක්ටිවිටි එක, ක්වොලිටි එක වැඩි කරන්න තමයි මේක අපි ක්‍රියාත්මක කරන්නේ. ඒතකොට මේ සුපරීක්ෂණය ඉතාම වැදගත්. එතකොට මෙන්න මේ සුපරීක්ෂකයොයි සේවකයොයි එකතු කරන්න රාජසේවය ඉතා විශිෂ්ට කරන්න අපි මම සම්බන්ධ වෙලා තියෙනවා මේ දිනවල අපි කණ්ඩායමක් ILO එකට ජාත්‍යන්තර කම්කරු සංවිධානය. ජාත්‍යන්තර කම්කරු සංවිධානය කියනවා මේ රාජ්‍ය සේවය ගුණාත්මකභාවය වැඩි කරන්න, රාජ්‍ය සේවේ ඵලදායිතාවය වැඩි කරන්න සේවකයොයි කළමනාකරුවොයි එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනේ කියන එකට. ඒකට සිංහල ඒකේ වැඩසටහනේ නම ඉංග්‍රීසිෙන් කියලා මම සිංහලට දාන්න Social Dialogue and Workplace Cooperation Forum. සමාජ කතිකාව සහ සේවාස්ථාන සහයෝගීතාවය ඇති කිරීම, සේවාස්ථාන සහයෝගීතා සංසද අපි පිහිටවනවා. එතකොට මේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය මේක ලෝකෙ ගොඩාක් රටවල කරලා ලංකාවෙත් මේක 2014 විතර ආරම්භ වුණේ. නමුත් හරියටම ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ මේ ගිය අවුරුද්දේ ඉඳන්. අපි දැන් ඒ කටයුත්තට අදාළව චක්‍රලේඛන නිරුකුත් කරලා තියෙනවා 5/2024 කියලා. ඒ චක්‍රලේඛනයට අනුව කටයුතු කිරි මේක ක්‍රියාත්මක කිරීමේ වගකීම තියෙන්නේ රාජ්‍ය පරිපාලන මේ අහපැත්තේ තියෙන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය දැන් වෙනම ඒකකයක් පිහිටවලා තියෙනවා මේ කටයුත්ත මෙහෙවන්න. ඇමතිතුමා ලේකම්තුමා ඒ පිළිබඳව කටයුතු කරනවා. අතිරේක ලේකම්තුමෙක් මේ දිනවල එකට කටයුතු කරනවා. වසන් මේ ඒ කටයුතු කරන්න සාන්ත වීරසිංහ කියලා මැතිතුමෙක් ඒක යාඋඟක් උනන්දුවෙන් වැඩ කරනවා. එතකොට ILO එක රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එක්කලා හැම ආයතනයකම අපි පිහිටවන්න යනවා. දැනට ප්‍රධාන අමාත්‍යාංශ පහක තමයි ක්‍රියාත්මක වෙන්නේ පයිලට් ප්‍රොජෙක්ට් එක. ඒක අපි තවත් අමාත්‍යාංශ කීපයකට දැන් ව්‍යාප්ත කරලා තියෙනවා. බලාපොරොත්තුව වෘත්ති සමිති නායකයොයි කළමනාකාරීත්වයයි එකතු වෙලා සංසදයක් පිහිටවලා ඒ සතියකට සැරයක් නැත්නම් සති දෙකකට සැරයක් නැත්නම් මාසෙකට සැරයක් දෙගොල්ලෝ එකතු වෙලා කතිකා කරනවා අපිට මහජන සේවය හරියට දෙන්න බැරි වෙන්න අපි තුල තිබෙන ගැටලු මොනවද, ප්‍රශ්න මොනවද හඳුනගෙන ඒ ගැටලු ඒ අය විසින්ම විසඳගෙන ස්ට්‍රයික් කරන්න යන්නේ නැතුව පිකටින් කරන්න යන්නේ නැතුව ඒ කට්ටියම එකතු වෙලා ඒ ගැටලු විසඳගෙන මහජනතාවට විශිෂ්ට සේවයක් කරන්න කටයුතු කරන්න අපි දැන් අපේ රාජනිලධාරීන් පුහුණු කරනවා, දැනුවත් කරනවා. දැන් අපි ඒකට අදාළවත් මේ 7 වෙනිදා තියෙනවා අපේ අතිරේක ලේකම්වරු ගෙන්නලිවර වෙලා මේ කටයුත්ත හොඳට කරන්න කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැනට රාජ්‍ය සේවයේ තියෙන්නේ මැක්ස්වේබ කියන කළමනාකරණ විශේෂඥ හඳුන්වලා දුන්නු නිල බල ක්‍රමය. අපි ඒකට සිංහලෙන් කියනවා මේ නිලධාරි වාදයේ නිල බල ක්‍රමය. ඉංග්‍රීසියෙන් කියනවා බියුරෝක්‍රසි. එතකොට මේ බියුරෝක්‍රසි එකේදී තියෙන්නේ කළමනාකරු තමයි ඔක්කොම තීරණ ගන්නේ. කළමනාකරුවේ තීරණ අරගෙන 15ට ක්‍රියාත්මක කරන්න දෙනවා. ඉහළ සිට 15ට යන ක්‍රමයක් තියෙන්නේ. එතකොට මේ ඉහළ සිට 15ට තීරණ ගැනීම සහ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය එහෙම තියෙන ගමන්ම 15 සිට ඉහළට ප්‍රශ්න හඳුන ගන්න, ගැටලු හඳුන ගන්න, ඒවා විසඳන්න, තීරණ ගන්න සියලු දෙනා දායක කරන කණ්ඩායම් බැංගීම ඇති කරන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරනවා
0: අනිවාර්යයෙන්ම.
2: ඒක දැන් අපි මේ වෙනකොට හුඟක් ආයතනවල ක්‍රියාත්මක වෙලා කටයුතු කරනවා. ඉතින් අලුත් දෙයක් හඳුනලා දෙනකොට මිනිසුන්ට මේක තේරෙන්නේ නැහැනේ. ඒ නිසා ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකට තාක්ෂණික සහාය, මූල්‍යමය සහාය දීලා අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මේ කටයුතු කරනවා. මමත් ඒකේ උපදේශකෙක් වශයෙන් කටයුතු කරනවා. මේ ඒ කටයුත්ත මෙහෙවන්නේ. මේකේ ප්‍රධානම අරමුණ මහ ජනතාවට ඉතා හොඳ දැන් අපි අර සිටිසන් චාර්ට් හැදුවා වාගේ ඒ කාලේ මේ 5S ක්‍රමය හඳුන්වලා දුන්නා වාගේ රාජසේවය දේශපාලඥ වෙනස් වෙලා තියෙනවා. රාජසේවයත් වෙනස් කරන්න අලුත් සහභාගීත්ව කළමනා කරන ප්‍රවේශයක් අපි හඳුන්වලා දීලා කටයුතු කරගෙන යනවා.
0: එයි විය යුත්ත. ඒ ප්‍රායෝගිකවම අපේ සේවා පද්ධතියට එකතු කරගන්න පුළුවන් නම් තමයි මේ වටිනාකම තව තවත් වැඩි දියුණු වෙන්නේ. ඒත් එක්කම මේ නිලබල ක්‍රමය අපි නිලබල ක්‍රමයේ පොඩ්ඩක් පැත්තකින් තියලා නේද? අපි මෙදා මිදාතුර කාල සීමාවේදී ආපු නිලබල ක්‍රමයේ තිත තියලා කළමනාකරුවන් සහ සේවකයන් මේ දෙපාර්ශවයේම එකතු පහදු කරගෙන මේ වැඩේ කරන්න ඕනේ, මේ වැඩේ ඉස්සරහට යන්න ඕනේ. ඒ නිසා තමයි මේ වෑයම දරන්නේ. කළමනාකරුවන් එක් පැත්තකින් තීරණ ගන්නවා, සේවකයන්ගේ පැත්ත ගැන හිතන්නේ නැහැ, සේවකයන්ට තියෙන ගැටලු ගැන හිතන්නේ නැහැ. එතකොට හුඟක් ප්‍රශ්න ඇති වෙනවා. කළමනාකාරීත්වයේ එක්තරා සේවකෙක් බවට පත් වෙලා වැඩ කටයුතු ටික ක්‍රියාත්මක කරනවා නම් ඒ තමයි බොහොම පැහැදිලි වගකීම් සහගත ඕනම ආයතනයක සේවාවක් හරි විදිහට ලබා දෙන්න පුළුවන් වෙන ඉතික මහාචාර්යතුමා අපි දැන් දැනගන්න කැමති කතා කරමු අපි මේ මහජන පැමිණිලි සහ ප්‍රතිචාර පද්ධතිය ශක්තිමත් වෙන්න ඕනේ කියන විශ්වාසයේ තරය අපි ඉන්න මහජන හඬ නියෝජනයේ කිරීම තුළම ඒ කියන්නේ මහජනතාවට යම්කිසි පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් සහ ඒ යම්කිසි සේවාවක් ගැන යම් ප්‍රතිචාරයක් දක්වන්නට අවශ්‍ය නම් මේ ෆීඩ්බැක් මේ සිස්ටම් එක තවතුවත් වැඩි දියුණු කරන්න ඕනේ නේද ශක්තිමත් කරන්න ඕනේ නේද අපි
2: ඔව් දැන් අපේ මේ මං අර කිව්ව වැඩසටහන තියෙන්නේ social dialogue and workplace cooperation forum සමාජ කතිකාව සහ සහයෝගීතාව ඇති කිරීම එතකොට ඒ සංසදයට පුළුවන් විවිධාකාරයේ වැඩ කටයුතු කරන්න විවිධ දේවල් දැන් අපි තුමු යම් ආයතනයක සේවකයෝ මේ ඒ සේවා ලබන අයට ඒ තමන්ගේ දුක් ගැනවිල්ල තමන්ගේ අසතුටක් තමන්ගේ සේවය හරියට දුන්න නැත්නම් ඒකට අදාළව පැමිණිලි කරන්න ඒකට අදාළව යෝජනා කරන්න ක්‍රමවේදයක් ඕනේ. ඒතොර අර සංසදයට පුළුවනි එහෙම ක්‍රමයක් හදන්න. දැන් උදාහරණයක් වශයෙන් මම කිව්වනේ අර අපි හඳුන්ලා දුන්නා කියලා ඉවර වෙලා සිටිසන් චාට් ඒක හඳුන්ලා දෙනකොටම අපි ඒකට හඳුන්ලා දුන්නා මේ මහජන පැමිණිලි පෙට්ටිය. මහජන පැමිණිලි පොත. ආයතන තියෙන පොත. ඒක කාටත් ළඟා වෙන්න පුළුවන් තැනක තියෙන්නේ. ඒ වගේම බොක්ස් එකක් තියෙනවා. ඒතර මහජනතාවට මොනව හරි ගැටලුවක් තියෙනවා නම් එයාගේ ගැටලුව අර ලියන අර බොක්ස් එකේ දාන්න පුළුවන්. ඒ වගේම අර පොතේ ලියන්න පුළුවන්. එතකොට අර ආයතනේ දැන් ඔක්කොම අය හැම විටම පැමිණිලි ඔක්කොම ප්‍රධානියා ඉදිරිපත් කරන්න කිව්වොත් වැඩ කරන්න අමාරුයිනේ. ඒ නිසා අර පෙට්ටියට අපි දාලා ඒ සතියකට සැරයක් ඒ ප්‍රාදේශීය කම්කාරයේ උදාහරණ ගත්තොත් ප්‍රාදේශීය ලේකම්තුමා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සැසුම් අධ්‍යක්ෂක ඒ කට්ටිය එකතු වෙලා අර පැමිණිලි පෙට්ටිය ඇරලා ඒක අරගෙන බලලා එකින් එකට ඒකට හේතු මොනවද කියලා බලලා ඒක එයාට වාර්තා කරන්න තියෙනවා නම් ඒවට එක විසඳලා ඒ පරිභෝගිකයන් නැත්තම් මහජනතාවට සේවය සපයන්නේ යාගේ ගැටලු විසඳන්න ක්‍රමවේදයක්. එතකොට මෙන්න මේ අපි දැන් මේ පිහිටවන සේවා සංසද වලින් කරන්න ඕන තව එකක් තමයි ඔය ඔබතුමී ඇහුවේ. ඒ කියන්නේ දැන් අපි තුමු අපි මේ සංසදුලින් බලාපොරොත්තු වෙන්නේ ආයතනය තුල ආරවුල් නැති පරිසරයක් ගොඩනගන්න. ඩිස්පියුට් ප්‍රිවෙන්ෂන්. ඒ කියන්නේ අපේ හුඟාක් ආයතනවල ඒක මිනිස්සු ගඩ ගොඩක් වැඩ කරනකොට එක එක විදිය ආරවුල් ඇති වෙනවා. මොකද මිනිස්සු හැම කෙනෙම ඒ අපේක්ෂා කරපු ආකාරම කටයුතු කරන්නේ නැති නිසා. එතකොට එවැනි ආරවුලක් ඇතිවීම වළක්වන්න අපි කටයුතු කරනවා. පුළුවන් තරම් මොකද අර දෙකොල්ල එකතු වෙලා කතිකා කරනවා නම් ආරවුල් විසඳෙනවනේ. එතකොට මේ ආරවුල් ආයතන තුල නැති කරනවා වගේම මේ සංසදයේ විසින් එන මහජනතාවත් එක්කත් ආරවුලක් ඇති නොවන ආකාරයට කටයුතු කරන්න විවිධ ආකාරයේ ක්‍රමවේදයන් ඇති වෙනවා. දැන් අපි ඕක මම දකින්නේ දැන් ඕක ඔය මේ අතින් කරන එක නෙමෙයි නවීන තාක්ෂණයේ භාවිතා වෙන්න ඕන.
0: ඇත්ත.
2: නවීන තාක්ෂණයේ භාවිතා වෙන්න ඕන. ඒ කියන්නේ දැන් රජයේ මේ නව රජයේ තියෙන ප්‍රධාන මේ කුළුණු තුනක් රාජ්‍ය සේවයේ ශක්තිමත් කරන්න. පළවෙනි එක තමයි ක්ලීන් ශ්‍රී ලංකා. ඊළඟ එක තමයි ඩිජිටලයිසේෂන්. රාජ්‍ය සේවය ඩිජිටලයිස් කිරීම. ඊළඟට පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඔන්න ඔය තුන ඇති කරන්න යනකොට තාක්ෂණය ඉතාමත්ම වැදගත්. එතකොට මේ තාක්ෂණයෙන් කෙනෙකුට පැමිණිල්ලක් කරන්න ගෙදර ඉඳන් තමන්ගේ කොම්පියුටරෙන් ගෙදර ඉඳන් තමන්ගේ ෆෝන් එකෙන් දාන්න ක්‍රමවේදය හැදෙන්න ඕන. දැන් එහෙම ගොඩක් ආයතනවල හැදීගෙන යනවා ඒක ඒ කටයුතු කරනවා. අන්න ඒවා මේ සංසදයේ විසින් කරන්න තමයි අපි යෝජනා කරන්නේ. ඒ කියන්නේ අර්බුද නැහැ. එතකොට මේ සංසදයේ පුළුවනේ දැනට කරන ක්‍රමවේදයන් වෙනස් කරන්න උසස් කරන්න කටයුතු කරන්න කුමකටද එන මහජනතාවට විශිෂ්ට සේවයක් සලසන්න එන පාරිභෝගිකයන් රජෙක් විදියට සලකන
0: අනිවාර්යෙන්ම එන පාරිභෝගිකයා රජෙක් විදිහට ඔහුට හෝ ඇයට සලකන්න පුළුවන් නම් තෘප්තිමත් සේවාවක් ලබා දෙන්න පුළුවන් නම් ඒ තමයි වටිනාකම. ඔබේ ඇමතුම් සංඛ්‍යාවෙන් ඔබට තේරෙන ගැටලු ගැන අපිට අවබෝධයක් ලැබෙනවා. අපි ඒවත් කාල වේලාවත් එක්ක කළමනාකරණය කරගෙන සූදානම්. ඒත් එක්කම මේ අර අපි තරයේ නැවත නැවත කියන්නේ දැන් අපි යම්කිසි පැමිණිල්ලක් දැම්මහම පස්සේ ඒර නිසිලස ක්‍රියාත්මක වීම අවශ්‍යයි. ඒත් එක්කම තමයි ඒ ක්‍රියාත්මක වීම හමුවේ ඔබට සහනයක් ඔබේ ගැටලුවට විසඳුමක් පිළියමක් ලැබිය යුතුයි. ඒ කාරණාව එක පැත්තකින් සඳහන් කරන්න ඕනේ. ඒත් එක්කම මේ දැන් ඩිජිටල්කරණය හමුවේ ඔබට තව තවත් මේ රාජ්‍ය සේවාවේ එක්තරා කොටසක් බවට පත්වෙන්න අවස්ථාවක් නිර්මාණය කරලා දෙන්නත් සූදානම්. මේ නව රජයේ ප්‍රතිපත්තීන් මත අපි ඒකනත් කතා කරන සූදානම්. අපි කෙටි විරාමයකට ගිහිල්ලම එමු. වෙලාව දෙසන 8:46.
3: වසරේ හොඳම ග්‍රහණයේ ඔබ නේද? රසට කැම හදන්න නම් BCC පොල් තේන්න තමයි.
4: BCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
5: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
7: වියදම් කපාහරිනවා කියලා කනබොන එක අඩු කරන්නද? ඒ වුණාට ඔයාගේ ප්‍රවාහන ගාස්තු අඩු කරගන්න නම් ඔයාට හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සල්ලි ඉතුරු කරන නිදානයක්. තෙල් වියදමක් නැතුව ඕන ගමනක් යන්න පුළුවන්. ඉස්සරහට ඩිස්ප්‍රේක් තියෙන නිසා ආරක්ෂාවත් හොඳයි. අනික අනෙක් ඉලෙක්ට්‍රික් බයික් වගේ නෙමෙයි. ඩබල් දාලා තව බඩු තොගයකුත් පටවගෙන කන්දක් උනා නගින්න පුළුවන් යකඩ හයියක් තියෙන බයික් එකක් නේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්මාර්ට් එකේ වැඩට යන්න, ගෙදර දොරේ එදිනෙදා ගමන් වලට කියාපු බයිසිකලේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: වෙළඳ සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අති ප්‍රබල සංනිවේදකයා බවට පත්වේ.

0: වෙලාව දෙසන 8යි විනාඩි 49යි 0112 697 500 0112 695 491 දුරකථන අංක දෙකම ඔබට විවෘතයි. ඔබට තියෙන ගැටලු ටික ඒක අපි හරි විදිහට මේ තේරුම් බේරුම් කරගෙන විසඳුම් ලබා ගන්න සූදානම්. ඒත් එක්කම අපි අද කතා කරමින් ඉන්නේ, අපි ආයෙ මතක් කරන්නේ දේශපාලනික වශයෙන් අපි අපේ පොදු ජන මතයට මනාපයට ඒ හිමිකාරීත්වයේ දේශපාලන අයිතිය ලබා දුන්නත් මේ වැඩපිළිවෙල සාර්ථක වෙන නම් රාජ්‍ය සේවයේ ගුණාත්මක භාවය තව තවත් වැඩි දියුණු වෙන නම් රාජ්‍ය සේවයේ නිරත වෙලා ඉන්න ඔබත් යවත් කාලින වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔබ ඉන්නේ ඔබේ පරණ මතේම නම් නැහැ වැඩ කරන්න නිකන් ඕන් නැහැ වගේ දෙයක නම් මොන කවුරු කොහොම ආවත් කවුරු කොහොම පත් වුණත් අපිට වෙනසක් ඇති කරගන්න බැරි වෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා මේක තව තේරුම් ගන්න ඕනේ. අපි ඔබට ඔබේ හඬට අවස්ථාව දෙනවා බොහොම පැහැදිලිව කෙටියෙන්, කිසිඳු මේ කෙනෙක්ට දෝෂාරෝපණයක් සිද්ධ නොකර ඔබේ අදහස පැහැදිලි කරන්න අවසරය මත. අයිබෝවන් කවුද මේ?
1: අයිබෝන් ඔබතුමීට බොහොම ස්තුතියි. පළමුවෙන්ම මේ සුළුතරයක් යහපත් රාජ්‍ය සේවකයන් ඉන්න මොහොතක බහුතරයක් ඇත්තරම සුවන් විනය සහ සුවන් කැපකිරීම ආකල්ප වශයෙන් අඩුවක් තිබෙනවා. ඒ වගේම තමයි අපේ රාජ්‍ය සේවාව ජනාධිපතිතුමා පත් වුණ ගමන් කිව්වේ අපිට තනියෙන් කරන්න බෑ, බිම් මට්ටමට අපේ වැඩපිළිවෙල ගෙනියන්න නම් රාජ්‍ය සේවකයාගේ ඒ සුවන් කැපකිරීම අවශ්‍යයි. අපි එක මිටට ඒ කියන්නේ ක්ලීන් ශ්‍රී ලංකා හඳුන්වලා දුන්නේ මේක තීව්‍ර කරන්න. ඒ නිසා ඇත්තටම අඩුව තියෙන්නේ ආකල්ප වශයෙන් සහ සුවන් විනය. සුවන් විනය වගේම සුවන් කැපකිරීම අඩුවක් තිබෙනවා. ඒ වගේම මේකට හේතුව තමයි මම දකින්නේ පහුගිය කාලේ ආණ්ඩුවලින් දුන්නේම දේශපාලන පත්වීමේ සුදුසු පිරිසකට දුන්නේ. ඒ නිසාම තමයි නව ආණ්ඩුවේ වැඩපිළිවෙල තිබෙන්නේ මේ විභාගයකට ලක් කරලා විභාග ක්‍රමයෙන් සුදුසුට සුදුසු තැන දෙන්නනේ. ඒක හොඳ වැඩපිළිවෙලක්. ඒ නිසා මම යෝජනා කරන්නේ මම සුවන් විනය රාජ්‍ය ආයතනට ගියන් තියෙන්නෙම අපි වහල්ලු, කියන්නේ ජනතාව වහල්ලු හැටියට තමයි අපි දකින්නේ රාජ්‍ය සේවකයාගේ සුවන් විනය නැ. බොහොම ස්තුතියි.
0: හොඳයි, බොහොම ස්තුතියි. තවත් දුරකට නැමතුමක් අපි සම්බන්ධ කරගන්න වයිබවන් කවුද මේ?
2: හලෝ, මම ආචාර්ය ලාල් පෙරේරා, විශ්‍රාමික විදුහල්පතිවරේ.
0: ඔව් මහත්මයා, ඔබේ අදහස අපිට කෙටියෙන් පැහැදිලි කරන්න.
2: අදහස කියන්නේ මම අපි රාජ්‍ය ආයතනයකට යම් කිසි ලිපියක් යොමු කළාම මොකක්hari ගැටලුවක් සම්බන්ධයෙන් ඒකට කිසියම් පිළිතුරක් ලැබෙන්නේ නැහැ. ඒක එකක්. ඊළඟට රාජ්‍ය ආයතනයකට දුරකථන ඇමතුමක් ලබා දීමේදී ඒකටත් නිසි ආකාරයෙන් ප්‍රතිචාරයක් නැහැ. අන්න ඔය වගේ තියෙනවා. ඊළඟට අර මේ විදුහල්පති සේවයේ නිලධාරීන් සඳහා විභාග පවත්වලා විදුහල්පති තන්ත්‍රයට පත් කළාට ඒ දේශපාලනයට වෙනම කණ්ඩායමක්පත් වෙනවා. ඒ කියන්නේ විදුහල්පති සේවයේ නැති අය එතනත් මේ බොහොම අසාධාරණයක් වෙනවා. මේ විදුහල්පති සේවයේ විභාග පාස් කළා, ඉන්ටර්වියු දීලා ලකුණු ගත්තා ඒට.
0: හොඳයි, මේ වගේ දැන් මේවේ සත්‍යසතතාවය අපි වෙනම පරීක්ෂණයක් සිද්ධ කරන්න ඕනේ. අපි පොදු මතයක ඉඳන් මේ ඔබේ අදහස් වලට ඉඩකඩ ලබා දුන්නේ. වෙලා උදැසන 8යි විනාඩි 52යි. කාල වේලාව ඉක්ම යන නිසා මම මහාචාර්යතුමා පැත්තට හැරෙනවා. දැන් මේ විවිධ ගැටලු ටිකක් අපිට මතුවෙනවනේ. මේ සමහර වෙලාවට මේ දේවල් නිකන් පාරම්පරික විදිහටම කියන්නේ. අපි සත්‍යසතතාවයක් හොයන්නේ නැහැ. තාමත් එහෙමයි එහෙම කියන පිරිසකුත් ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඇත්තටම රාජ්‍ය සේවයේ හොඳ රාජ්‍ය සේවකයන් ඉන්න රත්තරන් වටින මිනිස්සු ඉන්නවා. විශ්‍රාම යන දවසට අනේ අපරාධේ තව ටිකක් ඉන්න තිබුණා නම් කියලා හිතන මිනිස්සු ඉන්නවා. ඒ අයට අපේ ගෞරවය, උත්තමාචාරය, ප්‍රණාමය. ඔබ අපිට හරි වත්කමක්, වටිනාකමක්. ඒකත් එක්කම රාජ්‍ය සේවයේ පරිස්සම් කරගන්න, රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවයට මහජනතාවත් කොටස්කරුවෙත් කරගන්න, සේවා සැපීමේදී වගවීම සහ විනිවිදතාවේ වැඩි දියුණු කරගන්න කාර්යක්ෂම ගුණාත්මක ජනහිතකාමී රාජ්‍ය සේවාවකට අවසන් වශයෙන් ඔබතුමාට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද?
3: ඔව්, දැන් මම කිව්වේ ඒකයි. අනිවාර්යයෙන්ම අපේ රාජ්‍ය සේවකයෝ හොඳට සුපරීක්ෂණය කරන්න ඕන. ඒ කියන්නේ ඒ මට්ටෙම ඉන්න නායකයෝ, දැන් උදාහරණයක් වශයෙන් ජනාධිපතිතුමා තමයි රටේ රාජ්‍ය සේවයේ ඉහළම සුපරීක්ෂකයා. එතුමා සුපරීක්ෂණය කරන්න ඕන ඇමතිවරු, ලේකම්වරු. ඊට පස්සේ ඇමතිවරයා ලේකම්වරුන්, ලේකම්වරු අතිරේක ලේකම්වරු, අතිරේක ලේකම්වරු ජ්‍යෙෂ්ඨ සහකාර, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු. ඒ විදිහට පහළට පහළට හැම ලෙවල් එකේම සුපරීක්ෂණය ශක්තිමත් වෙන්න ඕන. ඒ වගේම රාජ්‍ය සේවකයෝ තමන්ගේ දැනුම එකට ඉංග්‍රීසියෙන් කියන අලුත් කන්සෙප් එකක් ඒක අලුත් සංකල්පයක් ඉංග්‍රීසියෙන් මං කියල එක සිංහලට දාන්නම් අප්ස්කිලින් රීස්කිලින් නිව් ස්කිලින් ඇන් ක්‍රොස් ස්කිලින් එකන් රාජසේවයට බැඳිච්ච කෙනා රාජ පරිසරය වෙනස් වෙනකොට එයාගේ ඒ වැඩේ කරන්න අවශ්‍ය කුසලතා ඒක කරන්න අවශ්‍ය කුසලතා අලුත් කරගන්න ඕනේ යාවත් කාලින කරගන්න ඕනේ වෙනස් කරගන්න රීස්කිලින් කියලා කියන්නේ එයා අලුතෙන්ම කුසලතා ගන්න ඕනේ දැන් උදාහරණයක් වශයෙන් එයා බැඳෙනකොට AI තාක්ෂණය තිබුණේ නැහැ පරිගණක තිබුණේ නැහැ දැන් ඩිජිටලයිස් වෙලා එනකොට එයාට ඒක ඉගෙන ගන්න වෙනවා ඒ වගේම මහජනතාවට හොඳ සේවය කිරීමට අලුත් ස්කිල්ස් මොනවද පාරිභෝග සත්කාරය පිළිබඳ අලුත් ස්කිල්ස් මොනවද ඒ වගේම එයාගේ සේවය පමණක් නෙමෙයි වෙනත් අංශවල සේවය කරන්න ක්‍රොස් ස්කිලින් එතකොට එන්නේ කටයුතු දැන් මම අර කිව්ව මගේ වැඩමුළුව අපේ වැඩමුළුව ස්ලීඩර්කි අපි පවත්වන මැයි 14 වෙනිදා ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ සුපරීක්ෂණය කොහොමද හරියට කරන්නේ අනාගතයට සුදුසු සේව සුපරීක්ෂකෙක් වෙන්න ඒ වගේම අපි ඒකෙදි කතා කරනවා මේ නවීන තාක්ෂණය කොහොමද සුපරීක්ෂක යොදා ගන්න. ඒ වගේම අපි කතා කරනවා මේ අප්ස්කිලින් ඇන් රීස්කිලින්. ඒක බොහොම අපි මේ විෂයානුබද්ධ අධ්‍යයනයක් එක්කලා තමයි කරන්න යන්නේ. ඒ නිසා මම ආරාධනා කරනවා මේ අපේ අසන් ඉන්න ප්‍රේක්ෂකයන්ට මේ පිළිබඳව ඉගෙන ගන්න, මේ පිළිබඳව දැනගන්න විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවකයෝ සහ රාජ්‍ය නොවන පෞද්ගලික අංශ ආයතන වලටත් එන්න පුළුවනි. ඒ කටයුත්ත. ඒ වගේම දැන් මේ ඒ දැනුවත් වීම වගේම සහයෝගීතාව විතර වැදගත්. ඒතොර මම අර කිව්ව අපේ ILO එකේ කරන කටයුත්ත ගැටලු නැත්තම් අර්බුද එහෙම නැත්තම් ආරවුල් නැති පරිසරයක් අපි ගොඩනගන්නයි යන්නේ. ඒකටත් උණු වෙන්නේ සුපරීක්ෂකයෝගේ දායකත්වය. ඊළඟට මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙන්න කෙරෙන්න ඕන දේ තමයි ඩිජිටලයිස්. සෑම අංශයක් පිළිබඳවම දැනට රාජ්‍ය සේවකයෝ තමන්ගේ මොළේ පාවිච්චි කරලා අද්දක පාවිච්චි කරලා කට පාවිච්චි කරලා කරන වැඩ පරිගණකයකට යන්ත්‍රයකට මැෂින් එකකට දෙන්න ඕනේ. එතකොට ඒ සඳහා ඩිජිටයිසිං සිස්ටම් එක දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ජනතාවට තමන්ගේ කටයුතු gedirindan කරගන්න ක්‍රමවේදයක් ඇති කරන්න. දැන් මම අහගෙන ඊයේ කියනවා මේ දුර ගමන් යන අයට gedirindanම තමන්ගේ ආසන වෙන් කරගන්න තාක්ෂණය පාවිච්චි කරලා. තමන්ගේ උපැන්න සහතිකය ගන්න වෙන්න පුළුවන්, ID කාඩ් එක ගැනීම වෙන්න පුළුවන්. පාස්පෝර්ට් එක ගැනීම වෙන්න පුළුවන්. ඒකට අවශ්‍ය ડોකියුමන්ට් gedirindanම සප්ලයි කරලා ඉවර වෙලා කුරියර් එකෙන් තමන්ගේ ඒ ડોකියුමන්ට් එක ගෙන්න ගන්න ක්‍රමවේදයකට එන්න ලෝකෙ දිනු රටවල එහෙමයි. එතකොට මම මේ කියන සංසද වලින් ඒ වගේ දේවල් වලට හොඳ දායකත්වයක් ලබා ගන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණී ඉතාව වැදගත් වෙනවා. ඒ වගේම අර අපේ කට්ටිය කිව්වා වාගේ අපේ ප්‍රේක්ෂකයෝ රාජ්‍ය සේවයේ හුඟක් හොඳා ඉන්නවා. ඒ වගේම නරක අයත් ඉන්නවා. දැන් අර කතාවක් තියෙනවානේ. එක මකුණයි කන්නේ DDT ගන්න ඔක්කොටම. එක මකුණයි කන්නේ. කන මකුණට හොයාගන්න බෑනේ. ඇයි අර අනිත් මකුණ අතරේ ඉන්නේ? ඒ නිසා ඔක්කොටම DDT ගහලා විනාශ කරනවා. ඒ නිසා අපි රාජ්‍ය සේවයේ හොඳ වැඩ කරන අය ඉතා හොඳා ඉන්නවා. ඒගොල්ලන්ව අගය කරන්න ඕන. ඒගොල්ලන්ට ප්‍රශංසා කරන්න ඕන. ඒගොල්ලන්ට සම්මාන දෙන්න ඕන. ඒ වගේම හරියට ඒ රාජ්‍ය සේවය කරන්න නැති මහජනතාවට ප්‍රසන්නව ප්‍රියමනාපව කතා කරන්න නැති මහජනතාවට සවන් දෙන්නේ නැති නිලධාරීන් අපි විනාශ කරන්න නෙමෙයි ඕන. අපි ඒගොල්ලෝ දැනුවත් කරලා පුහුණු කරලා ඒගොල්ලෝ නිවැරදි කරන්න ඕන. ඒගොල්ලන්ට මඟ පෙන්වන්න ඕනේ. ඒකට දේශපාලන නායකත්වයටත් තියෙනවා කාර්යභාරයක්. ඒ වගේම AA තලවල ඉන්න සුපරීක්ෂකයන්ට තියෙනවා මනා සුපරීක්ෂණයක් කරලා ඉවර වෙලා ඒ අය සේවා ස්ථානයේදීත් පුහුණු කරලා එහෙම නැත්නම් ඒ පුහුණු කිරීමේ ආයතන වලට යවලා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල වෙන්න පුළුවන්, NIBM එකේ වෙන්න, ඒ වගේ විවිධ ආයතන වලට ඇරලා ඒ වැඩමුළු සංගත. ඒ නිසා ඉතා වැදගත් වෙන්නේ දැන් අපේ අගමැතිතුමිය කියනවා අපේ අධ්‍යාපන ක්‍රමය මේ කන්ටිනියස් এডুকেෂන් එකක් වෙන්න ඕන. අකණ්ඩ ඉගෙනුමක් වෙන්න ඕනේ. රාජ්‍ය නිලධාරීන් බැඳිච්ච දවස් ඉඳලා විස්රාම යනකම්ම ඉගෙන ගන්නායි බවටපත් වෙන්න ඕනේ. ඒතර අපේ මේ වැඩමුළුවේදී ඒකත් අපි කතිකාව කරනවා. කොහොමද ලයිෆ් ලොง ලර්නර් ජීවිත කාලෙටම ඉගෙන ගන්න. ඉතින් අපේ රාජ්‍ය සේවකයන්ගේ අර අප්ස්කිලින් රීස්කිලින් කියන එක අඩු නිසා ඒ අයගේ මනස හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති අයත් ඉන්නවා. ඒතර ඒ අය අපි නිවැරදි කරගන්න ඕනේ. හොඳ අය අගය කරන්න ඕන. තාක්ෂණයේ භාවිතා කරන්න ඕනේ. ආරවුල් වලින් තොර රාජ්‍ය සේවයක් ඇති කරන්න ඕන. ඒකට තමයි ILO එකයි මේ අපේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයයි මේ විශේෂ වැඩ පිළිවෙලක් අපි කරගෙන යන්නේ සෝෂල් ඩයලොග් ඇන් වර්ක් ප්ලේස් කෝපරේෂන් ෆෝරම් පිටවල.
0: හොඳයි. ඇත්තම කතාව ආරවුල් රහිත පරිසරයක්. ආරවුල් නැහැ කියන්නේ ඉතින් නිර්වුල්. නිර්වුල් පරිසරයක් තමයි අපිට ඕනේ. නිර්වුල් වටපිටාවක් තමයි අපිට ඕනේ. නිර්වුල් සේවාදායකත්වයක් තමයි අපිට ඕනේ. එහෙමනම් ඉතින් නිර්වුල් රාජ්‍ය සේවාවක ආරවුල් නැති වටපිටාවක වගකීම් සහගත කොටස්කරුවෙක් වෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. කාර්යක්ෂම, ගුණාත්මක, ජනහිතකාමී, විනිවිදතාවයක් තියෙන විශ්වාසවන්ත, වගකීම් සහගත, යුතුකම් සහගත රාජ්‍ය සේවයක් අපි ඇති කර ගනිමු. පාඨපක්ෂ අපි වෙනස් කළා. අපේ මනාපේ මත, ඔබේ මනාපේ මත, ඔබේ කැමැත්ත මත ඒ මේ වෙනස් වීම හමුවේ රාජ්‍ය සේවයත් වෙනස් කරගන්න ඕනේ. එහි කොටස්කරුවෙක් වන ඔබ, එහි සේවාදායකත්වයක් ලබා ගන්නා ඔබට ඒ සඳහා යුතුකමක් තියෙනවා. එනිසා ඔබ රාජ්‍ය සේවකෙක් නම් රාජ්‍ය සේවය පමණක් නෙමෙයි, ඔබ පෞද්ගලික අංශයේ සේවකෙක් නම් ඕනම සේවාදායකත්වයක් ලබා දෙන සේවකයෙක් විදිහට යුතුකම් සහගතව, වගකීම් සහගතව වැඩ කරන්න අපි ඔබට ආරාධනා කරනවා. ඒ ඕනම සේවාදායකත්වයක් මේ හරි විදිහට පවත්වාගෙන යන මහජනතාව විදිහට, සේවාව ලබා ගන්නා විදිහට ඔබත් එහි කොටස්කරුවෙක් බවට පත්වෙන්න. බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය තිලකසිරි මහත්මාත් එක්කයි මේ දැනුවත් කිරීම අපි සිද්ධ කළේ. ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ආසියානු ඵලදායිතා ආයතනයේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ගණනාවක වසර අධ්‍යක්ෂීම් තියෙනවා. බොහොම ස්තුතියි මේ කතා භාරත දවසේදී සාර ප්‍රභාගිරත් එක්ක සම්බන්ධ වුණාට. හොඳයි. එහෙමනම් ඉතින් ආදරණීය වෙළඳ සේවයේ ගුවනේ මිතුර, ගුවනේ මිතුරිය, හොඳට වැඩ කරන්න, සැලසුමකට වැඩ කරන්න, අවංකව වැඩ කරන්න. මම ඔබේ වෙළඳ සේවා ගුවනේ මිතුරිය මිත්සලා නිම්නතේ.

0: 94.3 94.5 දිවයින පුරා
1: තය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: වෙලාව දැස්සන 9:04.
3: මෙන්න අපුන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්ගේ SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 146 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
2: අපෙන් පුවත් සමගින් මම මිත්සලා නිම්නදී. මුලිම දේශීය පුවත. මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව දැන් දිවයිනේ සංචාරක නිරත රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරෂ්කෝ මහතාගේ ඇගයීමට ලක්වේ. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීමද ඔහු අගය කර තිබේ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා කොළඹ ජාතික රෝහල් සහ කොළඹ විශ්වවිද්‍යාලීය වෛද්‍ය පීඨයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක් වූ අතර එහිදී ඔහු එම කරුණු සඳහන් කළේය. විදෙස් පුවත. හොමු සමුද්‍ර සන්ධියේ ගමන් කරමින් තිබූ දකුණු කොරියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්න කා පිපිරීමක් සිදු වී ඇතැයි දකුණු කොරියානු විදේශ අමාත්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මෙය ප්‍රහාරයක් බවට සැක කෙරේ. ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ තොරතුරු ඔස්සේ පරීක්ෂණ සිදුකරන බව අමාත්‍යංශය කියයි. මෙපෙයේ ක්‍රීඩා පුවත. ප්‍රධාන ක්‍රීඩා සමාජ 2020 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වෙනිදා ඇනබේ. කාණ්ඩ දෙකක් යටතේ තරඟ පැවැත්වේ. ඊට කණ්ඩායම් 14ක් තරඟවදී. ලබන 30 වෙනිදා දක්වා තරඟාවලිය පැවැත්වෙනු ඇත. අවසන් මහතරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ලබන 31 වෙනිදා දිවාරාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙනු ඇත. මේ පැයට අපින් පුවත් එපමණයි.
3: ආර්.එස්. වානේකම්හි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානේකම්හි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේකම්හි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්හි
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන නම් මේක තමයි.
8: සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලිය පරිභෝජනය හැකිතාක් සීමා කරමු.
9: සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
10: තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන්වත් තෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි.
7: TVS Sport 110 EFI engine තාක්ෂණය පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
10: වේගම් බොහොම නෑ ඕනේ.
11: දිව්‍යමය ස්පර්ශ
12: උන්වහන්සේ අපව වර්ධනය කරනාසේක.
13: දවසේ වදන
14: මට ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා.
11: බලාපොරොත්තුවේ කාන්තාව
15: අපි වැඩක් කරන ගමන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න.
16: විඩාවට නිමාවක්.
17: මම නම් උදව් කරයි ඊට පස්සේ මිනිස්සුන්ට.
18: වෙනස සර්.
19: ඔබ දන්නවද දෙවියන් වහන්සේ ආගමික නොවන බව?
18: සෑම සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනකම රාත්‍රි 9:45ට වෙළඳ සේවය ඔස්සේ බලාපොරොත්තු වන්න.
20: විකසිත රැහත

පැරණි චිත්‍රපට සිනමා විචිත්‍රාංගයක් ගෙනේනම සලරුසියාගේ එකතුව 11 පැයේදී වෙළඳ සේවා රිද්ම රසංගේ මధుර සංගගේ එකතුව ඔබට ගෙන එන්න සූදානම්. මම මිත්සලා හරියටම ඔබත් එක්ක දවල් 12 වෙනකන් ගුවන් කාලය ගත කරනවා. ජීවිතේ මේ නිවන කෙනෙක් බවට පත්වෙන්න, තනි වෙන්න එපා, තව නිවෙන්න. තව කෙනෙක්ගේ ජීවිතයකට බොහොම මේ සුවපහසු වටපිටාවක් නිර්මාණය කරලා දෙන්න. ළඟම ඉන්න කෙනාව දැනෙන චරිතයක් විදිහට, ආදරණීය, සංවේදී, ලතෙත් ගුණී තියෙන චරිතයක් විදිහට වැඩ කටයුතු කරන්න. ඒ ආරාධනාවත් එක්ක තමයි අපි ගීත ටිකක් අහන්න තෝරගත්තේ. මේ පැය පටන් ගන්න මුල්ම ගීතේ විදිහට තෝරගත්තේ මිල්ටන් මල්ලවරච්චි ගායනා කරන ගීතයක්. කෙඩිකේ ධර්මවර්ධන මේ ගීතය රචනා කළා. ක්ලැරන්ස් විජයවර්ධන තමයි සංගීතය නිර්මාණය කළේ.

වෙළඳ සේවය හගනින දැම්වෙලාව දැස්සන නවයයි විනාඩි 15යි. මතක් කරන්න පණිවිඩයක් තියෙනවා. කසාගල ග්‍රීන් සුපර් දැන් ඉතින් ගෙදරට ඕන කියන බඩමුට්ටු ටික එකම තැනකින් අඩුම මිලකට උණ ලබා ගන්න පුළුවන්. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරි නරම්මල ගණේමුල්ල ගම්පොල තියෙන රුපියල් 25,000කට වැඩි නම් ඔබගේ බිල්පත එකට මේ ප්‍රවාහනයත් ඔන්න නොමිලේ ලබා ගන්න පුළුවන්. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුපර් වෙත 0112 864 012.

ඔබේ හපු ගීතය ගීතය ගායනා කළා චරණන්දා මාලිනි, වසන්ත සඳනායක ඇතුළු කණ්ඩායම, පීඩී වින්සන්ට් පෙරේරා, විමල බේසුන්දරතුළු කණ්ඩායම ඒ ගීතය නිර්මාණය කරන්න දායක වුණා. අපි දැන් අහන්නේ මේක මේ මුල් ගීතයක් එම් එස් ප්‍රනාන්දු ගායනා කරන. මේ ගීතය තෝරගත්තා ඔබේ රසවින්දනයට.

94.5 බෙලව දැසන 9යි විනාඩි 22යි වෙළඳ සේවයේ තමයි ඔබ අහමින් ඉන්නේ මේ මාසේ 5 වෙනිදාද 2026 5/5 මේ මාසේ 5 වෙනිදා. පුවතක් තියෙනවා මේ ජූලි පළවෙනිදාට කලින් පෙරපාසල් ලියාපදිංචි උන්න අනිවාර්ය කරලා තියෙනවා. මේ වසරේ ජූලි මාසේ පළමු වන දිනට පෙර දෙවෙනි සියලු පෙරපාසල් ලියාපදිංචි කළ යුතු බව කාන්තාහා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල් රාජ මහත්මිය නිවේදනය කරනවා. ඇය පෙන්වා දෙන්නේ ඉදිරියේදී පෙරපාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචි කිරීම අනිවාර්ය කරන බව. ඒත් එක්කම මේ කාරණාව සඳහන් වෙන්නේ පෙරපාසල් අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල අමාත්‍යංශයේ විෂයපතියත් සමග ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් තමයි මේ කරුණ පිළිබඳ අවධාරණය කරන්නේ. ඇත්තටම මේ වැඩේ මාරම මේ හොඳ වටින වැඩක්නේ. එලියා පදිංචිය සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඔබත් පෙරපාසල් කටයුතු සිද්ධ කරනවා නම් පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා නම් ජූලි පළවෙනිදට කලින් පෙරපාසල් ලියා පදිංචිය සිද්ධ කරන්න කියන මතක් කිරීම සිද්ධ කරනවා. මොකද ඒ හැම දෙයක්ම වගකීම් සහගතව හරි නෛතික රාමුවක් මත ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔය පූර්ව ළමාවිය සංවර්ධනය කරනවා කියලා කියන්නේ ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හොඳ දැනුවත්කමකින් සිද්ධ කරන්න ඕන දෙයක්. පෙරපාසල් ගුරුවරු හොඳ දැනුවත් වෙන්න ඕනේ. ඒ පිරිස හරි යාවත්කාලීන වෙන්න ඕනේ. මොකද දරුවෙක්ගේ මනස අවුරුදු 5 වෙනකන් කාල සීමාව සීග්‍රෙන් වර්ධනය වෙනවා. එතකොට අපේ මේ අපි යොමු කරන පෙරපාසල් අනුව ඔවුන්ගේ මානසික ආකල්ප ටික, කුසලතාවයන් ටික, හැකියාවන් ටික, ඔවුන්ගේ හිතන පතන විදිය, චින්තනය, ඒ සමාජ පරිසරය හැම දෙයක්ම තීරණය කරන්න ඍජුවම දායකත්වයක් ලබා දෙනවා. ඒ නිසා උන්න පෙරපාසලක් තෝරගද්දිත් ඔබ වඩාත් අවධානය යොමු කරන්න ඕනේ හොඳ ගුණාත්මක පෙරපාසලක්ද, කොහොමද ගුරුවරයාගේ ආකල්ප, ඒ විනය, ඒ මේ හැසිරීම, ඒ හැම දෙයක් ගැනම හොඳ සාවධාන වෙලා තමයි ඔබේ දරුවාගේ පූර්ව ළමාවී සංවර්ධන මධ්‍යස්ථානය ඔබ තෝරා ගන්න ඕනේ. ඒකනත් අපි අවධාරණය කරනවා. ඒකත් එක්කම ওই ඩේ කෙයා සෙන්ටර්ස් එහෙම මේ දිවාසුරුකුම් මධ්‍යස්ථාන ගැනත් හොඳට සැලකිලිමත් වෙන්න, විපරම් කරන්න, රස්සාවට යන්න වෙනවා අපිට. ඇත්ත කතාව එහෙම යනකොට අපේ දරු පැටියා බොහොම ආරක්ෂිතව, සුරක්ෂිතව, ආදරෙන් සතුටින් පරිස්සමින් ඒ ස්ථානයේ ඉන්නවද කියන කාරණාව වැඩිපුර හොයලා බලන්න ඕනේ. අපි දැන් තෝරගත්තේ මල්නි බුලත් සිංහල ගායනා කරන ගීතයක්. එච්.එම්. ජයවර්ධන මාස්ටර් සංගීතය නිර්මාණය කළා. ප්‍රේම කීර්තිද අල්විස් තමයි මේ ගීතය රචනා කළේ.

0: අපනයන ක්‍රෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් රස ජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍යාධාර නොමිලේ විමසන්න අපනයන ක්‍රෂ්කර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථන අංකයේ 0812 382 751 අතමිට සරු හෙට දිනකට අපනයන ක්‍රෂ්කර්ම දෙපාර්තමේන්තුව
1: හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
2: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය.
3: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10.
4: ඔබ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නේ කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනේ තුලයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට බයිබලයෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
5: 94.3 94.5

අපි අපපු ගීතේ විචාර්ධ ගුණදස්ස කපුගේ මාස්ටර් තමයිගේ හඬ මුසු කළේ. වගේම සංගීත නිර්මාණය කළේ විචාර්ධ ගුණදස්ස කපුගේ මාස්ටර්මයි. ලූෂන් බුලත්සිංහල ගී පද සංකල්පනාව නිර්මාණය කළා. ඒකත් එක්කම මේ අපි දැන් සූදානම් වෙන්නේ කාලගුණ වාර්තාවට අවධානය යොමු කරන්න. හෙට සිට වැස්ස වැඩි. අදත් සවස දෙකින් පසුව ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් වග තමයි අපිට දැන කියා ගන්න ලැබෙන්නේ. අන්තර් නිවාර්තන අභිසාරී කලාපය, ඒ කියන්නේ මේ දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතිනවා මේ වෙනකොට. ඒ හේතුවෙන් හෙටින් පසු දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන්න පුළුවන් වග තමයි නිවේදනය කරන්නේ. ඒ වගේම අද හවස මේ එකෙන් විතර පස්සේ තවල් එකෙන් විතර පස්සේ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන් වග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, ගාල්ල මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි සමග ඇති වෙන්න පුළුවන් මේ අනතුරු අවම කරගන්න ඔබ අවශ්‍ය පියවර ගන්න හැමදාම කියනවා පරිස්සමින් ඉන්න. ඔය මේ අකුණු ගහනකොට පවර් එකට කේබල් එක ගහගෙන මේ විදුලි පේනුවට සම්බන්ධ කරගෙන ෆෝන් එකේම පාවිච්චි කරන්න එපා. චාර්ජ් වෙන්න ෆෝන් එක දාලා ඒත් අපි ෆෝන් එක ඔබ ඉන්නවා. අකුණු ගහනකොට එහෙම විදුලි කොටනකොට ඒ නිසා එහෙම වෙන්න එපා. පරිස්සමින් ඉන්න, අවධානය යොමු කරන්න. වෙලාව 10:09 විනාඩි 34යි.

94.3 94.5 දැන් දිවයින පුරා බිලබුදසර 9:42.

අපි අපගේ තෙ ගයනා කලා ප්‍රියා සූරියසේන අපි දැන් තෝරගත්තේ අද විශේෂ දවසක් ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මාගේ ගීතයක් තමයි මේ විදිහට ඔබට පරස්සුබීමින් ඇහෙන්නේ. ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මා උපත ලැබුවේ අද වගේ දවසක. එතුමා පැතූ සැනසීම දුර නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මොකද එතුමාගේ මතක 1991 ඔක්තෝබර් මාසයේ 24 වෙනිදායින් අප අතරින් එතුමන් කායිකව සමගන්නව H.W. රූපසිංහ මාස්ටර් සහ මොහොමඩ් ගවුස් මාස්ටර් යටතේ සංගීතය හදාරලා තියෙනවා ජේ.ඒ. මිල්ටන් පෙරේරා. තමන්ගේ පියාගේ අඩිපාර යමින් තබ්ලා වාදනයට වැඩි ඇල්මක් කැමැත්තක් මනාපයක් දක්වනවා. ඊට පස්සේ 1956 දී ශ්‍රී ලංකා කුවන්විදුල සංස්ථාවේ සංගීත පරීක්ෂණයට පෙනී ඉන්නවා. එතුලින් ඒ ශ්‍රේණියේ ගායකයෙක් ලෙස සමත් වෙන්න ඔහුට හැකියාව ලැබෙනවා. පළමු සරල ගීතයේ පටිගත කිරීමට සතියක් තිබියදී තමන්ගේ පියාගේ අභාවය සිදු වූ අතර එනුව ඔහුගේ පළමු ගීතය සිය පියා වෙනුවෙන් ගායනා කළ ගීතයක් බවට පත් වෙනවා. දී මහදේහි දුක ගීතය තමයි එහෙම ඔහු ගායනා කරන්නේ. වෙළඳ සේවයේ පළමුවෙන්ම ගායනා කළේ ආලෙහි බැඳී ජීවිත ගීතය. මිල්ටන් පෙරේරා මහත්තයාගේ ජනප්‍රියත්වයට හේතු වුණා. එතකොට ඔහුගේ පළමු චිත්‍රපට ගීතය කුරුළු බැද චිත්‍රපටයේ වෙනුවෙන් ගායනා කළ අරුණ උදේ පිපුණු මලසේ ගීතය ඔබට මතකයි. මුල් කාලයේදී හින්දි තනුවලට ගීත ගැයූ ඔහු ස්වතන්ත්‍ර නිර්මාණයක් විදිහට පළමුවෙන්ම ගායනා කළේ වෙළමෙත ඇති අම්බලමේ ගීතය. හතර මහා නිදහනේ චිත්‍රපටයේට උම්බෑ කිය කී මරණ බය ගීතයට 1965 දී අපේ මතකයේ නිවැරදි නම් හොඳම ගායනය වෙනුවෙන් සරසවි සම්මානය ලැබෙනවා, හිමි වෙනවා. එතැන් සිට වසර පහක් 1969 දක්වා හොඳම ගායනය වෙනුවෙන් සරසවි සම්මානය හිමි කර ගන්නවා. සිහින දෙව්දුවේ, මේ පිපාසිත ලෝතලේ, පෙම් අප්සරාවෝ, කල්‍යාණීයේ මංගලම්, කල්‍යාණී නුඹ නෑසෝ, සුරලෝකයේ මන්සක්කර දෙයෝ, දෙතුන් වතාවක් දෙව්දුව පලා ගියාදෝ, මදු සදෙන් තවත් සිකරුලියා, සබාලංකාර මුහුණේ, අගාධ සාගරේ, මේ වගේ ගීත හුඟක් ඔහු ගායනා කරනමු. ජයසිංහ ආරච්චිගේ මිල්ටන් පෙරේරා, එහෙම නැත්නම් ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ ජන්මදිනයේ දිලා තිබුණේ අද වගේ දවසකට.

0: 94.3 94.5
1: ඔබට තුන් ලොවේ එකම නමයි මාදන් ඒ නම ආදරේ සංදේවි ලොපතියේ මලෙහි කටුතියේ උපමාන සසඳන්නේ

0: தேவிலப்பத்தியே மலை கட்டுத்திய உபமான சசந்தான் உபெனமாதரே.
1: කොහේද ඇහුවත් ගෙදර ඉන්නවා වගේ වෙළෙඳ සේවය. බෙලාපොත් ඇසළ 9යි විනාඩි 53යි. අපි ඇහුවේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා මහත්මයා ගායනා කරපු ගීතයක්. එතුමාගේ ජන්මදිනය යෙදලා තිබුණේ අද වගේ දවසකට නිසා වෙන්ම අපි දැන් තෝරගත්තේ ඔබට ඇහෙන මේ ගීතය. ඇත්තටම ඉතින් මේ අපිට මුළු ලෝකෙම ඔබ තමයි. ඔබ තමයි අපේ වත්කම. චන්ද්‍රලේඛා පෙරේරා සමගින් රෝකාන්ත කුණදලක ගායනා කරනවා. මේ ගීත රචනා කළ කුලරත්න ආරියවංශ රෝහණ වීරසිංහන්ගේ සංගීතයට නිර්මාණය වුණු ගීතයක්.

වෙලාව දැස්සන 9:57 වෙළඳ සේවයේ තමයි මේ විදියට ඔබ හමින් ඉන්නේ. මේ ඒකනේ මේ කාරණාව. දැන් ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය වැඩි වෙලා තියෙනවා. මොකද දැන් හවසට ටිකක් වහින ලකුණු තියෙනවා. ඒ වගේම හිට සිට වැසි තත්ත්වයක් ඇති වෙනවා කියන කාරණාව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුවත් නිවේදනය කරනවා. මේ නිවේදනය කිරීම එක්ක වැස්සත් එක්ක ඉතින් ඇතිවන ඩෙංගු රෝගී තත්ත්වය, මේ ඩෙංගු මදුරු ව්‍යාප්තිය ගැන අවධානය යොමු කරන්න. මොකද මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ මේව උදේ පාන්දර ඇත්තම කතාව කියන්නත් අපිට හිතට මොකද්දෝ වගේ. හැබැයි මේ දත්තවලින් ඔබ සන්නද්ධ වුන් නැත්තම්, ඔබ දැනුවත් වුන් නැත්තම් මේකේ තියෙන බරපතලකම තේරෙන්නේ නැහැ. විශ්වාස කරන්න, මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 12ක්, ළමුන් 2 දෙනෙකුත් ඒ අතර වෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ තමයි මේ වාර්තාව දක්වන්නේ. එනිසා මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 25,846ක් වාර්තා වෙලා තියෙනවා. 25,846ක් වසරේ මේ දක්වා. ඒ කියන්නේ මේ ගත වෙච්ච මාස 5 තුළ, මාස 5 කියන්නේ දැන් මේ මාසේ පටන් ගත්ත විතරයිනේ, සම්පූර්ණ මාස 4ක් ඇතුලේ 25,846ක් වාර්තා වෙලා තියෙනවා. කඩින් කඩ ඇතිවන වර්ෂාපතනය, ඒත් එක්කම ඔය අවට පරිසරයේ මදුරුවන් බෝ වෙන තියෙන ඒ සුවපහසු වටපිටාව හේතුවෙන් ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය ඉහළ යන බවත්, එනිසා මේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යන බවත් වැඩිදුරටත් සෞඛ්‍ය අනාවරණය කරනවා. එනිසා පොඩ්ඩක් ඔය ඇස් සැරලා වටේ පිටේ බලන්න. ගෙදර ඇතුළට වෙලා කාමරයට කොටු වෙලා, මේ ගෙදර ඔය හතර සීමාවට විතරක් කොටු වෙලා ඉන්න එපා. එහා පැත්තේ වත්තක් එහෙම තියෙනවනම් මේ ඔබ ඔබේ ටික විතරක් පිරිසිදු කරගත්තා කියලා තේරුමකුත් නැහැ. මොකද ඔය ඩෙංගු මදුරුවට මේ ඔබේ පරිශ්‍රය මෙතනින් එහා අනවසරයෙන් ඇතුළු වෙන්න බෑ. එහෙම තේරෙන්නේ නැහැ නොවේ. ඒ නිසා ඉතින් අනිත් අයවත් උනන්දු කරවන්න, මේ පණිවිඩේ බෙදා හදාගන්න. මොකද මේ ඔබ කොයිතරම් පිරිසිදු වුණත් වැඩක් නැහැ. ඔබේ අසල්වැසියන්ගේ නිවසේ ඩෙංගු මදුරුවන් බෝ වෙන විදිහට ඒ සුවපහසු වටපිටාව නිර්මාණය කරලා තියෙනවා නම් තේරුමක් වෙන්නේ නැහැ. ඒ නිසා හැමෝම මේ ඇත්තටම කතාව හොඳට අදිටන් කරගන්න, හොයලා බලන්න. ඔය වතුර රැඳෙන ස්ථාන තියෙනවා නම්, වැහි පීලි තියෙනවා නම්, දැන් අර හුඟක් වෙලාවට අපි අලංකරණයට තියෙනවනේ මල් පැලහිම පඳුරු විදිහට, ඔය දේවල් වලත් හුඟක් අපි හිතන්නේ නැති විදිහට මදුරුව බෝ වෙන්න පුළුවන්. ඒ නිසා හිතලා බලන්න, හොයලා බලන්න, අවධානය යොමු කරන්න. මේ පැය නිමා කරන්න අපි අවසාන ගීතය විදියට තෝරගත්තේ ෆීලික්ස් ඇන්ටන් ගායනා කරන ගීතයක්. ෆීලික්ස් ඇන්ටන් ඇතුළු පිරිස, චන්ද්‍රානි මානෙල් මේ ගීතයට දායක වෙන, වික්ටර් දලුකම තමයි සංගීතය නිර්මාණය කළේ, රත්නාලාලනී අබේ වික්‍රම ගීපද රචනා කළා.

0: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය
1: ආර් එස් වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
3: අපෙන් පොත් සමගින් මම මිත්සලා නිම්නදී මුලින්ම දේශීය පුවත. ශ්‍රී ලංකා රේගුව අප්‍රේල් මාසයේදී වාර්තාගත ආදායමක් උපයා තිබේ. එම මාසයේ ඔවුන්ගේ ආදායම් ඉලක්කය වූයේ රුපියල් බිලියන 181.274 එය අභිබවමින් ඔවුන් රුපියල් බිලියන 236.518 මුදලක් උපයාගෙන තිබේ. මෙවසරේ පළමු මාස හතරේදී උපයා ඇති මුළු ආදායම රුපියල් බිලියන 919.343. විදෙස් පුවත. මැද පෙරදිග කලාපයේ යලිත් යුද උණුසුමකට ලක්වෙමින් තිබෙන බව මේ වන විට වාර්තා වේ. ඉරානයේ එල්ල කළ මිසයිල් සහ ඩ්‍රෝන යානා 19ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළැක්වූ බව එක්සත් අරාබි එමිරත් රාජ්‍ය කීවේය. එතරම් හෝමුස් තරණය කිරීමට උත්සාහ කළ අමරිකානු යුදනවකට තමන් ප්‍රහාර එල්ල කර බව ඉරානයේ පැවසීය. එම ප්‍රහාරවලින් ඊට හානි නොවුවත් එම නෞකාව ආපසු ගොස් තිබේ. මෙවන විට යම් යුදමේ තත්ත්වයක් අපේක්ෂාවෙන් ඉරානයේ කුඩා වේග ප්‍රහාරක යාත්‍රා 85ක් ඉරානය අවට මුහුදේ ස්ථානගත කර ඇත. මෙම අඩු වියදම් බෝට්ටු මිසයිල් වලින්ද සන්නද්ධය. පවතින තත්ත්වයේ හමුවේ ලෝක වෙළඳපලේ බොඩතෙල් මිල අද පෙරවරුවේ 6%කින් ඉහළ ගියේය. මෙපෙයේ ක්‍රීඩා පුවත. ඓතිහාසික රාම් සේතු මුහුදු මාර්ගය හරහා ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනන පළමු යුවළ බවට පත්වීමට රුසලි ප්‍රසාද් සහ ධනීෂ් අබිදි සූදානම් වෙති. එයනුව ඔවුන් හෙට තලෙපන්නරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා කිලෝමීටර් 30ක දුරක් තරණය කිරීමට නියමිතයි. 2021 වර්ෂයේදී විවාහ වූ ඔවුන් එංගලන්තයේ සිට ප්‍රංශයටත් පිහිනා ඇත. එම දෙදෙනාම ඉංජිනේරුවෝ වෙති. ඔවුන් පිහිනුම් ක්‍රීඩාව ඉසව්වක් ලෙස යොදා ගනිමින් ලොව පුරා ජයග්‍රහණ වාර්තා කිරීමේ බලාපොරොත්තු වෙන සිටි. මේ පැයට අපෙන් පුවත් එපමණයි.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
4: සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk.
5: හැකි සෑම විටම ස්වාභාවික ආලෝකය භාවිත කිරීමට කටයුතු කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
6: සුභාවිත ගීතය දරුදැරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය. 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
7: අවුරුදු 600ක් පෙරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපය ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
8: ඔයාගේ දත් නංගුට්ලුකින්
7: දෙන් වොට් මී
9: විකසිත රැහත බතාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රැහත

0: දීවර නවෝදය දීවර ඔබ වෙනුවෙන් ගුණේ සටහන් වන දීවර නවෝදය දීවර ශේෂ්ත්‍රයට අදාළ තොරතුරු දීවර අමාත්‍යංශයෙන් කෙරෙන විශේෂ වැඩසටහන් සහ සේවා පිළිබඳව දීවර ඔබව දැනුවත් කරන දීවර නවෝදය සතිය සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 6:20ටත් සෑම ඉරිදා දිනකම පෙරවරු 11:30ටත් ප්‍රචාරය කරන දීවර නවෝදය දීවර ජල්ජ සහ සාගර සම්පත් අමාත්‍යංශ අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමකි. තෙමිලිතෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලන්න.

94.3 94.5 දිවයින පුරා දෙලව දැසන 10:10 94.3 94.5 වෙළඳ සේවයේ තමයි ඔබ අහමින් රස විඳමින් ඉන්නේ. දැන් ඉතින් ඔබේ ප්‍රියතම සිනමා විචිත්‍රාංගය පැරණි සිනමා රසයට ප්‍රිය ඔබ වෙනුවෙන් තමයි අපි මුල් ගී රසයත් එක්ක ඒ සිනමාවේ සොඳුරු නොමැකෙන නොමියන මතකයන් එක්ක මේ හරියට උදැසන 11 වෙනකන් ගුවන් කාලය ගත කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් ඉතින් අපි ආරම්භ කරමු හිතවතුනි සලුරුසයා ගී එකතුව. සලුරුසයා ගී එකතුවට අදාපි මුලින්ම තෝරගත්තේ සිනමාවට නැගුණු ප්‍රථම නවකතාව. ඔය මේ කැලෑහඳ සිනමාවට නැගෙන බව ඒ කාලේ මුලින්ම සඳහන් වුණේ ලංකාදීපේ මුල් පිටුවෙන් ඉරිදා දවසක පත්තරයක් ඕක. කැලෑහඳ වෙනුවෙන් තිරගත බූදා පිටු හතරක අතිරේකයක් පවා මේ පළ වෙනවා. ඒත් එක්කම ඔය සිල්වා සූරින්ගෙන් විශේෂ භෝජන

කරනකොට වියදම රුපියල් 105යි, ආදායම රුපියල් 115යි. 105ක් වියදම් කරලා 115ක ආදායම් ඉපයූ මේ සිංහල සිනමාවට නැගුණු ප්‍රථම නවකතාව කැලෑහඳ චිත්‍රපටයේ රස මතකයක් තමයි අපි දැන් ඔබ වෙනුවෙන් මුලින්ම රස මිදින්නට තෝරගත්තේ. ඔය මැවිලා පෙනේවී මේ ගීතය ගැන මතක් කරානේ, ඕක මුලින්ම ලියවිලා තියෙන්නේ මෝරා වැඩේවී ආලේ කියලා. හැබැයි ඉතින් චිත්‍රපටයේට ප්‍රචාරය වෙන්නේ මැවිලා පෙනේවී කියලාමයි. හරි, අපි දැන් අහන්න තෝරගත්තා රුක්මණී දේවි සමගින් මේ ගීතය නිර්මාණය වෙන්නේ. හබටිම් සිනිවිරත් ඇතුළු පිරිස මේ ගීතය නිර්මාණය කරන්න දායක වුණා. ඔබේ මතකයක් අපිට කියන්න.

දැන්නපි තෝරගත්තේ සාගරිකා චිත්‍රපටයේ වෙනුවෙන් නිර්මාණය වුණු ගීතයක්. සාගරිකා රස මතකය අපේ දෙවියන්නේ සිංහල චිත්‍රපට නාමාවලියේ 284 වෙනි චිත්‍රපටයේ විදිහට 1974 වර්ෂයේ තමයි සාගරිකා චිත්‍රපටය තිරගත වුණේ.

94.3 94.5 දැන් දිවයින පුරා කොහේදී හුවත් gedare innawa wage velinda sewaya.

වෙලාව දැසන 10යි විනාඩි 19යි වෙළඳ සේවයේ පැරණි සිනමා රසය ඔබ මතක් කරගනිමින් ඉන්නේ. අපි දැන් තෝරගත්තේ මීළඟට දීපශිඛා චිත්‍රපටයේ වෙනුවෙන් නිර්මාණය වන ගීතය. මේ චිත්‍රපටය 1958 වසරේදී මෙරට තිරගත වුණ අන්බු එන්ගේ ආදරේ කොහෙද දෙමළ චිත්‍රපටයේ කතාව සුරෙන් තමයි අපේ 91 සිංහල චිත්‍රපටයේ විදිහට මේ දීපශිඛා චිත්‍රපටය තිරගත වීම සිද්ධ වෙන්නේ. 1963 තමයි මේ චිත්‍රපටය ලංකාවේ තිරගත වෙන්නේ. ඒකත් එක්කම ජනප්‍රිය සංගීතවේදී PLA සෝමපාල මාස්ටර් හින්දි ගීතනු 90 ගීත නිර්මාණය කරලා තියෙනවා. මේ ගීත චිත්‍රපටයේ තියෙන ගීත 7ක් විතර තියෙනවා. මේ සියලුම ගීත හරි ජනප්‍රිය වුණු ගීත බවට පත් වුණා. ඒත් එක්කම ජීවරාණි විජේසේන, සන්ධ්‍යා කුමාරී, කෙන්සල් රාජපක්ෂ, ජෝ අබේවික්‍රම, පියදාස ගුණසේකර, ඩේවිඩ් ධර්මකීර්ති, මාලිකා සූර්යජය මහා, ලිලී නෙදිරිසිංහ මේ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා. ඔය කින්ස්ලි රාජපක්ෂයන් අධ්‍යක්ෂණය කරපු ප්‍රථම චිත්‍රපටයේ බවට පත් වෙනවා. එතකොට ලලිතා නිරංජලාගේ ප්‍රථම චිත්‍රපට රංගනය වෙනවා. එතකොට තව දීපා චිත්‍රපට සමාගමේ ප්‍රථම නිෂ්පාදනය බවට පත් වෙන්නේ මේ දීපසිකා චිත්‍රපටය. එහෙමනම් ඉතින් මේ ඔබට අපි දුරකථන අංක විවෘත කරලා තියෙන්නේ 01 112 697 500 695 491. අපිට වඩා මේ චිත්‍රපට ගැන ඔබට මතකයි, ඔබේ මතකයත් අපිට කතා කරලා කියන්න. දැන් තෝරගත්ත ගීතේට ගීහඬ මුසු කරන්නේ HR ජෝතිපාල සමගින් ඇන්ජලීන් ගුණතිලක, PLA සෝමපාල මාස්ටර්ගේ සංගීතයේ කරුණරත්න අබේසේකර තමයි මේ ගීතය රචනා කළේ.

ඔබේ මතකය 1963 වර්ෂයට මම ගෙනියන්න කැමති මේ ඔය මේ චිත්‍රපටය ගැන මම මෙන්න මෙහෙම ඉඟියක් කියන්නම් ඔබට. සංගීත අධ්‍යක්ෂකවරුන් වැඩිම පිරිසක් සංගීතය සැපයූ එකම සිංහල චිත්‍රපටය මොකක්ද කියලා මම ඇහුවොත් ඔබට දෙන්න තියෙන පිළිතුර මොකක්ද? සංගීත අධ්‍යක්ෂකවරුන් වැඩිම පිරිසක් සංගීතය සැපයූ එකම චිත්‍රපටය බවට මම දැන් මේ ප්‍රචාරය කරන ගීතය අන්තර්ගත වන චිත්‍රපටය මේ ඇතුළත් වෙනවා. එකත් එක්කම ඔය ප්‍රවීණ සිනමා ශිල්පිනී සුවිනීතා වීරසිංහ ප්‍රථම වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළෙත් මේ චිත්‍රපටය එක්ක. ජෝතිමත් ගායක එච්.ආර්. ජෝතිපාලන්ගේ ප්‍රථම සිනමා රංගනයත් මේ චිත්‍රපටයෙන් කියන මග තමයි විශ්වාස කරන්නේ. ෆ්ලොරිඩා ජයලත් සුවිනීතා වීරසිංහ බොනිපස් ප්‍රනාන්ද ඩොමි ජයවර්ධන ධර්මශ්‍රී රණතුංග ඩියර් රානායකාර පියදස විජේකෝන් ශ්‍රීමති රණවීර එතකොට හබ මේ කවුද මේ රිචඩ් ඇල්බර්ට් ඇතුළු ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් රැසක් තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙනවා මේ චිත්‍රපටය වෙනුවෙන්. මං කිව්වනේ අර මේ සංගීත අධ්‍යක්ෂකවරුන් වැඩිම පිරිසක් සංගීතය සැපයූ සිංහල චිත්‍රපටය කියලා. මේ චිත්‍රපටයට මොහොමඩ් සාලි මාස්ටර්, ඊට පස්සේ එම්.කේ. රොක්සාමි මාස්ටර්, ටී.එෆ්. ලතීෆ් මාස්ටර්, ප්‍රේමසිරි කේමදාසයන් මේ ඇතුළු මේ හැමෝම සංගීත නිර්මාණය කරලා තියෙනවා මේ චිත්‍රපටය වෙනුවෙන්. අපේ 89 වෙනි සිංහල චිත්‍රපටය 1963 තමයි තිරගත වුණේ. ඔබට පුළුවන් හඳුනගන්න හඳුනගෙන මේ පැත්තට ඇමතුමක් දෙන්න මම බලාගෙන ඉන්නවා. ඔබ මේ පැත්තට දුරකථන ඇමතුමක් දෙනකම් 0112 69192 0112 සමා වෙන්න 0112 697 500 0112 695 491 දුරකථනාංක දෙක 0112 695 491 697 500 දුරකථනාංක දෙකින් එක දුරකථනයකට ඔබ ඇමතුමක් ලබා දීලා අපිට කියන්න.

0: මෙලව දැස්සන 10 විනාඩි 30යි සලරුසියාගේ එකතුව තමයි ඔබ හමින් ඉන්නේ. දුරකතනේ කෙනෙක් ඉන්නවා. මම මේ මතකයන් ඔබත් එක්ක බෙදා හදාගන්නම සම්බන්ධතාවයේ ගොඩනගා ගන්න උත්සාහ කරනවා. බලමු අපි සාර්ථක වෙයිද කියලා. අයිබෝවන් සුබ දැස්සන.
1: අයිබෝවන්
0: මම දැන්
1: ඔව්
0: සුබ දැස්සනක් මහත්මයා. ඔබතුමාගේ නම මොකද්ද?
1: මගේ නම විල්සන්.
0: විල්සන් මහත්මයා, දැන් උන්න මේ අපි ඇහුවේ මේ ඒ ගීතය ඇතුළත් වුණ චිත්‍රපටයේ මොකද්ද කියලා නේ. මොකද්ද උත්තරය? සුද්ධ සඳේ කළුවලා බලලා තියෙනවද ඒ කාලේ?
1: සත පනස් පහයි
0: ඒකනනේ. එනම් මේ හිම සුන්දර හොඳ මතකයක් තියෙනවනේ සිංහල පැරණි සිනමාවත් එක්ක.
1: ඔව්, ජෝති බාල මාත්මේ මාර එක කකුලක් අර කිලි කරුද්ද කියන්නේ කකුලක් නැතුව රඟපාන රූපරාමකුත් කියන මූදයි.
0: හොඳයි, බොහොම ස්තුතියි විල්සන් මහත්මයා. එහෙනම් මේ මතකේ බෙදා හදාගත්තට පිළිතුරු නිවැරදි. ගොඩාක් දෙනෙක් කෝල් කළා මේ ඇමතුම් ලබා දුන්න සුදු සඳේ කළුවලා චිත්‍රපටයේ තමයි ඔබ තීරූ චිත්‍රපටය ඒ ගීතය ඇතුළත් වෙන. දැන් අපි තෝරගත්තේ අපේ සිංහල සිනමාවේ 88 වන චිත්‍රපටය. මේක 1960 දී ලංකාවේ තිරගතබුණු කල්තර කන්නම්මා, කල්තරගමේ ස්වරූපීය ද්‍රවිඩ චිත්‍රපටයේ, ඒ වගේම 1962 දී මෙරට තිරගත වූ මේන් වෝ රෝහන්ගේ හින්දි චිත්‍රපට කතා ඇසුරින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට ආනන්ද ජයරත්න, ජීවරාණි කුරුකුල සූර්ය, සන්ධ්‍යා කුමාරි, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, ක්‍රිස්ටි ලෙනාඩ්, එතකොට හර්බර්ට් අමරවික්‍රම ඇතුළු ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් පිරිසක් රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. ඔය සංදේශ චිත්‍රපටයෙන් පස්සේ ආනන්ද ජයරත්න පෙම්වතාගේ චරිතයක් නිරූපණය කරපු දෙවැනි සිංහල චිත්‍රපටය. ආනන්ද ජයරත්නයන් හා ජීවරාණි විජේසිංහ විජේසෙන මේ පෙම්වතුන් ලෙස රඟපාපු පළමු චිත්‍රපටය මේ චිත්‍රපටය. ඒත් එක්කම තවත් විශේෂතාවයක් තියෙනවා. ශ්‍රී ලංකාවේ චිත්‍රාගාරයකදී ඉතාම සුළු කාලයකදී නෙපෙයූ සිංහල චිත්‍රපටය බවට මේ චිත්‍රපටය පත් වෙනවා. ඔය චිත්‍රපටයේ ඉතින් ඔබ දැන් හඳුන ගන්නවා. මොකද්ද දන්නවද? උඩරට මැණිකේ. උඩරට මැණිකේ චිත්‍රපටය වෙනුවෙන් තමයි අපි දැන් ඔබට ඇහෙන මේ ගීතය තෝරගත්තේ.

0: 94.3 95.5
1: ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා ඉතින් චිත්‍රපට මියක් බැලුවා වගේ තමයි. ඉතින් වෙළඳ සේවය අහනවා කියලා කියන්නේ සලඩුස්සයාගේ එකතු වහනවා කියලා කියන්නේ මේ චිත්‍රපට මේ ගීත එක්ක තියෙන හොඳ රස මතකයන්, රස කතා ටිකක්, ඒ අත්දැකීම්, ඒ මේ ආදරය, ප්‍රේමය, ඒ මේ මේ මේ නේද අර අපිට අමතක නොවන හදවතේ ගැඹුරුම තැන තියෙන බොහොම සුන්දර මතකයන් ටිකක් ඔබට මේ චිත්‍රපට ගීයකතුවත් එක්ක මතකෙර නැගෙනවග අපිට දැනෙනවා ඔබෙන් ලැබෙන ඇමතුම් ප්‍රමාණයෙන්. ඒත් එක්කම අපි දැන් තෝරගත්තේ අපේ සිංහල සිනමාවේ 81 වන සිංහල චිත්‍රපටය 1962 දී ලංකාවේ තිරගත වෙනවා මේ මිස්ටර් බොම්බේ හින්දි චිත්‍රපටයේ කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපට ගීතය මේ මේ සුහඳ දිවි පිදුම චිත්‍රපටය නිර්මාණය වෙන්නේ 1962 දී තමයි. මැයි මාසේ 9 වෙනිදා වගේ තමයි මේ චිත්‍රපටයේ තිරගත වීම සිද්ධ වෙන්නේ. පසුබිම් ගායනා කරනවා චිත්‍රපටයේ පුරාවට කලාසූරිය අල්හාජ් මොහිදින් බෙක්, එච්.ආර්. ජෝතිපාල, ඒ වගේ මැන්චරන් ගුණතිලක, සුජාතාත්නායක, ක්ලැරිස් ද සිල්වා, චන්ද්‍රා ද සිල්වා වගේ අය, රංගන දායකත්වයේ බොනිපස් ප්‍රනාන්දු, ක්ලැරිස් ද සිල්වා, ඩොමිචය වර්ධන, ඩේවිඩ්, ඒ වගේම එලින් පෙරේරා, අසුක පොන්නම් පෙරුම, පියදස විජේකෝන් ඇතුළු ශිල්පීන් ශිල්පිනියන් රැසක් තමන්ගේ රංගන දායකත්වයත් ලබා දෙනවා. එහෙමනම් අපි දැන් තෝරගත්තේ සුහඳ දිවි පිදුම චිත්‍රපටය වෙනුවෙන් ඔබට හින මේ ගීතය.

0: 94.3 95.5 දැන් මම ඔබට ප්‍රචාරය කරන මේ ගීතයත් එක්ක ඔබට තියෙන චිත්‍රපටය මොකක්ද කියලා හඳුනගන්න මම මෙහි උදව්වක් කරන්නම්. අපේ සිංහල සිනමාවේ 86 වෙනි චිත්‍රපටයේ බවට පත් වෙන්නේ ඔබට ඇහෙන මේ චිත්‍රපටයේ ගීතය ඇතුළත් චිත්‍රපටය 1963 ජූනි 14 වෙනිදා මේ චිත්‍රපටය තිරගත වෙනවා. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ විශේෂත්වයන් තමයි සුවිශේෂීත්වයන් තමයි ෆ්‍රෙඩි සිල්වා ගායනා කරන ප්‍රථම චිත්‍රපටය. ෆ්‍රෙඩි සිල්වා ගී ගයූ ප්‍රථම චිත්‍රපටය තමයි මෙන්න මේ චිත්‍රපටයේ බවට පත් වෙන්නේ. ඒකත් එක්කම ප්‍රචාරක කටයුතු වලට ප්‍රථම වරට කොළඹ නගරයේ අලි පෙරහැරක් පැවැත්තුවා මේ චිත්‍රපටය වෙනුවෙන්. මතක නම් ඔන්න හොයාගන්න හොඳ මේ හින්ට් එකක් වෙනවා, ඉංගියක් වෙනවා. මොකද්ද මේ චිත්‍රපටය කියලා තමයි අපි අහන්නේ. ස්ටැන්ලි පෙරේරා, අසෝක පොන්නම්පේරුම, හෙන්රි ජයසේන, රීටා රත්නායක, විජිත මල්ලිකා, ජෝෂප් සෙනවිරත්න ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රසක් තමන්ගේ රංගන දායකත්වය ලබා දුන්නා. වැඩි විස්තර පසුවට ඇමතුමක් ලබා දෙන්න මේ පැත්තට. මේ ගීතේරත් ගේ හඬ මුස්තු කරනවා ෆ්‍රෙඩි සිල්වා.
1: දහාදු දෙන්නේ ඉරල්ල විරලි හැපි හැපිනේ මොකදහාදු දෙන්නේ මේ කාලේ නැති යාලේ මට ඕනෙම නෑනේ මේ කාලේ නැති

0: සැප සැප එකට බිඳුම එතන තමයි අමර සැප ගින් ගින්දර පිට සංගප පිට ගින්දර ගෙත හතේප අපි දුක සැප එකට බිඳිමු එතන තමයි අමර සැප
1: අකුරේ තපේ ඇති හැමලිනේ මවතුර ඇති මූදයි වැල්ලයි වාගේ හිඳිමු එකතු වී
0: යරල්ල වෙරළු හැටි හැටින් මොකද හාරු දෙන්නේ යරල්ල වෙරළු හැටි හැටින් මොකද හාරු දෙන්නේ මේ කාලේ නැති යාලේ මට ඕනෑම නෑ මේ කාලේ

වෙලාව දැසන 10යි විනාඩි 47යි 94.3 න් 94.5 වෙළඳ සේවයේ සලරුසයාගේ එකතුව සමගින් ඔබ ඔබේ ප්‍රියතම සිනමා විචිත්‍රාංගය. අපි ඇහුවේ එගීත අන්තර්ගත වුණු චිත්‍රපටයේ මොකක්ද කියලා බොහෝ දෙනෙක් ඇමතුම් ලබා දුන්නා. ඒ කියන්නේ මේ තරුණ පිරිසත් පැරණි සිනමාව ගැන කොයිතරම් උනන්දුයිද කියලා මට විතක හිතුණා. ගුණී මිතුරු ගුණී මිතුරියෝ, මොකද මේ චිත්‍රපටය 61 තමයි තිරගත වෙන්නේ. හැබැයි මේ පසු පරම්පරාවනුත් ඒක ඇත්තටම හොඳ ප්‍රවණතාවයක්. කලාව ඇතුලේ තව හොඳ නිර්මාණ කරන්න නම්, සිනමාවේ වර්තමානයේ සහ සිනමාවේ අනාගතය සුබ වෙන්න නම්, අපි ඕනම දෙයක අතීතය ගැන, ඒ අතීත රසය ගැන හඳුනා ගන්න ඕනේ. එහෙම නැතුව අපිට පැවැත්මක් නැහැ. ඕනම ක්ෂේත්‍රයක ඔබ ඒ පැරණි දේවල් අපි ඇසුරු කරන්න ඕනේ. ඒ තුලින් ඔබට හොඳ නව මානයක්, අලුත් චින්තනයක් ඔය ඔළුවලට එනවා. ඒක තමයි ඇත්ත කතාව. ඔබේ පිළිතුර නිවරදී හුඟක් දෙනෙක්ගේ සොහද සොහොයුරෝ චිත්‍රපටය වෙනුවෙන් තමයි ඔය ගීතයේ නිර්මාණය වුණේ. හරි ප්‍රසිද්ධ වුණු ගීතයක්. එතකොට ප්‍රචාර කටයුතු වලට ප්‍රථම වරට කොළඹ නගරයේ අලි පෙරහැරකුත් පැවැත්තුවා සොහොද සොහොයුරෝ චිත්‍රපටය වෙනුවෙන්. මේ ඔය මේ චිත්‍රපටය ගැන කතා කරනකොට ලංකා චිත්‍රාගාරයේ කොළඹ පහ තමයි චිත්‍රාගාරයේ බවට පත් වුණේ. ලිනිද කොස්තල වගේ අය තමයි කැමරා ශිල්පීන් විදිහට කටයුතු කළා. ජේ ඒ වින්සන්ට් කලා අධ්‍යක්ෂණය කළා. එදකට දෙබස් කලාසූරි කේ ඒ ඩබ්ලිව් පෙරේරා සූරීන් මේ නිර්මාණය කරනවා. ගීත 7ක් විතර ඇතුළත් වෙනවා චිත්‍රපටයේ පුරාවට. එහෙමනම් ඉතින් සුහඳ සොහොයුරෝගෙන් අපි යන්න හදන්නේ දැන් අහන්න ඇන්ජලින් කුරුතිලක ගායනා කරන ගීතයක් අපි අහමු. කරුණරත්න අබේසේකර තමයි මේ ගීතය රචනා කළේ. MMA හක් මාස්ටර් තමයි මේ සංගීතය. සුජීවා චිත්‍රපටය වෙනුවෙන්.

94.5. දැන්නම් ඔන්න මේ හාදුවක් වටා පබදුණු කතාවක් තමයි අපි මතක් කරන්න සූදානම් වෙන්නේ. මේ ඊට කලින් කියන්න ඕනේ, ඔබේ ඇමතුම් වලට සමහර වෙලාවට අපිට මේ ප්‍රතිචාර දක්වන්නත් ගුවන් කාලේ ප්‍රමාණවත් නැති වෙන්න පුළුවන්. ඒකට අමනාප වෙන්න එපා. ඉක්මනට ෆෝන් එක තිබ්බා කියලා එහෙම තරහ වෙන්න එපා හොඳේ. මොකද මේ සියලුම දේවල් කලමනාකරණය කරගන්න වෙන නිසා. එදා තිරේ මතක සටහන් ඇතුරින් මේ හාදුවක් වටා පබදුණු සිනමා චිත්‍රාංගයකට අපේ මතකය යනවා. ඔය මේ චිත්‍රපටය දර්ශන රූපගත කිරීම ඇරඹුණේ අධික වර්ෂාපතනයකින් යුතු කාලයක. ලොකු තරජනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේක මේ මෙහෙම කියනවා අධ්‍යක්ෂ සිරී කුලරත්න මහත්මයා. ඔහු මෙන්න මෙහෙමත් කියනවා, අනිත් චිත්‍රපටවලට වඩා විශේෂ පරිශ්‍රමයකින් හා සැලකිල්ලකින් මේ චිත්‍රපටය වෙනුවෙන් මට කටයුතු කරන්න වුණා. දැන් ඔය මේ චිත්‍රපටයට නළු නිලියන් පවා තේරුවේ නිෂ්පාදක වීරසිංහ සමග සාකච්ඡා කීපයක්ම පවත්වලා. රහස් පරීක්ෂක කතාවක් වගේ නිසා රූප ශබ්ද මූලික වුණා. කැමරා කෝණ ඉතාමත් ප්‍රවේශමින් තෝරාගත්ත මේ චිත්‍රපටයේට මොකද වැරදීමකින් හරි කෙනෙක්ගේ අතක් පයක් දැක්කොත් එහෙම ඒ වයිබ් එක, ඒ ප්‍රේක්ෂක අවධානය මේ කැඩෙනවා එහෙම කියලා කියනවා. මේ රංග ඉන්නවා අනුරාධව මුණ ගෙහෙන උපන්දින සාදයකදී. රංග මේ සාදේරින සංගීත කණ්ඩායමේ කෙනෙක් වෙනවා. දනවත් තරුණයෙකු වන රංග හා අනුරාධ හඳුනා ගැනීමෙන් පස්සේ ඔවුන් අතර ඔය ලව් අෆෙයර් එකක්, ආදරයක්, ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙනවා. කිසියම් මානසික විකෘතියකින් පෙළෙන රංගගේ සංගීත කණ්ඩායමේ සිටින ඩැනියෙල් රංග හා මේ අනුරාධා ආදරයෙන් සමීපව වෙලී සිටින අවස්ථාවක ඡායාරූපයක් ගන්නා. ඔන්න ඔහොම තමයි ඉතින් කතාව දිව යන්නේ. ඔබට මතකයි මේ කතාව. මම කැමති ඔබේ මතකය මේ පැත්තට ඇමතුමක් විදිහට අපිට කතා කරලා කියනවනම් ඒ හඳුනා ගැනීම සිද්ධ කරන්න. 01 2 697 500 01 2 695 491. චිත්‍රපටයේ මොකද්ද? හාදුවක් වටා බැඳුණු සිනමා චිත්‍රාංගයක්. හඳුන ගන්න ඔබ. හැබැයි හිතවතුනි, මෙන්න මෙහෙම දෙයක් අපිට බාධාවක් වෙනවා. ඔබේ ඇමතුම් සම්බන්ධ කරගන්න අපිට කාලය ටිකක් මදිකමක් තියෙනවා. වෙලාව උදැසන 10:55 දැන්. මේ ගීතයේ දහවන කාලය 4:04 තියෙනවා. ඒ නිසා මම උත්තරේ කියලා සලුරුසයා ගීකතුයෙන් මේ විදිහට ඔබින් සමුගෙන යන අවසරේ ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් දවසක ආදරෙන්, සතුටින්, පරිස්සමින් මේ විදිහටම රසවින්දනාත්මක හෝරාවකදී මුණගැහෙමු. මේ චිත්‍රපටයේ තමයි අනුරාධා චිත්‍රපටය. අනුරාධා චිත්‍රපටය ඔබට මතකයි, මේ සිංහල චිත්‍රපට වංශ කතාවේ 510 චිත්‍රපටය 1982 වසරේ තිරගත වුණේ 16 සිංහල චිත්‍රපටයේ විදිහට. එහෙමනම් ගිහින් එන්නම් මම ඔබේ වෙළඳ සේවාගවනේ මිතුරිය මිත්සලා නිම්නතේ.

0: වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිත කරමු.
1: සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
2: විකසිත රැහත බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රැහත

0: බිලබු දැස්සන කුළහයි විනාඩි එකයි.
1: මෙන්න අපෙන් පුවන් අනුපාය ආර්ස්වාමි කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ස්වාමි කම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0111 46 63 පිවිසෙන්න www.ihs.edu.lk.
0: අපෙන් පුවත් සමගින් මම මිත්සලා නිම්නදී මුලින්ම දේශීය පුවත. නවලපිටිය 35 හන්තිය ප්‍රදේශයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කළ වෑන් රථයක් අනතුරට ලක්විය. එහිදී පාසල් සිසුන් 13 දෙනෙකු නවලපිටිය දිස්ත්‍රික් මහරෝහලට ඇතුළත් කොට ඇත. වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැනීම නිසා මෙම අනතුර සිදුවී ඇත. එහි රියදුරද රෝහල්ගත කර තිබේ. අපෙන් පුවත් අතරින් අපි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සජීවී තතු විස්තර වාර්තාවන් දැනගා ගන්න සම්බන්ධතාවයේ මෙයාකාරයෙන් ගොඩනගා ගන්න අපේ හිතවත් සංවේදක සංජය මදුශංකර් මුතුමුණි සමගින්. අයිබෝවන් සංජය.
3: අයිබෝවන් මිත්සලානි නදී සුබදාසනක්. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අද උදෑසන 9:30ට ආරම්භ කළ ගරු කතානායක ජගතේ ක්‍රමාත්මකයිතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද මිත්සලා පළමුව වාචික ප්‍රශ්න පිළිගැනීම කරනවක් න්‍යායපත්‍රානුකූල ලැබෙන තිබෙනවා. ඒදී විශේෂයෙන් බලශක්ති අමාත්‍යාංශයට ප්‍රශ්න කිහිපයක් යොමු කළා. ඒදී පැනනගුණ කාරණය තමයි බලශක්ති අර්බුදයක් තුළ විශේෂයෙන් බාල ගල්ලඟුරු තත්වයන් මත සපයා තිබුණු ගෙවුණු මාසවල කතා කළ මාතෘකාවත් එක්ක මෙහි හානිය ජනතාව මත පටවනවාද, කොහොමද මේ හානිය පූර්ණය කරන්නේ, මේක ණයක් ගන්නවද කියන කාරණේ ගැන කිංස් නෙල්සන් මන්ත්‍රීවරයාත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ සිටියා. ඒදී විශේෂයෙන් නව බලශක්ති අමාත්‍යවරයා අනුර කරුණාතරක මහතා කියා සිටියා කිසි විටකත් මේ සිදුව තිබෙන පාඩුව මා ජනතාව මත පටවන්න බලාපොරොත්තුවක් නැහැ, ජනාධිපතිමත් ඒ සම්බන්ධව කතා කරලා තිබෙනවා, උපදෙස් ලබා දෙලා තිබෙනවා. ඒ නිසා අදාළ ආයතනයෙන් යම් ප්‍රමාණයක් අය කරගන්නවා. ඒ අනුව කළමනාකරණය කිරීමේ හැකියාව අමාත්‍යාංශ සතු බව එහිදී සේවාර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ පෙන්වා දෙන ලැබුවා. ඉන්පසු දැන් පාර්ලිමේන්තුවේදී චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ප්‍රශ්න කිහිපයක් යොමු කරන අධ්‍යාපන ක්‍රමවේදය, නව අධ්‍යාපන පොත් සංස්කරණ 2027 මොකද වෙන්නේ, 26 අවසන් වුණාට පස්සේ මොකද කරන්න මේ කියන කාරණා ගැන කරු අග්‍රාමාත්‍යතුමේ විශේෂ අමාත්‍යවරිය විදිහට ඊට පිළිතුරු ලබා දෙනවා. මේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසිරි මෙනවිය පිළිතුරු ලබා දෙන ආකාරය.
4: ඒ කමිටුවේ ඉන්නවා, ඒ කමිටුවේ අධීක්ෂණය යටතේ තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. එතකොට මේකට යම් කිසි විදියකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශ්වයකින් හෝ ඒක හරහා ඒක අවුලට පත් කළා ආණ්ඩු අපහසුතාවයට පත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුළ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6 වෙනි ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, අවසාන වශයෙන් සමා වෙන්න, ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
3: ප්‍රශ්න ඒකරණ තමයි පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය වර්තා කළ හැකි. අපි සූදානම් ඔබටෙහි අලුත් වන උණුසුම් තොරතුරු එසෙන වර්තාකරණය කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ස්තුති හිතවත් සංවේදක සංජය මදුසංක මුතුමුණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට අපට සජීවී විස්තර වාර්තාවන් ගෙනාවාට. විදෙස් පුවත. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දෙකක ජයග්‍රහණ පිළිබඳ තොරතුරු එක දිනවල වාර්තාවිය. ඉන් විශේෂිත වූයේ බටහිර බෙංගාලී බලයේ ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ලැබීමයි. එය 90 දශක එකහමාරක් පමණ පැවති මම්තා බැනර්ජිගේ පාලනය අවසන් විය. පාලන බලයේ පිහිටුවීමට අවශ්‍ය ආසන 294ක බහුතර සීමාවද භාරතීය ජනතා පක්ෂය ඉක්මවා ඇත. මෙපෙයි ක්‍රීඩා පුවත. ජාතික සුපර් ලීග් සියුතින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරගයේ දෙවැනි දිනය අදයි. මෙවන විට සිය ප්‍රථම ඉනිමේ සඳහා පන්දුවට පහර දෙන කොළඹ කණ්ඩායම කඩලු 4ක් දැවි ලකුණු 28ක් රැස් කරගෙන සිටියේය. ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම කඩලු 9කට ලකුණු 222ක් ලබා ඉනිම අත්හිටුවිය. එහිදී සෝනාල දිනුෂ ලකුණු 51ක් රැස් කළේය. ප්‍රභාත් ජයසූරිය කඩලු 4ක් බිඳ හෙළිය. මේ පැයට අපින් පුවත් එපමණයි.
1: ආර්.එස්. වානි කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානි කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානි කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානි කම්බි.
5: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙනද සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය.
6: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
7: ඔයාගේ දත් නංගුවට ලුකින්.
8: Then what about me?

වෙළඳ දැස්සන 11යි විනාඩි 7යි. වෙළඳ සේවය හමින් ඉන්නේ වෙළඳ සේවා රිද්ම රසාංගය මధుර සංගගේ එකතුව තමයි අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. දවස සුබ වේවා, ඔබට ජය වේවා, බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් වෙන්න ඕනේ කොහොමද, එහෙමම ඉටු වේවා. සුබ සිහින, සුබ බලාපොරොත්තු. එහෙමනම් ඉතින් මේ මధుර සංගගේ එකතුවට අපි මුල්ම ගැයීම විදිහට තෝරගත්තේ ෂර්ලි වයිජයන්ත ගායනා කරන ගීතයක්.

මැතිවරණ නීතිය සමාලෝචනයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පළාත් සභා ඡන්ද විමසීම් හැඩ අනෙකුත් මැතිවරණ නීති සමාලෝචනය කරලා වාර්තා කරන්න සමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරලා තියෙනවා. කතානායක ජගත් වික්‍රමනාත්න මහත්මයා විසින් මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවට නිවේදනය කරලා තියෙනවා. පළාත් සභා ඡන්ද විමසීම් නීති හැඩ අනෙකුත් මැතිවරණ නීති පද්ධතිය ගැඹුරින් සමාලෝචනය කිරීම අදාළ සමාලෝචනය පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පවතින නීතිමය රාමුව වඩාත් විනිවිදතාවයකින් යුක්තව සකස් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම විශේෂ කාරක සභාව වෙත පැවරලා තියෙන ප්‍රධාන වගකීම් අතරයි. අපි ඒ විදිහට එක බෙදා හදාගත්තේ මැතිවරණ නීති සමාලෝචනයේට පාර්ලිමේන්තු තුළ විශේෂ කාරක සභාවක් යෝජනා කිරීම සම්බන්ධයෙන් පුවතක්. වෙලාව 10:11 21.

කියලා වාසි නොවී අවාසියක් වුණයි හිතාලා කාසි පනම් අතේ මිටේ නැති කියලා වාසි නොවී අවාසියක් වුණයි හිතාලා ශෝක නොවී නද පමණින් සතුට සොයාලා

බෙලබ දෙසනකුලහයි විනාඩි 24යි. අපිට මේ අනාවරණය වෙන මෙන්න මේ කාරණාව මෙරට මත්පැන් පරිභෝජනයේ ඉහළමින් පවතින බවට සංඛ්‍යාලේඛන මගින් අනාවරණය වෙලා තියෙන කාරණාව මධ්‍යසාර හා මත්පැන් තුරතුරු මධ්‍යස්ථානයේ පවසනවා. 2025 වසරේ දත්තවලට අනුව බීර නිෂ්පාදනයේ 5% සහ මධ්‍යසාර නිෂ්පාදනයේ 17% හොඳ ඉහළ ගිහිල්ලා තියෙනවා. එතුලින් මධ්‍යසාර පරිභෝජනය ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව මේ මධ්‍යස්ථානයේ පෙන්වා දෙනවා. 2024 වසර ආරම්භයේ සිදු වූ සංශෝධනයෙන් අනතුරුව මේ දක්වා මධ්‍යසාර මිලෙහි සංශෝධනයක් සිදු නොවීම මේ තත්ත්වයට බලපාන ප්‍රධානතම සාධකය වෙලා තියෙනවා කියලා තමයි මධ්‍යසාර හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානය අනාවරණය කරන්නේ. ඒ කියන්නේ මේ උද්දමනයේ සහ පුද්ගල ආදායම් වර්ධනයට සාපේක්ෂව මධ්‍යසාර මිල ස්ථාවරව පැවතීමේ හේතුවෙන් මේක මිලදී ගැනීමේ හැකියාවත් විශාල වශයෙන් වර්ධනය වෙලා තියෙනවා කියන කාරණාව අනාවරණය කරන. කොහොම නමුත් ඔබට මුදල් තිබුණා, ඔබට මුදල් නැති වුණා, මේක ඒතරම්ම සුබ පුවතක් නෙමෙයි. ඒ නිසා පරිස්සමින් ඉන්න, ඔබේ ශරීර සෞඛ්‍ය ගැනත් වැඩිපුර අවධානය යොමු කරන්න, ඇඟ නිකන් ලෙඩ කරගන්න එපා. ඒ නිසා මේ හොඳ විදිහට හොඳ කෑම බීම ටිකක් කාලා බීලා හොඳ සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ව්‍යායාම ටිකක් කරලා බොහොම සුන්දර ජීවිතයක් ගත කරන්න අපි ඔබට ආරාධනා කරනවා. බෙලාපු දෙස්සනිකුලහයි විනාඩි 25යි. අපි දැන් හමු සමන්ත සිල්වා ගායනා කරන ගීතයක් මధుර සංගීතයකට වතරින්.

0: 94.3 94.5
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රස ජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍ය ආධාර නොමිලේ විමසන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය. දුරකථන අංකයේ 08812 388 651 අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.

බෙලාව දැස්ස නිකළ හයි විනාඩි 38 94.3 94.5 වෙළඳ සේවේ තමයි මදුරසංග ගේකතව බහමෙන් ඉන්නේ. වැඩ කරන ගමන් අපි වහගෙන ඉන්න බොහෝ පිරිසක් අපිට දුරකට නැවතුම්වලුනුත් ඒ වගේ පැහැදිලි වෙනවා. ඒකත් එක්කම සංචාරක කර්මාන්තයේ සුබවාදී බලාපොරොත්තුවක් අපිට තියෙනවා. තව තවත් ඉන්දියාව, බංග්ලාදේශය සහ ආසියා පැසිෆික් කලාපයේ විත වැඩි අවධානයක් දැන් ඔය බංග්ලාදේශී සංචාරක පැමිණීමේ සේට 500ක වර්ධනයක් වෙලා සිද්ධ වෙලා තියෙනවා. මේ ආකාරයෙන් ගත්තාම මොන ප්‍රශ්න තිබ්බත් ලෝකයේ සංචාරක කර්මාන්තයට කොටස්කරුවෙක් වෙන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඔබ සංචාරකයෙක් දැක්කහම පස්සේ මේ ටිකක් අසාමාන්‍ය විදිහට හැසිරීමක් නැතුව බොහොම සාමාන්‍ය විදිහටනේ ඒ ආදරණීය ශ්‍රී ලාංකිකත්වයේ තියෙන ඒ සුන්දරත්වයේ ඒ සුඳුරු ලිංගතුකම් ඒ දේවල් එක්ක අපි පරිස්සම් කරගම කියන මතක් කිරීම සිද්ධ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම ඔවුන් ලෝකයට ගෙන යන ඒ මේ කාරණාව ඔවුන් කිව්වොත් එහෙම ලංකාවට යන්න එපා කියලා කවුරුත් එක්කෙනෙක් හරි එන්නේ නැති වේවි. ඔවුන් කිව්වොත් එහෙම ගිහිල්ලා ලංකාවට එන්න, ලංකාවේ මිනිස්සු හරි ආදරණීයයි, මිනිස්සු හරි වගකීම් සහගතයි, හරි ගෞරවණීයයි කියලා එක්කෙනෙක් හරි වැඩිපුර ලංකාවට එවි. ඒ නිසා ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න සමහර උදවිය ඉන්නවා. අපේ ඔය වැඩි මිලට ඒ පිරිසට අලෙවි කිරීම කටයුතු සිද්ධ කරනවා බහන්ඩ. හැබැයි ඔබ දන්නවද, විශ්වාස කරන්න ඒ පිරිස ලංකාවට එන්නේ හැම දෙයක් ගැනම දැනුවත් කමකින්. ඔබ නිකමට හිතලා බලන්න, දැන් අපි හිතන්නකෝ සීගිරියට යනවා කියලා. අපි කීයෙන් කී දෙනාද සීගිරිය ගැන හරියට කියවල යන්නේ, හරියට තොරතුරු හොයලා යන්නේ? හැබැයි ඔය මේ විදේශගත පිරිස ලංකාවට ඇවිල්ලා ඒගොල්ලෝ මේ සංචාරය කරනකොට ඔවුන් මේ ස්ථානවලට පවා එන්නේ හොඳ කියවීමකින්, හොඳ අවබෝධයකින්. ඔවුන් ඇත්තට මේ දේවල් වල මේ ඉතිහාසය හොයනවා. හැබැයි අපි සමහර වෙලාවට ගියාම ඡායාරූපයක් ගන්නවා, සෙල්ෆි එකක් ගන්නවා, ඒ දේවල් වලට විතරක් අපේ ඒ චාරිකාව සීමා කරගන්නව නේද? ඔබ ඔබෙන්ම අහලා හිතලා බලන්න හෘද සාක්ෂියට අවංකව. ඒ නිසා ආදරණීය වෙළඳ සේවයේ ගුවනේ මිතුර, ගුවනේ මිතුරිය දැනුවත්ව එන්නේ ඒ පිරිස. ඔබේ නොදැනුවත්කම එයයි හමුවේ පෙන්වන්න එපා. ඒක අපිට හරි පාඩුවක්, හරි අවාසියක්, හරි අසාධාරණයක් මගේ රටට වෙන්නේ. වෙලාව දෙස්ස 11:46.

වෙලව දැසනිකුල 6:53 වෙළඳ සෙවේ මధుරසාංග ගී එකතුව තමයි වෙළඳ සෙවා රිද්ම රසංගය තමයි ඔබ මේ විදියට හමින් රස විඳින්න උන්නේ. ඇත්තටම ඉතින් මේ පහෝගිය ගෙවුණු දවස් කිහිපය හිතලා බලන්නකෝ. දල වශයෙන් අපි ගෙවුණු සතිය ගමුකෝ. ගෙවුණු සතිය ඇතුලේ කොයිතරම්නම් හිත ටිකක් සසල වෙන පුවත් අපිට වාර්තා වුණාදනේ. ජීවිතේ දරාගන්න බැරි කොට මිනිස්සු ගන්න තීරණයන් ගැන අපිට වාර්තා වුණා. ඒ තීරණ වැරදි තීරණ කියලා අපි දන්නවා. සමහර මිනිස්සු අපි අතරින් සමුගත්තාන් පස්සේ අපි ඒගොල්ලන්ගේ ගුණ වර්ණනා කරන මිනිස්සු දැක්කනේ. එහෙම කොට්ටාසයන් වුණ තරම් අපි මේ ගෙවුණු සතියේදී එහෙම සිදුවීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඇත්තටම ගුවනේ මිතුර ගුවනේ මිතුරිය ආදරණීය චරිතයක් බවට පත් වෙන්න ළඟම ඉන්න කෙනාව මේ ඒ කෙනාගේ ඉන්න ප්‍රශ්නක නම් ඒ කෙනා ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට සංවේදී ලතෙත් ගුණයක් නිර්මාණය කරගන්න. ඒක අපි අපේ පස්සේ පරම්පරාවන් වලට අපි අපේ දරුවන්ටත් ඒ කාරණාව පුරුදු පුහුණු කරන්න ඕනේ. ආත්මාර්ථකාමී මමම විතරයි කියලා හිතන්නේ නැතුව පරාර්ථකාමී වෙලා නේද ටිකක් අපි කියන වචනයක් ජීවිතයට ලං කරගන්න. මට මෙහෙම වුණොත් ඒ කෙනාට කොහොම වෙයිද, මම මෙහෙම කළොත් එහෙම ඒ කෙනාට මොකක් වෙයිද කියන කාරණාව හිතන විදිහට ටිකක් හිතන්න තරම් සංවේදී හැඟීමක් අපි නිර්මාණය කරගමු. පුළුවන් විදිහට උදව් උපකාර කරන්න කිසිම කෙනෙක්ට කිසිම කෙනෙක්ගේ මානසික පීඩනයකට හේතුකාරකයක් බවට ඔබපත් වෙන්න එපා. ඒක රාජකාරී ස්ථානයේ වෙන්න පුළුවන්, ගෙදර ඇතුළේ වෙන්න පුළුවන්, බස් එකේ යද්දී වෙන්න පුළුවන්, සමාජයේදී වෙන්න පුළුවන්, ඕනම තැනකදී. ඔබ දන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ නොදන්නා කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම ආදරණීය චරිතයක් වෙන්න හෘද සාක්ෂියට අවංක චරිතයක් වෙන්න. ජීවිතයේ ප්‍රශ්නේ අභියෝගයේ හැබැයි ඒ හැම ප්‍රශ්නයකටම විසඳුමක් තියෙනවා. ජීවත් වෙනවා කියන්නේම ප්‍රශ්නයක් තමයි. ඒක වෙනවකදීනේ හැම දෙයක්ම වෙන්නේ හොඳට. ඒ නිසා එහෙම ධනවාදී සුභවාදී ආකල්පයක් නිර්මාණය කරගන්න, ප්‍රශ්න වලින් පලා යන්න එපා, වැරදි තීරණ ගන්න එපා, හරි උපදේශණයකට යොමු වෙන්න. කෙනෙක්ට කියන්න ඔබේ දුකක් තියෙනව නම් කිසිම මොහොතකදී ඔබට ඔබේ ජීවිතය ගැන ඔබේ අයිතියක් කියලා වැරදි තීරණයක් ගන්න කිසිසේත්ම අයිතිවාසිකමක් නැහැ. එහෙම වුණොත් එහෙම ඔබ හොයන සැනසීම ලැබෙන්නේ නැහැ. ඒ කාරණාව තමයි ඇත්ත කාරණාව. ඒ නිසා ඒ වගේ තේරුම් අරගෙන ජීවිතේට හොඳ ශක්තිය සම්පන්න මුහුණ දෙන්න අපි ඔබට ආරාධනා කරනවා. එහෙමනම් ඒ ආරාධනාවත් එක්ක ජීවිතේත් හරි රසාංගයක්, මధుර රසාංගයක් තමයි ජීවිතේ මధుර බව විඳින්න පුළුවන් වෙන දවසකට අපි ප්‍රාර්ථනාව එකතු කරමින් අදට ඔබෙන් සමගින යන්න. ආදරයෙන් සතුටින් පරිස්සමින් ඔබ ඉන්න අපි ආයෙත් දවසක මුණ ගැහිමු. මම ඔබේ වෙළඳ සේවා ගුවනේ මිතුරිය මිත්සලා නිම්නතේ.

0: වෙළඳ සේවය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අති ප්‍රබල සංනිවේදකයා බවට පත්වේ.
1: මෙන්න අපේ පුවත් අනුග්‍රහය ආර්.ස්වාමී කම්පි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්පි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 4 6 63 පිවිසෙන්න www.ihs.edu.lk.
3: මුලින්ම දේශීය පුවත. ඕපනායක පොල්වත්ත හෙනවසමේ අසමාන කන්ද ඉහළ කොටස අද පෙරවරුවේ නායෑමකට ලක්ව තිබේ. මේ නිසා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන තිබේ. අපෙන් පුවත් අතරින් අපි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දෙසට අවධානය යොමු කරනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ රැඳී ඉන්නවා අපේ හිතවත් සංවේදක සංජය මදුශංක මුතුමුණි. අයිබෝවන් සංජය.
4: අයිබෝන් මිත්සලා, පාර්ලිමේන්තුවේ මේ මොහොත වන විට ධර්ම කොණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. ශිෂ්‍යෙන් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ කරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්නයක් යොමුලා මහ බැංකුවේ ඇති වුණු තත්ත්වයන් පිළිබඳ ඇමරිකාන් ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීම සම්බන්ධව මොකක්ද ගන්න පියවර, ක්‍රියාමාර්ග මොකක්ද මේ තත්ත්වයන් ගැන තොරතුරු කියන්න කියලා. ඉන් පස්සේ ගරු නියෝජ්‍ය මුදල අමාත්‍ය පාර්ලිමේන්තුවේ සම්බන්ධව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළා. ඉතින් මේ ක්‍රියාවලිය නියෝජ්‍ය මුදල අමාත්‍ය අනිල් ජයන්ත මහතා කියා සිට මේ සම්බන්ධව මාර්තු 23 වෙනිදා සිද්ධිය වාර්තා වුණා. ඊට පස්සේ පියවර ගන්න තිබෙනවා ආධිකරණ ක්‍රියාවලියට යන්න අවශ්‍ය. ඒ අනුව අභ්‍යන්තර පරීක්ෂණයක් කළ තමයි නිලධාරීන් 4 දෙනෙක් ඒ වැඩසටහනම් කරනු ලැබුවේ. ඒ නිසා මේ පාර්ලිමේන්තුව කියන්න බැරුණේ පාර්ලිමේන්තුවේ අවසන් සත් දෙකෙන් නොතිබුණු නිසා කියලා. නමුත් ඉන් පසු යාලි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටිය පාර්ලිමේන්තුව අප්‍රේල් 7 සහ 10 අතර පැවැත්වුණා ඒ දවස් ටිකේ කියන්න බැරුණේ කියලා මේ තත්ත්වේ මත පාර්ලිමේන්තුවේදී තරම කුණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වෙනවා කියන පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියා මේ සම්බන්ධ විවාදයක් ලබා දෙන්න කියලා. නමුත් ආණ්ඩුව කියා සිටියා, ආණ්ඩු පක්ෂ විසින් කියා සිටියා විශේෂයෙන් මේ සම්බන්ධව න්‍යාය පත්‍රයක් දෙන පාර්ලිමේන්තුවේ ආදේක ක්‍රියාත්මක කරන්න ඕනේ. එනමුත් අපි කැමති පැය දෙකක විවාදයක් ලබා දෙන්න කියලා සභානායක බිමල් රත්නායක අමාත්‍යරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියා. නමුත් ඒ සම්බන්ධව ඇති වී තිබෙන තත්ත්වයන් මත පාර්ලිමේන්තුව තරම කුණුසුම්කාරී තත්ත්වයක් මේ මොහොතේ මෙලෙස ඇතිව තිබෙනවා.
5: ගරු මන්ත්‍රීතුමාලා 3:00 ඉඳන් 5:00 දක්වා ප්‍රධාන වැඩ කටයුතු වලදී අජොයිනින් ඔබතුමාලා මේ ගෙනාපු මෝෂන් එක ගෙන්න මම අවසරය ලබා දීලා තියෙනවා. ගරු අමාත්‍යතුමා, ගරු කුෂිකර්ම අමාත්‍යතුමා ඔබතුමා පිළිතුරු ලබා දෙන්න.
6: ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී,
5: ස්ටෑන්ඩින් ඕඩර්ස් සභානායකතුමා, ස්ටෑන්ඩින් ඕඩර්ස් අනුව තමයි අපි යන්නේ. ඒ නිසා අපි කියන්නේ එකයි, අද මේන් බිස්නස් තිබෙන්නේ උදේ 9:00 ඉඳලා 5:00 වෙනකන්, 3:00 ඉඳලා 5:00 වෙනකන් ඔබතුමාලා වාද කරන්න. නෑ ඔබතුමාලා දැන් මෙහෙමයි,
7: මේක
5: ඔබතුමාලා
7: කාලේ
5: වෙලාව දෙන්න තිබුණා. අපිට වෙලා දෙන්න තිබුණා. දැන් ඔබතුමාලා තව විනාඩි 30ක් අරන් තියෙන්නේ. තව විනාඩි
7: 30. ගරු
5: ඔයගොල්ලෝ වාඩි වෙන්න. ඔයගොල්ලෝ වාඩි වෙලා මේන් බිස්නස් පටන් ගන්න දෙන්න. නෑ මේන් බිස්නස් පටන් ගන්න දෙන්න. මේන් බිස්නස් පටන් ගන්න දෙන්න. ඉස්සෙල්ලා මේන් බිස්නස් ඉස්සෙල්ලා වාඩි වෙන්න.
4: ක්‍රියාකාරීන් තමයි පාර්ලිමේන්තුවේ තොරතුරු වාර්තා කළ හැකි තරම කොණුසුම්කාරී තත්ත්වයක්. ඉතින් පාර්ලිමේන්තුවේ මේ උණුසුම නැත්නම් ඇත්තරම වැඩක් වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ කියන සංවාද මතවාද ගැටෙන තැනක්. ඉතින් මේ තමයි පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය. අපි සූදානම් ඔබට ඒ උණුසුම් තොරතුරු වාර්තාකරණය කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට.
3: ස්තුති හිතවත් සංනිවේදක සංජය මදුශංක මුතුමුණි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට අපට තොරතුරු ගෙනාවාට. අවධානය විදෙස් පුවතක් වෙත. චීනයේ ගිනිකෙලි කර්මාන්ත ශාලාවක සිදු වූ දරුණු පිපිරීමකින් පුද්ගලයෝ 21 දෙනෙක් මිය යතේ. තවත් 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. ගොඩනැගිලි තුළ සිරවී සිටින අය බේරා ගැනීම සඳහා රොබෝ යන්ත්‍රද මේ වන විට යොදාගෙන තිබේ. තවදුරටත් පිපිරීම් සිදුවිය හැකි බැවින් අවට කිලෝමීටර 3ක ප්‍රදේශයක ජනතාව ආරක්ෂක ස්ථාන වෙත ගෙන යාමට ක්‍රියා කර තිබේ. මෙපෙයේ ක්‍රීඩා පුවත. අන්තර් පාසල් ලීග් රග්බි තරඟාවලියේ මහනුවර පල්ලි කෙළේ පැවති තරඟයේදී මහනුවර කිංග්ස් බුඩ්පිල පරදවා ලකුණු 35-12 ජයක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත තෝමස් විද්‍යාල කණ්ඩායම සමත් විය. පළමු අර්ධයේ නිමා වන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 14-12 ලෙස පෙරමුණගෙන සිටියේය. මේ පැයට අපෙන් පුවත් එපමණයි. අපගේ දිවා ප්‍රධාන ප්‍රතිප්‍රකාශය 10:45 බලාපොරොත්තු වන්න.
1: ஆர்எஸ் வாணி கம்பி நவீன தாட்சணின் எஸ்எல்எஸ் சாதிக்கே சமக ஆர்எஸ் ஆர்பி 500 வாணி கம்பி சுவாபாவிக விபத்துக்கு ஒரு துதிமிட தரம் சக்திமா ஆர்எஸ் வாணி கம்பி திவைன புரா பியகுகே சக்தியமின் சக்திமா குடநகிலக்கு ஆர்எஸ் வாணி கம்பி
8: IIHS சமக சௌக்கிய ஷேஸ்திரே ஒபே அநாகதே குடநகா கன்ன IIHS நர்சிங் ෆිසියොතෙරපි, බයොමෙඩිකල් සයන්ස්, නියුට්‍රිෂන් අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk.
9: දේවානන්ද වෛද්‍ය සේකර සුභාශිර්වාද. ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් එන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැදිරියට
1: ආශාදැසින් දකින්න සිහිනේ පීරමෙකි
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදාවී ඇත.

අනවශ්‍ය ලෙස ක්‍රියා කරන විදුලි උපකරණ ක්‍රියා විරහිත කරමු. සුර කිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන්
1: අරුණෝදේ මීදුම් වලා පටලාතරින් දෙසවන් පිනවන සම්නිවේදනයේ පෙරගමන් කරු www.slbc.lk විලංග සේවය

0: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
1: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුරුවි බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.
2: අරුණෝදයේ මීදුම් වලා පටලාතරින් දෙසවන් පිනවන සම්නිවේදනයේ පෙරගමන් කරු. www.slbc.lk වෙළඳ සේවය.

0: දොළහයි හතලිස් පහයි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය මොහන් පෙරේරා, ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ශ්‍රී ලංකාවේ සමාජයේ හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයයි. විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාකාරයෙන්. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දැනුම් දෙයි. ඕපනායක අසමාන කන්ද ඉහළ කොටස ණයයි. රුපියල් 102ක් අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15 වනදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැදපිරිදිග යළිත් උණුසුම්, බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහා තරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. මෙරට රාජ්‍ය සංචාරයක නිරත මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මොයිසු මහතා වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිරිනැමු විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවැත්විණි. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ දෙරට අතර පවතින දිගු කාලීන මෙන්ම දිනෙන් දින වර්ධනය වන සමීප සම්බන්ධතාව මෙම රාජ්‍ය සංචාරයත් සමග තවත් ශක්තිමත් වූ බවයි. දෙරටේ ඇති අද්විතීය චමත්කාරය එක්ව ප්‍රවර්ධනය කළ හැකි නම් සංචාරක ක්ෂේත්‍රය තුළින් විශාල ජයග්‍රහණ උරුම කරගත හැකි බව දිසානායක මහතා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ සමාජය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇත. ගෝලීය තත්ත්වයන් තුළ දෙරට අතර පොදු මැදිහත්වීම අවශ්‍ය බවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කීවේය. මුහුදු මට්ටම ඉහළ යාම, දේශගුණික විපර්යාස, ගෝලීය ආර්ථික අර්බුද වැනි කරුණු දෙරටටම බලපාන පොදු ගැටලු වෙයි. එක්සත් බව හා සාමූහික අරමුණු වලින් මේවාට මුහුණ දිය හැකිය. මෙරට වේසනයට පත් වූ සෑම අවස්ථාවකම මාලදිවයින ලබා දුන් සහයෝගයද අගය කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ මාලදිවයින ජනාධිපති ආචාර්ය මොහොමඩ් මියුසු මහතා පැවසුවේ මෙම අවස්ථාව හුදු රාජතාන්ත්‍රික සැමරුමක් නොවන බවයි. දූපත් රාජ්‍යන් දෙක යාකරන මහා සාගරය මෙන් මෘදු හා ගැඹුරින් ගලායන මිත්‍රත්වයක සැමරුමක් බව හිතම පෙන්වා දුන්නේය. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ මාලදිවයිනට දිගු කලක් තිස්සේ ආදර්ශයක් වී ඇති බවද ඔහු කියා සිටියේ. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය මගින් බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපය සොයා බලමින් සිටින බව ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්මීත්වයේදී නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කීවේය. එමගින් ජනතාවට යම් සහනයක් ලැබේ.
1: මහා බැංකුව යටතේදී මූල්‍ය ස්ථාවරත්වය අත්පත් කර ගැනීමේදී ප්‍රධාන වශයෙන් බැංකු පිළිබඳ විමර්ශන කටයුතු කරන වෙනමාංශයකුත්, බැංකු නොවන ක්ෂේත්‍රයේ විමර්ශනයේදී වෙනමාංශයකුත් තියෙනවා. එතකොට මූල්‍ය සමාගම්ව වෙනත් ආකාරයකට කටයුතු කරන දේවල් වැටෙන්නේ සමහරව බැංකු නොවන ආයතන, සමහරව සමාගම් පනත යටතේ ලියාපදිංචි කරපුවා. මේ විදිහට පවතින නීති රීති රාමුවට පිටින් හදාගත්තු ඔය ශුද්‍ර ණය සම්බන්ධයෙන් උත් ආයතන ගණනාවක් තාපිත වෙලා තිබුණා. ඉතින් ඇත්තරම දැන් අපි ශුද්‍ර ණය කළමනාකරණය පිළිබඳව අධිකාරිය පත් කරලා තියෙනවා. ඒ අනුව ඉදිරියේදී බැංකු නොවන ශුද්‍ර ණය සම්බන්ධයෙන් කරන සියලු කටයුතු අධීක්ෂණය කිරීමට අපිට මැදිහත් වීමේ හැකියාව තියෙනවා.
0: විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් 50%ක් මහා භාණ්ඩාගාරය ලබා දුන් බව ඇමති අනුර කරුණාතිලක මහතා කීවේය. ඒ සඳහා දැනටමත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. ඉතිරි 50%ද කෙටි කාලයක් තුළ ලබා දීමට නියමිතයි.
2: මේක කොටස් දෙකක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා ඒ ස්වේච්ඡාම විස්සාමගිය අයට වන්දි ලබා දෙන්න. ඒකේ කොටස 50ක් අපි බලාපොරොත්තු වෙනවා මහ භාණ්ඩාගාරයේ අරමුදල් වලින් ලබා දෙන්න. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවද අපි දැනටමත් කැබිනට් එකට ඉදිරිපත් කරලා තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන සතිය වෙනකොට අපිට කැබිනට් අනුමැතිය ලැබෙයි කියලා. ඒ අනුව මේ මාසේ 15 වෙනකොට පළවෙනි 150 අදාළ විස්සාමගිය අයට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ඉතිරි 150 ලබා දීම සඳහා ඉතාමත් කෙටි කාලයක් තුළ ලබා දීම සඳහා අපි කටයුතු කරමින් ඉන්නවා.
0: කතානායකවරයාට 20 යුත් කාර්යමණ්ඩලයක් අනුමතුවත් ඔහු තම කටයුතු සඳහා යොදාගෙන ඇත්තේ 12 පමණක බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය තවත් ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිවාය. කතානායකවරයාගේ නිල නිවස සම්බන්ධයෙන් අදහස් දැක් වූ අගමැතිවරිය.
3: රාජ්‍ය පරිපාලන පළාත් සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අංක HD ඇලයිරක් H, ඇලයිරක් GQ, ඇලයිරක් LO, ඇලයිරක් 8.1.2 හා 2025/3/26 දින ඇති ලිපිය මගින් 2025/1/8 වැනි දින සිට ගරු කතානායකවරයා ලෙස ධූරය දලන කාල සීමාව සඳහා පමණක් පදිංචිය සඳහා කොළඹ 4 ලොරිස් පටුමග අංක 8.1 දරන රජයේ නිල නිවාසය ගරු කතානායකවරයා වෙත වෙන්කර ඇත. නිවසේ කුලිය වශයෙන් නිවාසලාභියා වන ගරු කතානායකවරයාගේ මාසික දීමනාවෙන් 12.5 මාසිකව අය කරන අතර එය රජයේ ආදායමට බැර කරනු ලබන අතර එම නිවසේ විදුලි බිල්පත් සහ ජල බිල්පත්ද නිවාසලාභියා විසින් ගෙවනු ලබයි.
0: කතානායක කාර්යමණ්ඩලයේ කිසිවෙකුටත් ඇමති නිල නිවාස ලබා දී නැතයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රශ්නයකට පිළිතුරු ලෙස පාර්ලිමේන්තුවේදී කිවේය.
4: පළවෙනි කාරණය තමයි අපි රජයේ හරියට ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා මේ නිල නිවාස අත්හැරීම සඳහා. ඒ අනුව අපි ඇමති නිවාස අත්හැරියා. දැන් ඇමති නිල නිවාස කියලා එකක් නැහැනේ. හැබැයි ඒ ඇමති නිල නිවාස ඊළඟ කටයුතු සඳහා භාවිතා කරන තෙක් නඩත්තු කරන එක රජයේ වගකීමක්. අපි අනු කරගෙන යනවා. ඒ ඇමති නිල නිවාස කීපයක් අපි මහා අධිකරණ තුනකට හර්ෂණ නානකරමැතුමා ඇමති නිල නිවාස කීපයක් මහාධිකරණ බවට පරිවර්තනය කරා. ඊළඟට ආර්ථික කටයුතු සඳහා සමහර ඇමති නිවාස යොදා ගැනීමට සැලසුම් කරලා පවතිනවා. එතෙක් ඒවා නඩත්තු කිරීම කරගෙන යනවා. ජනාධිපති මන්දිරත් එහෙම තමයි. නිල කටයුතු සඳහා භාවිතා කරන ජනාධිපති මන්දිරය ඇරුණාට පස්සේදී ඉතින් නඩත්තු කරගෙන යනවා. හැබැයි අපි ඒවා ආර්ථිකමය වශයෙන් ප්‍රතිලාභ ලබා දෙන කටයුතු වලට පරිවර්තනය කිරීම සඳහා තමයි දැන් කටයුතු කරමින් යන්නේ. කතානායක නිල නිවාසත් කරු කතානායකතුමා කටයුතු වල පාවිච්චි කරලා නැහැ.
0: මෙරිදිය මත්ස්‍ය නිෂ්පාදනය පුළුල් කිරීමට ක්‍රියාමාර්ග ගෙන ඇතයි ඇමති රාමලිංගම් චන්ද්‍රසේකර මහතා පවසයි. ඉස්සන් සහ මුහුදු කූඩැල්ලන් නිෂ්පාදනය වැඩි කිරීමට ක්‍රියා කෙරේ. අතරමග ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම වත්මන් රජය යළි ආරම්භ කළ බව ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි. ඇමරිකාවේ නිල සංචාරකයේදී සිටින ඔහු උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කඩුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේ බැහැදැකීමෙන් පසු මේ බව කිවේය. මෙරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ එම හමුව පැවැත්විණි. පූජ්‍ය කඩුගස්තොට උපරත්න නායක ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ විවිධ මිනිස් ක්‍රියාකාරකම් නිසා රටේ පුරාවිද්‍යා ස්ථාන බරපතල තර්ජනයකට ලක්ව ඇති බවයි. පුරාවිද්‍යා ස්ථාන රටක ජාතික උරුමයකි. බලයට පත්වන ඕනෑම ආණ්ඩුවක් ඒවා රැකගැනීම කළ යුතුයැයි උන්වහන්සේ පැවසූහ. රිටිගල, දීගවාපී සහ නෙළුගල පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව ඇමතිවරයා කීවේය. ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක බෞද්ධ සමුළුව සාර්ථක කරගැනීම සඳහා රජය ලබා දෙන සහය සම්බන්ධයෙන් තමා ජනාධිපතිතුමා ඇතුළු රජයට ප්‍රණාමය පළ කරන බව පූජ්‍ය කටුගස්තොට උපරත්න ස්වාමින් වහන්සේ පැවසූහ. ශ්‍රී ලංකා ඉන්දීය නාවික හමුදාව නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක කිමිදුම් අභ්‍යාසයක් සිදු කරයි. කොළඹ වෙරළට ඔබ්බෙන් වූ කලාපේ සතියක් පුරා මේ පැවැත්විණි. මෙරටට පැමිණි ඉන්දීය නාවිකයෝ ශ්‍රී ලංකා නාවික හමුදාවේ වෘත්තීය කිමිදුම්කරුවන් සමගෙක්වූහ. එහිදී දී යට හුස්ම ගැනීමේ විශේෂ මාධ්‍යයක් වන නයිට්‍රොක්ස් භාවිත කරමින් උසස් මිශ්‍ර වායු කිමිදුම් ශිල්පීය ක්‍රමය යොදා ගනිමින් අභ්‍යාසයක නිරත විය. මේ යටතේ නාවික කණ්ඩායම් දෙකටම නවීන කිමුදුම් පහසුකම් බෙදා ගැනීම මෙන්ම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමටද අවස්ථාව ලැබිණි. සාගරීය සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව නියුජ් චමාත ඇන්ටන් ජයකුඩි මහතා පවසයි. එමෙන්ම සාගරයේ තර්ජනිට ලක්ව ඇති සත්ව හා ශාඛ විශේෂ ආරක්ෂා කිරීම සඳහා ගෝලීය සහයෝගීතාවේ අවශ්‍යතාව ඔහු ඉස්මතු කරයි. කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෝරුන් සහ මඩුවන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ගොලියේ සමුද්‍ර පරිසර පද්ධති වර්තමානයේ මුහුණ දෙන බරපතල අභියෝගද මෙහිදී සාකච්ඡාවට ලක්විය. වාර්ෂිකව මෝරුන් වර්ග මිලියන 100ක් පමණ ලෝකයට අහිමි වෙයි. ශ්‍රී ලංකාව ආසන්නයේ ආවේනික මෝරුන් විශේෂ 100කට වැඩි සංඛ්‍යාවක් ඇතැයි සැලකේ. ඉන් 70ක් පමණ වඳවීමේ තර්ජනයට මුහුණ දී ඇත. දත්ත රැස්කිරීම් වලින් ඔබ්බට ගොස් සමුද්‍ර පරිසර පද්ධතිවල ආවේනික වටිනාකම ආරක්ෂා කරන ඍජු ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නයි නියුච ඇමතිවරයා ගෝලීය ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ. මෙම සමුළුව සතිය පුරා පවත්වෙයි. ඊට රටවල් 80කට වැඩි සංඛ්‍යාවකින් පර්යේෂකයෝ සංරක්ෂකයෝ සහභාගී වෙති. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඕපනායක පොල්වත්ත හේනවසමේ අසමාන කන්ද ඉහළ කොටස අද පෙරවරුවේ නායාමකට ලක්ව තිබේ. මේ නිසා අවදානම් ප්‍රදේශවල ජීවත් වන ජනතාව ආරක්ෂක ස්ථාන කරා යොමු කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවරගෙන ඇත. අයිස් මද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිදහස් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ඉල්ලා ගැනීමේ සිද්ධියකට චෝදනාවට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත්තේය. මෙම සැකකරු පලාගොස් සිටියේය. පෑලියගොඩ පොලිසියේ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව මෙම චෝදනාව එල්ල වී තිබූ අතර එක් අයෙකු මීට පෙර අත්අඩංගුවට ගැනිණි. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: කොළඹ වරාය බහලුම් විනිවිද භාවයෙන් යුතුව නිෂ්කාශනය කිරීමට උපකාරවන නව ක්‍රමවේද 3ක් හඳුන්වා දෙයි. එමගින් ආනයන අපනයන ගනුදෙනුවල නියැලී සිටින ආනයනකරුවන්ට මිත්‍රශීලී කාර්යක්ෂම සේවාවක් භුක්ති විඳීමට හැකිවේ. රජයේ ඩිජිටල් කරන ප්‍රතිපත්තියට අනුකූලව මේ ක්‍රියාත්මක බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනන්දු මහතා කීවේය.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත

0: ආලේප
1: පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
2: අනුරාධපුර පළුගස් වැව එල්ලංකා වැව් පද්ධති ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. මෙහි පළමු අදියර සඳහා සංචාරක අමාත්‍යංශයේ රුපියල් ලක්ෂ 70ක් වෙන් කර ඇත. එහිදී පළුගස් වැව, ගලපිටගල හා උඩකඩවිල ගම්මානවල වැව් ආශ්‍රිතව තුටුපළ 4ක් ඉදිකෙරේ. ඊට අමතරව බුජුන්හලක්ද ගෙමි නිවාස 4ක් ද ඉදිකෙරේ. වැව් සඳහා ඔරු 8ක් ලබා දෙනු ඇත. ප්‍රදේශයට පැමිණෙන දෙස් විදේශීය සංචාරකයන් වෙනුවෙන් මෙම ප්‍රවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව විමලසූරිය මහතා කියවේය.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: සිලුන් බිස්කට් ලිමිටඩ් සමාගමට අයත් මාකුඹුර හා රණහල කර්මාන්ත ශාලා ඇමති සුනිල් හඳුන්නිති මහතාගේ නිරීක්ෂණයට ලක්වේ. ආහාර සැකසුම් කර්මාන්තය අපනයන වෙළඳපොළට රැගෙන යාමේදී මුහුණ දෙන අභියෝග පිළිබඳ ඔහු එම ආයතනයේ කළමනාකාරීත්වය සමග සාකච්ඡා කළේය. එම ගැටලු සඳහා රජයට දිය හැකි විසඳුම් පිළිබඳවද දැනුවත් කෙරිණි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: මෙරට ආර්ථිකයේ ස්ථාවර වී ඇතැයි නියුච අමාත්‍ය චතුරංග අභිසිංහ මහතා පෙන්වා දෙයි. ඩිජිටල් කරණය වැනි ආර්ථික ප්‍රතිසංස්කරණ හරහා ආයෝජන අවස්ථාද වැඩිවෙනු ඇත. කොළඹ පැවති ගෝලීය නවෝත්පාදන හා නායකත්ව සමුළුවේදී ඔහු මෙම අදහස් පළ කළේය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මනා මුල්‍ය කළමනාකරණයේ හමුවේ මහමාර්ග වරාය ඇතුළු මහ පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති දැන් සිදු කෙරෙමින් පවතින බවද ඔහු පෙන්වා දෙයි. ඉදිරි වසර 6 සඳහා ණය ආපසු ගෙවීමේ සැලසුම්ද සකස් කර තිබේ.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: උල්කාපාත වර්ෂාවක් අද රාත්‍රියේ සහ හෙට අලුයමදී ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවලට දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ ඉංජිනේරු ගිහන් වීරසේකර මහතා පවසයි. ඊටා එක්වාරේඩිස් ලෙස මේ නම් කර ඇත. අලුයම දෙකත් පහත් අතර කාලයේදී මේ වඩාත් පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. අඳුරු ස්ථානයක සිට නිරීක්ෂණය කළහොත් පැහැදිලිව දැකගත හැකි වෙයි. විශේෂ දුරේක්ෂ අවශ්‍ය නොවන බවද හිතම කියයි. පීවි ඇසින් නැගෙනහිර අහස දෙස බැලීමෙන් මේ දැකගත හැකිය.
5: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
1: විදෙස් පුවත්
2: මැදපිරිතික කලාපයේ යලිත් යුද උණුසුමට ලක්වෙමින් තිබෙන බව වාර්තා වෙයි. ඉරානයේ ඉල්ල කළ මිසයිල හා ඩ්‍රෝන 19ක් තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් වැළක්වූ බව එක්සත් අරාබි එමිරි රාජ්‍ය කීවේය. ඒ අතරම හෝමුස් තරණය කිරීමට උත්සාහ කළ ඇමරිකානු යුද නැවකට තමන් ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ පැවසීය. එම ප්‍රහාරවලින් ඊට හානි නොවුනත් එම නෞකාව ආපසු ගොස් තිබේ. මේ වන විට යම් යුදමය තත්ත්වයක් අපේක්ෂාවෙන් ඉරානයේ කුඩා වේග ප්‍රහාරක යාත්‍රා 85ක් ඉරානයේ අවට මුහුදේ ස්ථානගත කර ඇත. මෙම අඩු වියදම් බෝට්ටු මිසයිලවලින් සන්නද්ධය. පවතින තත්ත්වය හමුවේ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද පෙරවරුවේ 6%කින් ඉහළ ගියේය. මින් ඉදිරියට ඉරානයේ ප්‍රධානතම ඉලක්කය එක්සත් අරාබි එමිරි රාජ්‍ය වනු ඇතැයි විශ්වාස කෙරේ. ඔවුන් ඔපෙක් සංවිධානයෙන්ද ඉවත්ව තනිවම තෙල් අලවි කිරීමට සූදානම් වූ අතර ඇමරිකාවේ සහ ඉස්රායිලයේ දැඩි අනුගාමික රටක් ලෙස ඉරානයේ හඳුනාගෙන සිටී. ඔවුන්ට ඉස්රායිලයේ අයන්ඩෝම් වැනි ප්‍රබල ගුවන් ආරක්ෂක පද්ධති ලැබී ඇති අතර දකුණු කොරියාවේ අති නවීන චින්ගුන් මිසයිල් පද්ධතිද දැන් ලැබී ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ දෙකක ජයග්‍රහණ පිළිබඳ තොරතුරු ඉකුත් දිනවල වාර්තාවිය. ඉන් විශේෂිත වූයේ බටහිර බෙංගාලයේ බලය ප්‍රථම වතාවට අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට ලැබීමයි. ඒ අනුව දශකයක හමාරක් පමණ පැවති මම්තා බැනර්ජිගේ පාලනය අවසන් විය. පාලන බලයේ පිහිටුවීමට අවශ්‍ය ආසන 294ක බහුතර සීමාවද භාරතීය ජනතා පක්ෂයේ ඉක්මවා ඇත. මෙය තම පක්ෂයේ යහපාලන දේශපාලනයේ ජයග්‍රහණයක් බව අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පෙන්වා දුන්නේය. මේ අතර තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් උත් පාලක ඩී.එම්.කේ. පක්ෂය පරාජය විය. එම ප්‍රාන්ත මැතිවරණය ජයගැනීමට සිනමා නළුවෙකු වන විජේගේ නායකත්වයෙන් උත් ටී.වී.කේ. පක්ෂය සමත් විය. ඔවුන්ට බහුතරය අහිමි වුවත් ආසන 108ක් දිනාගෙන තිබේ. ඒ අනුව ඔවුන් සුළු පක්ෂ කිහිපයක් සමග දැන් සාකච්ඡා ආරම්භ කර ඇත. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරඟාවලිය අවසන් මහ තරඟයේ කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊ ආරම්භ විය. තරඟයේ දෙවන දිනේ වන අද දිවාභෝජනය සඳහා තරඟයේ නතර කරන විට සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහළ දෙන කොළඹ කණ්ඩායම කඩුලු 5ක් දෙවී ලකුණු 88ක් රැස් කරගෙන සිටියේය. ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් දමුල්ල කණ්ඩායම කඩුලු 9කට ලකුණු 222ක් ලබා ඉනිම අත්හිටුවේය. එහිදී සොනල් දිනුෂ ලකුණු 51ක් රැස් කළේය. ප්‍රභාත් ජයසූරිය කඩුලු 4ක් බිඳහෙළීය. අන්තර්පාසල් ලීග් රග්බි තරගාවලියේ මහනුවර පල්ලිකලේ පැවති තරගයේදී මහනුවර කින්ස්වුඩ් විල පරදවා ලකුණු 35ට 12ක ජයක් වාර්තා කිරීමට කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම සමත් විය. පළමු අර්ධ නිමාවන විට ශාන්ත තෝමස් කණ්ඩායම ලකුණු 14ට 12ක් ලෙස පෙරමුණගෙන සිටියේය.
6: කාලගුණ වාර්තාව.
2: අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා හිට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතරම ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර 50කට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ. අධික දහදිය දැමීමට හේතු වත්මන් උණුසුම් කාලගුණ තත්ත්වය මේ මස මැද භාගයේදී අවසන් වනු ඇතැයි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසයි. ලබන 15වැනිදායින් පසු සිසිල් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව හෙතෙම කීවේය. නිරිත දිග මෝසම් වැසිද එම කාලය තුළ සක්‍රිය වනු ඇත. යලි සිරස්තල. ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික දියුණුව මෙන්ම කලාපීය සාමය හා සමෘද්ධිය වෙනුවෙන් එක්ව ක්‍රියා කිරීමේදී විශ්වාසී වටිනා හවුල්කරුවෙකු ලෙස මාලදිවයින හඳුනාගෙන ඇතැයි ජනපති කියයි. සාක්ෂරතාව, සෞඛ්‍ය සේවා හා මානව සංවර්ධන යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණ තම රට ආදර්ශයට ගන්නා බව මාලදිවයින ජනපති පවසයි. ක්ෂුද්‍ර ණය කළමනාකරණය පිළිබඳ අධිකාරිය බැංකු නොවන ක්ෂුද්‍ර මුල්‍ය ආයතනවල ක්‍රියාකලාපයේ සොයයි. විදුලි බල මණ්ඩලයේ ස්විච්චාවින් විශ්‍රාම ගිය අයගේ වන්දිවලින් සිට 50ක් මහභාණ්ඩාකාරයෙන්. අතර මඟ ඇන හිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණය ඇරඹෙයි. සාගර සංරක්ෂණයේදී ශ්‍රී ලංකාව ඉටු කර ඇති කාර්යභාරය ජාත්‍යන්තරයට දැනුම් දෙයි. ඕපනායක අසමාන කන්ද ඉහළ කොටස ණයයි. රුපියල් ලක්ෂ 2ක් අල්ලස්ගත් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට. උල්කාපාත වර්ෂාවක් අද සහ හෙට. තවත් දින කිහිපයකින් තද වැසි. ලබන 15වනදා සිට උණුසුම ඉවත්ව යන ලකුණු. මැද පිරිදිග යළිත් උණුසුම්. බොරතෙල් මිලත් ඉහළට. ජාතික සුපර් ලීග් ක්‍රිකට් අවසන් මහතරගයේදී දඹුල්ල හමුවේ කොළඹ අසරණ වෙයි. දිවා ප්‍රවෘත්ති ඉන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නී සත්‍යවාදී ගුවන් තරංග වියමන
1: විපක්ෂයේ සැබෑ මුහුණ ක්‍රිකට් යනු ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව නොවන නමුත් ජනප්‍රියම ක්‍රීඩාව බව කීමේ වරදක් ඇතැයි නොසිතේ. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවත් ක්‍රිකට් පාලක මණ්ඩලයත් දිගු කලක් තිස්සේ විවේචනයට ලක්ව පැවතුණි. විනිවිද භාවයෙන් තොර දේශපාලන මැදිහත්වීම් ඇතුළු විවිධ චෝදනාවන්ට ලක්ව ජනතා අප්‍රසාදයට ලක්ව තිබුණි. මෙකී තත්ත්වය හමුවේ ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අප්‍රේල් 28 වනදා සිය වගකීම් වලින් ඉල්ලා අසූහ. ඔවුන්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්නගේ සභාපතිත්වයෙන් යුතු ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කරනු ලැබීය. කමිටුවේ අනෙක් සාමාජිකයන් වන්නේ කුමාර් සංගක්කාර, රොෂාන් මහනාම, සිදත් වෙත්තමුණි, තුෂිර රදැල්ල, අවන්ති කොළමගේ, ප්‍රකාශ් ශාෆ්ට, ඩිනල් පිලිප් සහ උපුල් කුමරප්පෙනුමය. මෙකී කමිටුව ක්‍රිකට් විශිෂ්ටත්වය, ආයතනික කළමනාකරණය සහ නීති විශේෂඥතාවේ සම්මිශ්‍රණයක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව අපේක්ෂා කරන සැමගේ පැසසුමට ලක්ව තිබේ. ක්‍රිකට් ආයතනයේ ව්‍යූහාත්මක වෙනසක් කරන්නටත්, දූෂණයෙන් තොර විනිවිද භාවයෙන් යුතු පරිපාලනයක් ගොඩනගන්නටත් මේ කමිටුවට හැකිවනු ඇතැයි ක්‍රිකට් ලෝලීහු විශ්වාස කරති. ඇතමකුගේ මතය වන්නේ මෙරට ඉතිහාසයේ පත් කළ ප්‍රබලතම ක්‍රිකට් කමිටුව මෙය වන බවයි. 1973 අංක 25 දරණ පනතේ 31 සහ 34 වගන්ති 90 ක්‍රීඩා අමාත්‍යවරයාට හිමි බලතල යටතේ මෙකී පත්කිරීම සිදු කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිසංස්කරණ අධීක්ෂණය කිරීම කමිටුවට පැවරේ. හොඳ පාලනයක් ස්ථාපිත කිරීම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ඇති කිරීම කෙරෙහි තම අවධානය යොමු වී ඇතැයි එරාන් වික්‍රමරත්න නිවේදනයකින් පවසා තිබුණි. ජනාධිපතිවරයාගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත වගකීම බාරගත් බවත් ඔහු පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ කුසලතාව යලි ඇති කිරීම කමිටුවේ ඒකායන අරමුණ බවත් එරාන් වික්‍රමරත්න සඳහන් කර තිබේ. අවංක සහ අත්දැකීම් ඇති කමිටුවකට නායකත්වය දීමට ලැබීම ගෞරවයක් බව ඔහුගේ මතයයි. එරාන් වික්‍රමරත්නට ක්‍රිකට් ගොඩනැගීමේ මූලිකත්වය බාරදීම මුල් කරගෙන ජනතාව අතර ආගමික විරසකයක් ඇති කිරීමට පිරිසක් උත්සාහ ගත්තහ. ඔවුන් අයත් වන්නේ කවර කණ්ඩායමකටද යන වග ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. ජනතාව සබුද්ධික බැවින් ඒ තැත නිෂ්ඵල විය. එරාන් වික්‍රමරත්න යනු හිටපු මුදල් රාජ්‍ය ඇමතිවරයෙකි, ආයෝජන ප්‍රවර්ධන මහා මාර්ග නියෝජ්‍ය ඇමතිවරයෙකි, NDB බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියෙකි, තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනයේ හිටපු සභාපතිවරයෙකි, රාජකීය විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකි, SSC ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරුවෙකි. ක්‍රිකට් පරිවර්තන කමිටුවේ වගකීම බාරගත් පසුව ඔහු සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවෙන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉල්ලා අස්විය. පරිවර්තන කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමටත් එහි කටයුතු විනිවිද භාවයෙන් පවත්වාගෙන යාමටත් එම තීරණය ගත් බව හෙතෙම පවසා තිබුණි. ඔහුගේ එම පියවර මෙරට දේශපාලනයේ අතිශය දුර්ලභ ආදර්ශවත් ක්‍රියාවක් ලෙස බොහෝ දෙනාගේ පැසසුමට ලක්විය. ඔහුගේ මහත්මා ගුණයට සජබ ප්‍රතිචාර දැක්වූයේ ඔහු පක්ෂයෙන් නෙරපා හැරීමෙනි. රටක විපක්ෂයේ වගකීම වන්නේ ආණ්ඩුව ගනු ලබන යහපත් පියවරට සහාය දීමයි. අවංක විපක්ෂයක් නම් තම කඳවුරේ සුදුස්සෙකුට සුදුසු තැන දීම ගැන ආණ්ඩුවට ස්තුති කළ යුතුය. ක්‍රිකට් යනු ජනතාවගේ ක්‍රීඩාවක් නිසාය සජබ එතැනදීත් කළේ තම කුහකවත පෙන්නුම් කිරීමය. බලතණ්හාව මිස සජබට ක්‍රිකට් හෝ දේශපාලන සදාචාරය අදාළ නැත. පිටපත අනුරකේ එදිරිසූරිය ඉදිරිපත් කිරීම දිනුක මාලිබඩ.

0: ඔබ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නය කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනය තුලයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට බයිබලයෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
1: අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු.
2: සුර කිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
3: සුරේෂ් මොකද පරක්කු?
4: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට
3: හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවානේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
4: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
3: KD Rice ලංකාවේ අපේ දෙයක්.
4: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
3: KD Rice
5: 1773523535.
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවනේ මේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
7: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනේ.
8: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව
1: නීලනුවන්
0: දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කෝණ මැදිරියට
2: ආශාදැසින් දකින්න
1: නීලනුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත.
3: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාන්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණයමුල්ල නාරම්වල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය
1: විකසිත රැහත. බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රැහත.
5: හඳ මාමට සවන් දෙන්න.
6: හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
7: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය.
8: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10.
9: ශබ්දාකාරයක ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව. ක්ෂේත්‍රයේ සිටින සහ ආධුනිකයන් සඳහා සැකසුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශන ඇතුළත් මෙම පාඨමාලාව ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ ප්‍රවීණ දේශක මඩුලක් මගින් මෙහෙවයි. කාලය සති අන්ත දින 24යි. පාඨමාලාව අවසානයේ ඔබට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් පිරිනැමේ. ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පාඨමාලාව. කතා කරන්න පාලිත 0777 135 80 92 0111 694 108 WhatsApp 0729 943 682.
10: අරුණෝදයේ මීදුම් වලා පටල අතරින් දෙසවන් පිනවන සම්නිවේදනයේ පෙරගමන් කරු. www.slbc.lk වෙළඳ සේවය.
11: අයිබෝන්, ඉතින් අපි ඔබත් සමඟ සම්බන්ධ වෙන්නට සූදානම්. දුරකථනයෙන් නොවේ, අපිට පොඩි වෙලාවක් තිබෙන්නේ කැබිනට් මාධ්‍ය හමුව සමඟත් සම්බන්ධ වෙන්නට තියෙන නිසා. අපි මේ වෙලාවේ කරගන්නවා ලොතරැයි කුටිවල සිට අපව සවන් දෙන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ සිළු දෙනාම එක් කරගන්නවා. ගනමුලෙන් කමල්ඇතුළු පිරිසෙක් කරගන්න ඒවගේ ආරිමුලතුරයි කුටියෙන් සමර රන්දික ඒවගේ මකරට රජගේ මහතතුළු පිරිසෙක් කරගන්න තරුන් දෙවිමිත් ලෝචනතුල්මිත් මලින් තේරුසම් මිලිස හිතංශ කියන මොනබුරු මිනුබිරියන් ඒවගේ වලස් මුල්ලෙන් සුරංගිගලතුරයි කුටිය ඒවගේ බොරෙල්ලෙන් මාකොලෙන් වත්තලින් කොටුව දුම්බරිස්ථාන ඉදිරිපිට ඒවගේම උඩුගම්පල වීදිවත්තලතුරයි කුටිය මේ අද වශයෙන් අපේ වාහන සියලුමලතුරයි කුටිවල ඔබව අපි එක් කරගන්න මේ වෙලාවේ මොන් ශබ්දයට වෙලෙන් සේවය දාලා තිනෝ ඒ බොහොම සතුටින් සෙනෙහසින් ආදරෙන් යුතුව තමයි අපි එක් කරගන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ බලාපොරොත්තුවත් සමග අපි පස්සැලට යනවා. පස්සැලේ ජගත් චන්ද්‍රසිරි, චමිලා ජගත් සිරි සමගින් පූජා ජගත් සිරි, ඒ වගේම වරක පොලින් එක් කරගන්නට බලාපොරොත්තු වෙනවා ෆාතිමා, ඒ වගේම වාරිය පොලින් නිලු ඇතුළු පිරිස, ඒ වගේම පිළියන්දිරි මාජිකල් දේර, ආනන්ද කල් දේර සමගින් ප්‍රසාද් කල් දේරත් අපි එක් කරගන්නවා. හොරපේ නේකනායක සමන්ති, ඒ වගේම දිලු, ඒ වගේම විස්මි ඇතුළු පිරිසත් අපි මේ ගීතයට එක් කරගන්නට තමයි බලාපොරොත්තු වෙන්නේ. කෑගල්ලේ දිලිනි හෝටලේ සියලුම කාර්ය මණ්ඩලය, ඒ වගේම අනුරාධපුර සදේශ කටයුතු අමාත්‍යංශයේ සංචාරක බංගලාවේ සියලුම කාර්ය මණ්ඩලය, නැත්නම් බංගලා භාරකරු ඇතුළු කාර්ය මණ්ඩලය මේ වෙලාවේ අපි එක් කරගන්නවා. ඒ සියලු දෙනාම එක් කර ගනිමින් අපි අහන්නට කැමති බඳුල විජේවීර ගායනා කරන මේ ගීතය

අපි ඊළඟ ගීතයට එක් කරගන්නවා බෙලියත්තෙන් වික්‍රමනායක සිරියාවති බිරිඳ ඇතුළු පිරිස. අපි පවුලෙ පිරිස එක් කරගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ස්ටීවන් වර්ණකුල රංකිත කලා මහ රොටවල කියලා තමයි නම සඳහන් වෙන්නේ. ඒ වගේම මේ පිරිස එක් කරගන්නවා රාගමින් දිසානායක ශ්‍රීමත්, ඒ වගේම තරිඳු, නුවන්, පසිඳු, මිතුවන් ඇතුළු පිරිසත් එක් කරගන්න කියලා තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. පනදුර අලුමුමලෙන් අපි විජේසේකර ඇතුළු පවුලේ සැමත් අපි මේ ගීතයට එක් කරගන්නවා.

ඔබ නැවතත් විලන්සේවේ සමගින් අපි මීළඟ ගීතයට සම්බන්ධ කරගන්නට සූදානම්. ගනිමුලෙන් ගුණසේකර, බුළුගහගුණින් සුමන ඇතුළු පිරිස සම්බන්ධ කරගන්නවා. ඒ වගේම තිලකසිරිද සෙල්වා, ඒ වගේම මගලකොඩ බදුරුගහනන්දෙන් එලිසබෙත් ඇතුළු පිරිසත් අපි එක් කරගන්නවා මේ වෙලාවේ. ඒ වගේම ශ්‍රීමති වීරසිංහ බෝගහන්දිය ඇල්පිටිය සිට සම්බන්ධ කරගන්නවා මේ ඔබ ප්‍රිය කරන ගීතය.

මිලකට අපි එකරගන්න මෙන්න මේ පිරිස එකරගන්න බලාපොරොත්තු වෙනවා. මේ තමයි දකුණු කළුතරට මේ යන්න බලාපොරොත්තු වෙනවා. කුමුදිකා ශිරෝමි බෙනරගම එකරගන්න කියලා තියෙන රෝමි බෙනරගමත් සමග, ඒ වගේම මේ තැපැල්පතේ සඳහන් වෙන්නේ ඔබගේ නම. ඒ තමයි යකල මහිපාලගොඩ ප්‍රියන්ත හෙට්ටිආරච්චි මාලිනී ශ්‍රේලත උදේශික මදුෂානි ඇතුළු පිරිස. මේ ප්‍රියා සූර්යසේන

අරුණෝදේ මීදුම් වලා පටලාතරින් දෙසවන් පිනවන සම්නිවේදනයේ පෙරගමන් කරු. www.slbc.lk වෙළඳ සේවය. අපි මිළඟ ගීතයට සම්බන්ධ කරගන්නවා මෙන්න මේ පිරිස්ස. ඒ කලින් පතිරණ නුවන්, ඒ වගේම සම්පත්, දිසානායක, චතුරි, ඒ වගේම තුනුසා ඇතුළු පිරිසත් අපි එක් කරගන්නවා මේ ගීතයට. ඒ වගේම මේ තැපලපතේ සඳහන් වෙන්නේ ඔබව. ඒ තමයි මාතර සරච්චන්ද්‍ර, නිම්න ඇතුළු පිරිසත් එක් කරගන්නවා. ඒ වගේම සුමිත්‍රා, ඉන්ද්‍රාණි, ගුණදුවේ සිටත් ඔබ පිරිසත් එක් කරගෙන අපි හමු පුන්සිරි සොයිසා ගායනා කරන මේ ගීතය.

ඔබිනම ගියකතු අවසන් කරන්නට අයිබි බලාපොරොත්තුව. ඔබිනම ගියකතුවට අපි සම්බන්ධ කරගන්නවා අවසාන වශයෙන්ම කෑගලෙන් තුලන ඒ වගේම සජිත් ඇතුළු පිරිසත් එක් කරගන්නවා. ඒ වගේම හෙට්ටිමුල්ලෙන් දයාසෙරි, සම්පත් ජයසේකර, නුවන් ඇතුළු පිරිසත් සම්බන්ධ කරගන්න කියලා තමයි කියන්නේ මේ ඔබ ප්‍රිය කරන ගීතය.

0: 94.3 දිවයින පුරා
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk
3: අපෙන් පුවත් සමගින් මම ශාන්ත කුමාර ලියනගේ මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාව විශිෂ්ට කාර්යක්ෂම සේවාවක් බව රුසියානු සෞඛ්‍ය අමාත්‍ය මුරෂ්කෝ මහතා පැවසීය. ඔහු ඇතුළු රුසියානු නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඊයේ නිරීක්ෂණය කළහ. දෙරට අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය ශක්තිමත් කර ගැනීමටත් දැනුම හුවමාරු කර ගැනීමටත් මෙම සංචාරය වැදගත් වූ බවද රුසියානු අමාත්‍යවරයා සඳහන් කළේය. තම සිවිල් ධීවරයන් සිටි බෝට්ටු දෙකකට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානය කියයි. මෙම සිද්ධියේදී 5 දෙනෙකු මියගොස් තිබේ. සිද්ධිය දැඩිව හෙලා දකින ඉරානය ඉදිරියේදී මේ සඳහා ප්‍රතිචාර දක්වන බව සඳහන් කරයි. ගල්ෆ් කලාපයේ නොසන්සුන්කාරී තත්වයට ප්‍රධාන ලෙසම වගකී යුත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය බව ඉරානය චෝදනා කරයි. එමගින් තම රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන මතුවී තිබේ. මෙනිස එක්සත් අරාබි එමිර් රාජ්‍යයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බව ඉරානය සඳහන් කරයි. ඉන්දිය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සහභාගී වූ තරග 9-6 ජය ලබා පංජාබ් කණ්ඩායම පෙරමුණගෙන සිටි. රොයල් චැලෙන්ජර්ස් බෙංගලූ කණ්ඩායමද එවැනිම තරග සංඛ්‍යාවක් ජයගෙන දෙවන ස්ථානයේ සිටි. තරගාවලියේ අවසන් ස්ථානයට පත්ව සිටින්නේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි. ඔවුන් තරග 9 ජයගෙන ඇත්තේ තරග 2 පමණි. මිලඟ පුවත් ප්‍රකාශය පසරු 3 බලාපොරොත්තු වන්න.
1: ආර්.එස්. වානේකම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 වානේකම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේකම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේකම්බි

0: අපි සුබුරුදු පරිදි කතා සරිත් සාගරයේ සමගින් සම්බන්ධ වෙන්නට සූදානම්. අපිට කැබිනට් මාධ්‍ය හමුවක් තිබෙනවා. එනිසා අපි දැන් ඔබ සමග සම්බන්ධ වෙනවා මෙතෙන් සිට. අද අපි සුබුරුදු පරිදි කතා සරිත් සාගරයට ආරාධනා කළ අද විද්වතා බවට පත්වන්නේ එතුමා තමයි විදුහල්පතිවරයෙක්. ඒ තමයි අලුගම මහවිද්‍යාලයේ විදුහල්පති රොක්ලන් ජයතිස්ස මහතා. අයිබෝන් ඔබතුමන්ට.
1: අයිබෝන්.
0: ඉතින් කොහොමද විදුහල්පතිතුමනි මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යනවා පාසලේ?
1: ඔව්, සාමාන්‍ය පරිදිම පාසලේ කටයුතු කරගෙන යනවා. පාසල සම්බන්ධයෙන් ඉතින් කතා කළොත් මම පාසලට විදුහල්පති ලෙස පත් වෙලා යන්නේ 2021 වර්ෂයේ ජුලි මාසේ 22 වෙනිදා ඉඳලා තමයි අලුත්ගම මහාවිද්‍යාලය ජාතික පාසලේ විදුහල්පති ලෙස කටයුතු කරගෙන යන්නේ.
0: කී දෙනෙක් පමණ සිසුන් සිටිනවද?
1: ළමයි 1800ක් පමණ පාසලේ ඉන්නවා.
0: වාණිජ විද්‍යා කලා.
1: ඔව්, පාසල ප්‍රධාන වශයෙන් පරිසර දෙකක ක්‍රියාත්මක වෙනවා. ප්‍රාථමිකාංශය සහ ද්විතීකාංශය. එතකොට ප්‍රාථමිකාංශයේ ළමයි 600ක් පමණ ඉන්නවා. ද්විතීකාංශයේ ළමයි එතකොට 1200ක් වගේ ඉන්නවා. අපස උසස් පෙළ ගත්තොත් කලා, වාණිජ, විද්‍යා, ගණිත කියන ඒ ශේෂ්ත්‍ර සියල්ලම
0: තියෙනවා. දැන් ඔබතුමා විදුහල්පතිවරයෙක් වශයෙන් ඒ කටයුතු ආකාරයට කරගෙන යද්දී අද මේ වැඩසටහන වෙනුවෙන් අර අපේ සෞන්දර්යාත්මක චාරිකාව වෙනුවෙන් ගීත කීපයකුත් තෝරගෙන ඇවිල්ලා තියෙනවා.
1: ඔව්,
0: තෝරගන්නවා මුලින්ම ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන ගීතයක්.
1: ඔව්,
0: එයි මේ ගීතය තෝරන්නේ.
1: ඇත්තටම මේ ගීතය ගත්තොත් මෙහි පද මාලාවට, ඒ වගේම මෙහි තනු නිර්මාණයට, වික්ටරත්නායකයන්ගේ හඬට, මේ සියලුම කාරණා ගත්තොත් මම හිතන්නේ මේක බෞද්ධ විදියට අපිට ඉතාම මේ සංවේදී ගීතයක් වෙනවා. මේ සියලුම කාරණා සමග මේ ගීතයට සංවේදීව සමවැදීමට මම ඉතාම කැමතියි.
0: ඔව්, වික්ටර් රත්නායක ගීතයට ඔබ එහෙම කැමතියි කියද්දී අපි පාර්ලිමේන්තුවට ටිකක් ගිහිල්ලා එන්න යනවා මේ එහි තොරතුරු දැන කියා ගන්නට. මේ මොහොතේ සංජය මදුසංක ඉන්නවා. අයිබෝන් ඔබට.
2: අයිබෝන් ශාන්ත කුමාර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අද විශේෂයෙන්ම ක්‍රියාත්මක වන්නේ ප්‍රධාන වැඩ කටයුත්තක් විදිහට වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ පාර්ලිමේන්තු වාදය ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් නිශාන්ත ජයවීර මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධව විවාදය ආරම්භ කළා. ඕකේ ඇසිඩ රටේ වර්තමානයේදී රජයේ බලාපොරොත්තුව 7% ආර්ථික වර්ධන වේගය කර ගෙනියන්න ඉතින් විදේශ ආයෝජන ඍජු වශයෙන් ලබා ගැනීම වැඩ කර තිබෙනවා. 2025 වර්ෂයට ගියාම ඩොලර් මිලියන 1.57 විදේශ ආයෝජන ගෙනවිත් තිබෙනවා. 2026 වර්ෂයේදී මේ විදිහ ඩොලර් බිලියන 20ක බලාපොරොත්තුවක් තමයි රජය කටයුතු කරන්නේ කියන කාරණය නිවචමාත්‍රා පාර්ලිමේන්තුවේ පෙන්වා දෙනු ලැබුවා. ඒ වගේ මේ යන ව්‍යාපෘති සියල්ලම වගේම අනපනත් ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කරන මේ ආර්ථික වර්ධනය කරන අවශ්‍ය පාදක නිර්මාණය කරන්න කියලා මෙහිදී නිවචමාත්‍රා පෙන්වා දෙනු ලැබුවා. ඉන් පස්සේ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව අද සහභාගි වුණා. ඕකේ ඇසිට මහබැංකුවේ සිදුවුණු මුදල් වංචාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී කමිටුවල කතා කරලා තිබෙනවා. ඒ සම්බන්ධව තීරණ ක්‍රියාත්මක කරන්න බලය තිබෙනවා. ඒ නිසා මේ වැරදි කළ පාර්ශ්වයන්ට අවශ්‍ය පිළියම ලබා ගැනීම තිබෙන රජය අතේ සමේ මහජන මුදල් වලින් මේවා යලි ගෙවන්න සිදු වුණොත් ඒක බරපතල පාඩුවක් බවට පත් වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට අවශ්‍ය කරන ගිණුමක් සහ බලයක් නැහැ මේ ක්‍රියාවලිය කරන්න. මේ කියන කාරණා ගොඩක් පාර්ලිමේන්තුවේ තුමන් දීර්ඝ වශයෙන් විස්තර කරනු ලැබුවා. ඉන්පසු නවල් රායපක්ෂ මන්ත්‍රීවරයා බාදිර සහභාගි වුණා. ඕකේ ඇසිඩ ඩිජිටල් කරන්නේ පිළිබඳව රජය බොහෝ බලාපොරොත්තු ලබා දීලා තිබෙනවා. ඉතින් මේ දීප බලාපොරොත්තු ඉටු කරන්න ඒක තමයි මහජන ප්‍රාර්ථනාව. නමුත් ආර්ථික ස්ථාවර කරන්න තිබෙන මුදල් ටික අස්ථානගත වෙනවා නම් මහ බැංකුවේ මොකද්ද නිලධාරීන් කරන්න කියන කාරණය ගැන දීර්ඝ වශයෙන් ඔහු පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා. දැන් පාර්ලිමේන්තු විවාදයට ගරුණීය චමාත්‍ය චතුරංග අවේසිංහ මහතා මෙලෙස සහභාගි වෙනවා.
3: මේ පසුබර ජනතාවට දාලා තමයි මේගොල්ලෝ පැනලා ගියේ රට බංකොලොත් කළා. දැන් අපි ඒක හදාගෙන බදු පදනම වැඩි කරලා බදු ගෙවන්නේ නැති අය බදු ක්‍රමයට අරගෙන අපිට කාලානුරූපීව පුළුවන් මේ 18 15ට 12ට 10ට ගේන්න අපේ ටාගට් එක වැඩ් බද්ද 10ට ගේන්නේ. ඒක තමයි ලෝක සම්මත. ඒක පරිභෝජනයට තියෙන බදු. ඒ වගේම තමයි අනික් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් කියාගෙන යනවා වැඩ් බද්ද 120ක් කරලා කියලා. දැන් ඉතාමත් හොඳින් පැහැදිලි කරා මේක මූල්‍ය ශේත්‍රයේ තියෙන සමාජ ආරක්ෂණ බද්ද එකතු කරලා ඒක සරල කරන්න කරපු දෙයක්. ඒ නිසා ජනතාව මීට වැඩිය දැනවා. ජනතාව මීට වැඩිය දැනවත් ඉඳ තමයි මැයිදීනේදී පැහැදිලිව එළියට ඇවිල්ලා පෙන්නුවේ ඕගොල්ලෝ බොරු කියලා කෑ ගැවුවට වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතන කියන්නේ මේ වංචා, දූෂණ, අක්‍රමිකතා ගැන. ඉස්සරත් වංචා දූෂණ අක්‍රමිකතා වුණා. නමුත් රාජ්‍ය නිලධාරීන් කෙරෙහි ඕගොල්ලෝ පරීක්ෂණ කරේ නැහැ. අඩුපාඩු හදාගත්තේ නැහැ. ඒ අඩුපාඩු තියෙනවා නම් ඒව මොනා දුනේ කියලා රටට කිව්වේ නැහැ. මේ වගේ තොරතුරු දැනගැනීමේ පනතක් තිබෙත් නැහැ. මේගොල්ලෝ දශක ගාණක් ආණ්ඩු කරන්නේ කරා. දැන් ඒ සියලු දෙයක්ම විනිවිදාකාරයෙන් ජනතාවට පේනා වගේම අපිත් වගේ කියනවා.
4: මේ අකරින් තමයි පාර්ලිමේන්තු වාදයේ පැවැත්වෙන්නේ. අපි සූදානම් ඔබට එහි උණුසුම් තොරතුරු වාර්තාකරණය කරන්න. මම සංජය මදුසංක මුතුමුණි, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිට.
0: ස්තුතියි ඔබට. අපි කතාසරිත් සාගරයේ සමගින් සම්බන්ධ වෙලා හිටියේ අද රොක්ලන්ඩ් ජයතිස්ස විදුහල්පතිතුමා මේ වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ. අපි කැබිනට් සාකච්ඡාව සමගින් සුළු මොහොතක් සම්බන්ධ වෙලා යලිත් මේ සොඳුරු සාකච්ඡාව සමගින් සම්බන්ධ වෙන්නට සූදානම්.
5: බලාපොරොත්තු වෙනවා. ඊළඟ යෝජනාව ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධ සැලැස්වීම 2026 අපනයන තරංකාරීත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික සංවර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවයක් ලෙස ජාතික අපනයන සංවර්ධන සැලැස්වීම සකස් කිරීම සඳහා 2025 අයවැය මගින් යෝජනා කරලා තිබුණා. ඒ අනුව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන ශේෂ්ත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශ්වකරුවන් සමග එක්ව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්තිපාදක ණය වටසරණ යටතේ තාක්ෂණික සහාය ලබා ගනිමින් ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030 සකස් කරනු ලැබ තිබෙනවා. 2030 වර්ෂය වන විට වෙළඳ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපයීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙයීම සහ අධීක්ෂණය කිරීම සඳහා එම සැලැස්මගින් පුළුල් උපාය මාර්ග රාමුවක් සපයනු ලබනවා. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික අපනයන සංවර්ධන සැලැස්ම 2026-2030 ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා නිල උපාය මාර්ග රාමුව ලෙස පිළිගැනීම පිණිස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය ඊ අනුමත කළා. ඊළඟට තිබෙන්නේ එම අමාත්‍යංශයෙන් ඉදිරිපත් කළ ප්‍රාදේශීය කර්මාන්ත පුරවලින් කර්මාන්ත පිහිටවීම සඳහා ආයෝජකයන් වෙත ඉඩම් කොටස් වෙන් කර දීම, ප්‍රාදේශීය කර්මාන්ත පුර සංවර්ධන වැඩසටහන ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත ප්‍රවර්ධන අරමුණු කරගෙන ක්‍රියාත්මක වන ප්‍රධාන වැඩසටහනක්, ඒ සඳහා ආයෝජකයන් තෝරා ගැනීම 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විදුලිදහන පරිදි පිහිටුව ඇති ප්‍රාදේශීය කර්මාන්ත සේවා කමිටුව සහ කර්මාන්ත සහ ව්‍යවසායකත් සංග්‍රහ අමාත්‍යංශ ලේකම් විසින් පත් කර ඇති අමාත්‍යංශ ව්‍යාපෘති ඇගේම් කමිටුව විසින් අදාළ ව්‍යාපෘති යෝජනා පූර්ණ ඇගේමකින් අනතුරු සිදුකර ලබනවා. ඒ අනුව ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 16ක් අධ්‍යයනය කර එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර 9කින් ඉඩම් කොටස් වෙන් කර දීම එම කමිටු විසින් නිර්දේශ කරනු ලැබ තිබෙනවා. එකී නිර්දේශ පරිදි අදාළ ආයෝජකයන් වෙත වසර 35ක දීර්ඝකාලීන බදු පදනම මත යෝජිත ඉඩම් කොටස් වෙන් කර දීම පිණිස කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව මධ්‍ය මණ්ඩලය අනුමත කළා. ළඟ යෝජනාව ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගැනීම, ශ්‍රී ලංකාව දීර්ඝකාලික සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයක් වන අතර ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමට කැපවී සිටිනවා. එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශ්වීය මුලපිරීමක් වශයෙන් ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කරනු ලැබ තිබෙනවා. එම ප්‍රඥප්තිය මගින් පවුල් වෙත සහයෝගය දැක්වීමට හා අනවශ්‍ය ලෙස දරුවන් ඔවුන්ගේ පවුල්වලින් වෙන් කිරීම වැළැක්වීමට, වෙන්වීමක් සිදුවන විට ආරක්ෂිත සහ පෝෂණය කළ හැකි පවුල් පාදක විකල්ප රැකවරණය සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට හා ළමුන් සඳහා ආයතනික රැකවරණ සැලසීම ක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගන්නා ලෙසට රජයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් ළමුන්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණය සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගැනීම පිණිස කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව මධ්‍ය මණ්ඩලය අනුමත කළා. ළඟ යෝජනාව 2026 වර්ෂයේ වීසා වෙනත් භෝග සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටන 20,000ක් ප්‍රසම්පාදනය කිරීම, 2026-27 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකිවන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවලු හා අනෙකුත් භෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට යුරයා මෙට්‍රික් ටොන් 20000ක් ප්‍රසම්පාදනය කිරීමට ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් සැලසුම් කළා තියෙනවා. යනුව ජාත්‍යන්තර තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමයේ අනුගමනය කරමින් යුරයා මෙට්‍රික් ටොන් 20000ක් මිලදී ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම්හා වාරිමාර්ග මතම ඉදිරිපත් කළ යෝජනාව මත මල්ලිය අනුමත කළා. ඊළඟ යෝජනාව කැලණිවැලි දුම්රිය මාර්ගයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් මරදාන සිට අවිස්සාවල දක්වා අවශ්‍ය ඉඩමත්පත් කර ගැනීම, කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට අවිස්සාවල දක්වා සංවර්ධනය කිරීමටත් ඒ සඳහා අවශ්‍ය ඉඩම් අත්කර ගැනීමට හා නැවත පදිංචි කිරීමේ කාර්යයන් සිදු කිරීමටත් මින් පෙර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීලා තිබුණා. තවද එකී දුම්රිය මාර්ගයේ දිගේ දුම්රිය ප්‍රවේශ අයිතිය තුළ ජීවත් වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය හිමිවලා තියෙනවා. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ වැඩි දියුණු කිරීමට අදාළව මරදාන සිට අවිස්සාවල දක්වා කොළඹ තිමිරිගස්යාය ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහරගම හෝමාගම පාදුක්ක සස්සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් තුළ පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අත්කර ගැනීම පිණිස ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. මේ වසරේදී සදා රුපියල් මිලියන 840ක් වැය කරන්න බලාපොරොත්තු වෙනවා. ළඟ යෝජනාව කොළඹ ගාල්ල හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ කඹුරු ගමුව සහ දෙවිනුර අතර මාර්ග කොටසක් වැඩි දියුණු කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම, ජාතික මහාමාර්ග සඳහා වන පුළුල් කිරීමේ සහ වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ ගාල්ල හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ ඒ දෙක මාර්ගයේ කඹුරු ගමුව සහ දෙවිනුර අතර කිලෝමීටර 13.3ක මාර්ග කොටසක් පුනරුත්ථාපනය කර වැඩි දියුණු කිරීම සඳහා ජාතික තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳෙව්වා. ලන්සු හඳරක් ලැබුණා. ලන්සු ඇගේමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරන ලැබ ඇති නිර්දේශවත පදනම්ම සාරානුකූල ප්‍රචාරාත්මක අවම ලන්සුකරු වන RR Construction Private Limited වෙත එකී කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 1207.74ක මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළා. රුපියල් මිලියන 1207.74. කොළඹ ගාල්ල හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ තලල්ලහ කුඩාවැල්ල අතර මාර්ග කොටසක් වැඩි දියුණු කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම, ජාතික මහාමාර්ග සඳහා වන පුළුල් කිරීමේ සහ වැඩි දියුණු කිරීමේ වැඩසටහන යටතේ කොළඹ ගාල්ල හම්බන්තොට වැල්ලවාය මාර්ගයේ තලල්ල සහ කුඩාවැල්ල අතර කිලෝමීටර් 12.33ක් පමණ මාර්ග කොටසක් පුනරුත්ථාපනය කර වැඩි දියුණු කිරීම සඳහා ජාතික තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලන්සු කැඳවලා තියෙනවා. එසනා ලන්සු 7ක් ලැබිලා තිබුණා. ලන්සු ඇගේමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලැබ ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රචාරාත්මක අවම ලන්සුකරු වන රත්න සුහද ජොයින්ට් වෙන්චර් සිවිල් ඉන්ජිනියරිං ඇන්ඩ් කන්ස්ට්‍රක්ටර්ස් ප්‍රයිවට් ලිමිටෙඩ් වෙත එකී කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 818.23ක මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර් ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟට තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන් තොටුපළේදී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවයේ බිම් මෙහෙවර සේවා සඳහා වන කොන්ත්‍රාත්තු පිරිනැමීම. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීම සඳහා පැවති කොන්ත්‍රාත්තු 2026/4/30 දිනෙන් අවසන් වෙනවා. එම සේවාව සැපයීම සඳහා කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම පිණිස සීමිත ජාත්‍යන්තර තරංකාරී ලන්සු කැඳවීමක් සිදු කරා. ලන්සු 3ක් ලැබුණා. එකී ලන්සුයක් ගැමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලැබ ඇති නිර්දේශමත පදනම්ම සාරානුකූල ප්‍රචාරාත්මක අවම ලන්සුකරු වන මෙන්සිස් ඒවියේෂන් ඔස්ට්‍රේලියා ප්‍රයිවට් ලිමිටෙඩ් වෙත ඔස්ට්‍රේලියන් ඩොලර් මිලියන 8.32ක මුදලකට 2026/5/1 දින සිට වසර 3 කාලයක් සඳහා එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවය ඇමතුමා ඉදිරිපත් කළ යෝජනා මත මල්ලි අනුමත කළා. ඊළඟ තිබෙන්නේ විදුලි බල පද්ධතිය සවි බල ගැන්වීම සහ පුනර්ජන්නීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම, ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන විදුලි බල පද්ධතිය සවි බල ගැන්වීම සහ පුනර්ජන්නීය බලශක්ති ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය සඳහා උපදේශක සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025/3/17 දින පැවති අමාත්‍යම රැස්වීමේදී අනුමැතිය ලබා දීලා තිබුණා. ඒ අනුව අභිප්‍රාය පළ කිරීමේ යෝජනාවක් හැඳවන ලදුව සමාගම 11ක් සිය අභිප්‍රාය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කළා.

SA වෙත ඇමරිකන් ඩොල මිලියන එකයසම හතරයි නමයක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 43.2 බිින්දුවක මුදලකට පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව මත්තමල්ලි අනුමත කළා. යෝජනාවත් එම අමාත්‍යංශය මෙගවට් 150ක කොන්ඩච්චි සුළංවිදුලි ව්‍යාපෘති සංවර්ධ කිරීම පිණිස ආසියානු සංවර්ධන බැංකුවෙන් ගනුදෙනු උපදේශන සේවක ලබා ගැනීම, පුනරාජනනීය බලශක්ති ධාරිතා පුළුල් කිරීමේ සහ පෞද්ගලික අංශයේ සහභාගිත්වය ප්‍රවර්ධනය කිරීමේ රජයේ උපාය මාර්ග දැක්මේ කොටසක් ලෙස නව්‍ය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ආකෘතියක් යටතේ සංවර්ධනය කරනු ලැබිය යුතු ප්‍රමුඛතා ව්‍යාපෘතියක් වශයෙන් කොන්ඩච්චි සුළංවිදුලි ව්‍යාපෘතිය හඳුනාගෙන ලබා තිබෙනවා. අති නවීන බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමග සම්බන්ධ කරන මෙගවොට් 150ක සුළංවිදුලි බලාගාරකින් සමන්විත යෝජිත ව්‍යාපෘතිය මගින් අතත්‍ය ස්ථාවර බලශක්ති බලාගාරයක් virtual firm energy plant ලෙස ක්‍රියාත්මක වීම සඳහාද ඉඩකඩ සැලසෙනු ඇති. තරංකාර ලංසු ගැන්වීම හරහා පුනරාජනනීය බලශක්ති ව්‍යාපෘති සංවර්ධනය කිරීමට සහාය ලබා දීම පිණිස ගනුදෙනු උපදේශන සේවාවන් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් පළ කරනු ලැබ ඇති එකඟතාව යටතේ කොණ්ඩච්චි සුළංවිදුලි ව්‍යාපෘතිය ව්‍යුහගත කරනු ලැබීම සඳහා එම බැංකුවේ විසඤ්ඤභාවය උපයෝග කර ගැනීමේ යෝග්‍යතාවය හඳුනාගෙන තියෙනවා. එකී ගනුදෙනු උපදේශන සේවාව යටතේ ආසියානු සංවර්ධන බැංකුව ලංසු ලියවිලි සකස් කිරීම පටන් ටෙන්ඩර් කැඳවීම සහ ප්‍රදාන කිරීම දක්වා වූ ව්‍යාපෘති සංවර්ධන චක්‍රයේ පුරාවටම ගනුදෙනු උපදේශක වශයෙන් කටයුතු කරනු ඇති. එමෙන්ම එම ගනුදෙනු උපදේශන සේවාවන් සඳහා වන ඇමරිකන් ඩොලර් මිලියන 1.2ක ඇස්තමේන්තුගත පිරිවැය ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණික සහාය රාමුව යටතේ මූල්‍යනය කරන ප්‍රධානයක් වශයෙන් ලබා දීමට යෝජිතයි. අනුව කොණ්ඩච්චි සුළංවිදුලි ව්‍යාපෘති සඳහා ලංකා විදුලි බල මණ්ඩලය අනුප්‍රාප්තික සමාගමක් වන නැෂනල් සිස්ටම් ඔපරේටර් විසින් ආසියානු සංවර්ධන බැංකුවේ ගනුදෙනු උපදේශන සේවාවන් ලබා ගැනීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව මත්තමල්ලි අනුමත කළා. ඊළඟ යෝජනා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීප ව්‍යාප්තව පිහිටුව ඇති වෙබ් අඩවි ආරක්ෂක ඇති අඩවි ආරක්ෂක කාර්යාලය සහ බීටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිලදී ගැනීම, වනාලි කළමනාකරණ රාජකාරී කටයුතු හා අනෙකුත් ශේෂ රාජකාරී අවශ්‍යතා සඳහා යොදා ගැනීම පිණිස වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දීප ව්‍යාප්තව පිහිටුව ඇති අඩවි ආරක්ෂක කාර්යාල සහ බීටු කාර්යාල සඳහා අවශ්‍ය වාහන මිලදී ගැනීම පිණිස 2025/8/18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව ද්විත්ව කැබ් රථ 16ක්, තනි කැබ් රථ 84ක් සහ රෝද 4 ට්‍රැක්ටර් 9ක් මිලදී ගැනීම පිණිස ජාතික තරංකාරී ප්‍රසම්පාදන ක්‍රමයේදී අනුව ලංසු කැඳෙව්වා. ලැබිය ඇති ලංසු ඇගේමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටු විසින් ඉදිරිපත් කරන ලැබ ඇති නිර්දේශ මත පදනම්ව සාරානුකූල ප්‍රචාරාත්මක අවම ලංසුකරුවන් වෙතින් පහත පරිදි එක වාහන මිලදී ගැනීම පිණිස පරිසර ඇමැත්තුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍යමණ්ඩලය අනුමත කළා. ඒ අනුව ඩබල් කැබ් රථ 16ක් රුපියල් මිලියන 300කට, කැබ් 4ක්, ඩබල් කැබ් රථ 16ක් ලංසු 4ක් ලැබිලා තිබුණා. මුළු වටිනාකම රුපියල් මිලියන 300යි. සිංගල් කැබ් රථ 84ක් ලංසු 2ක් ලැබිලා තිබුණා. වටිනාකම රුපියල් මිලියන 1134යි. රෝද 7 ට්‍රැක්ටර් 9ක් ලංසු 4ක් ලැබිලා තිබුණා. රුපියල් මිලියන 24.75යි. ඊළඟ යෝජනාව දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසර ජලසැපයීම හා සනීපාරක්ෂා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහිත තිරසර ජලසැපයීම හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජිතයි. එම ව්‍යාපෘතිය මගින් විශ්වසනීය හා තිරසර ජලසැපයීම හා සනීපාරක්ෂක සේවාවල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, ජලාංශයට අදාළ යටිතල පහසුකම් වල දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාත රජයේ ප්‍රදේශ කීපයක ආදායම් නොලබන ජලය අඩු කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන ලබනවා. එම ව්‍යාපෘතිය සඳහා වන මුළු ඇස්තමේන්තුගත පිරිවැය ඇමරිකන් ඩොලර් මිලියන 250ක් වන අතර ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත් මගින් මූල්‍යනය කිරීමට අපේක්ෂිතයි. එම ව්‍යාපෘති අර්ථයේ පාස සඳහන් උපව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ තියෙනවා. අඹතලයේ ජලපිරි පහදු පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, ජුබිලි ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය, කොළොන්නාව ආදායම් නොලබන ජල කළමනාකරණ ව්‍යාපෘතිය, ගණමිට 20,000ක ධාරිතාවක් සහිත ලුණුගම්වෙහෙර ඒකාබද්ධ ජල යෝජනා ක්‍රමය, යාපනයේ අපජල ව්‍යාපෘතිය, එම ව්‍යාපෘති ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමටත්, උපව්‍යාපෘති පහට අදාළව ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටත් නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍යමණ්ඩලය අනුමත කළා. එම අමාත්‍යංශයෙන් ඉදිරිපත් කළ ඊළඟ යෝජනාව රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අධ්‍යයන ක්‍රියාත්මක කිරීම.
රුවන්වැල්ල බුලත්

0: කෝපිටිය සහ යටි අන්තොට ප්‍රාදේශ ලේකම් කොට්ටාසවල පදිංචි 36,000ක් පමණ වන ජනතාවගේ ජල අවශ්‍යතා සපුරාලීම සඳහා රුවන්වැල ජල සම්පාදන ව්‍යාපෘතිය සැලසුම් කළ තියෙනවා. එම ව්‍යාපෘති අධියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර පළවෙනි අධියරේ කොන්ත්‍රාත්තුව මේ වනට පිරිනමලා තියෙන්නේ. ව්‍යාපෘතිය දෙවන අධියර යටතේ පොළොව මට්ටමේ ජලාශ තුනක් ඉදිකිරීම, බූස්ටර් පොම්පාගාර දෙකක් ඉදිකිරීම, ආශ්‍රිත විද්‍යුත් යාන්ත්‍රික ස්ථාපනයන්ද ඇතුළුව සම්ප්‍රේෂණ නල හා බෙදාහැරීම් නල එලීම යන කොන්ත්‍රාත් පැකේජ ඇතුළත් වෙනවා. ඒ සඳහා කොන්ත්‍රාත්කරු තෝරා ගැනීමට ජාතික තරංකාරී ලංසු කැඳවීමක් සිදු කළා. ලංසු හතක් ලැබුණා. ලංසු යැගීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලැබ ඇති නිර්දේශ මත පදනම්ව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වන ඩිමෝ CRCC25 ඒකාබද්ධ ව්‍යාපාරයේ වෙත එකී කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 869.8ක මුදලකට පිරිනැමීමට නිවාස ඉදිකිරීම සහ ජල සම්පාදන ඇමැත්තුමා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය කිරීම පිණිස මීට පෙර අවස්ථා කිහිපයකදී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීලා තියෙනවා. 2023/5/2 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ලබා දී ඇති අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් අදාළ සංශෝධිත පනත් කෙටුම්පත මේ වන විට සකස් කරමින් පවතින අතර ඒ සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා ගැනීමත් යෝග්‍ය බවට නීති කෙටුම්පත් සම්පාදක දැනුම් දීලා තියෙනවා. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රතිහෝගත කිරීම අවශ්‍යතාවයද සැලකට ගනිමින් 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත සංශෝධනය කිරීමට හැකිවන පරිදි අදාළ පනත් කෙටුම් අදාළ කෙටුම්පත සකස් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක උපදෙස්වීම පිණිස වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංග්‍රහ ඇමැතුම ඉදිරිපත් කළ යෝජනාව මන්ත්‍රිමණ්ඩලය අනුමත කළා. ඊළඟට වාණිජ අධ්‍යක්ෂණරාල් තනතුරේ වැඩබැලීමට පත් කිරීම. වාණිජ අධ්‍යක්ෂණරාල් තනතුරේ සේවය කළ අමීනා ෂාෆි මහත්මිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මත 2026 4/9 දින සිට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීම හේතුවෙන් මේ වන විට එකී තනතුර පුරපාඩලා තියෙන්නේ. වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම වාණිජ අධ්‍යක්ෂ ලෙස දැන් සේවය කරන ලබන එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විධායක සේවා ගණයේ පළවන ශ්‍රේණියේ නිලධාරියෙකු වන MS මහදිවුල් වැව මහතා වහාම ක්‍රියාත්මක පරිදි ඔහුගේ නිත්‍ය තනතුර අමතරව වාණිජ අධ්‍යක්ෂණ තනතුරේ වැඩවැළීම සඳහා පත්කිරීම පිණිස වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකර සංග්‍රහ ඇමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව මැතිමණ්ඩලය අනුමත කළා. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සඳහා යෝජ සංශෝධන. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත බලාත්මක වීමෙන් අනතුරුව මේ වනයට වසර 15ක් ගත වෙලා තිබෙනවා. එම කාලය තුළ දේශීය සහ ගෝලීය මූල්‍ය පසුබිම තුළ සැලකිත වෙනස්කම් සිදු වෙලා තියෙනවා. එබැවින් මුදල් සමාගම් අංශය පාලනය කරන නියාමන රාමුව සමාලෝචනය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය හඳුනාගත්තා. විශේෂයෙන්ම බලපත් ලබා දීම, අධීක්ෂණය, निराකරණය, ආයතනික යහපාලනය, තැන්පත් කරන රැක ගැනීම සහ අනවසර තැන්පත්ු බාර ගැනීමට එරෙහිව බල ගැනීම යන කරුණට අදාළ පනතේ විධිවිධාන සංශෝධන කළ යුතු බව හඳුනාගෙන තියෙනවා. යනුව 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත සංශෝධනය කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංග්‍රහ ඇමැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව ජනපද ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍යමණ්ඩලය අනුමත කළා. ඊළඟ කොළඹ වරාය නගරයේ ආර්ථික කොම් සභා පනත යටතේ ක්‍රමෝපාය අධිගතකමක් ඇති ප්‍රාථමික ව්යාපාර නම් කිරීම ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ප්‍රයිවට් ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි ප්‍රයිවට් ලිමිටඩ් විසින් පිළිවෙලින් ඇමරිකන් ඩොලර් මිලියන 127.6ක් සහ ඇමරිකන් ඩොලර් මිලියන 150ක් ආයෝජනය කරමින් කොළඹ වරාය නගරය තුළ අති සුඛෝභෝගී නේවාසික කුළුණක් සහ පරිසර හිතකාමී සුඛෝභෝගී නියුන් නේවාසික කුළුණක් ඉදිකිරීමට සැලසුම් කළා තියෙනවා. මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මගින් රැකියා අවස්ථා 1170ක් පවන අලුත්ින් නිර්මාණය වන වබ් ගණන් බලලා තියෙනවා. ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ප්‍රයිවට් ලිමිටඩ් සහ හෝම් ලෑන්ඩ් පෝර්ට් සිටි ප්‍රයිවට් ලිමිටඩ් 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොම් සභාවය පනතේ විධිධන පරිදි ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ප්‍රාථමික ව්‍යාපාරයක් ලෙස නම් කිරීමටත් ඒකේ ව්‍යාපාර සඳහා පනතේ යෝජ්‍ය නිදහස් කිරීම හෝ දිර්ගැන්වීම ප්‍රදානය කිරීමටත් මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමතුමා හැටියට ගෞරව ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව මාත්‍යමණ්ඩලය අනුමත කළා. ඊළඟ ව්‍යාපාර ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීක ව්‍යාපාරයන් ලෙස නම් කිරීම කොළඹ වරාය නගරය තුළ තොරතුරු තාක්ෂණය සැපයුම් සේවා උපදේශන සේවා සහ පොදු ව්‍යාපාර හා යටතල පහසුකම් සහ සමුද්‍රීය තාක්ෂණ යන ක්ෂේත්‍රයන් යටතේ වන ව්‍යාපාර හයක් පවත්වාගෙනයාමට පාස් සඳන් සමාගම් සැලසුම් කළ තියෙනවා. යෝති ව්‍යාපාරමගින් වසර පහකතු දළ වශයෙන් ඇමරිකන් ඩොල මිලියන 14.6ක් ඍජු විදේශ ආයෝජන රටතුළට ගෙන ඒමට දළ වශයෙන් රැකියා අවස්ථා 650ක් පමණ අලුතෙන් උත්පාදනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ විධිධන පරිදි ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්විතීක ව්‍යාපාරයක් ව්‍යාපාරයන් ලෙස පහත් සඳහන් සමාගම් නම් කිරීමටත් එකී ව්‍යාපාර සඳහා පනතේ යෝජි නිදහස් කිරීම හෝ දිරිගැන්වීම ප්‍රදානය කිරීමටත් මුදල් කොමිෂන් සම්පාද සහ ආර්ථික සංවර ඇමතුමා හැටිය ජනාධිපති මැදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කරා. ඒ පහත් සමාගම් Digital Team LK Private Limited, Vital Hub Innovations Lab Private Limited, Velvat Solutions Private Limited, Advantage Bridge Private Limited, Java Global Access Platform LLC, Ocean Builders LLC කියන සමාගම් 6. ඊළඟට වියට්නාමයේ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා රාජ සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ශ්‍රංකා ජනාධිපති අනු කුමාර සානක මැතිතුමාගේ ආරාධනයක් මත වියට්නම් සමාජවාදී ජනරජයේ ගෞරව ජනාධිපති තුමා 2026/5/7 ජන දිනයන්හිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිර්තීමට නියමිත වෙලා තියෙනවා. දිනට අතර සහභාගිතාව වර්ධනය කර ගැනීමෙන් ශ්‍රේෂ්ඨ කීපයක් ආවරණය වන පරිදි කි රාජ්‍ය සංචාරය අතරතුරදී පහ සඳහන් අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට අමාත්‍ය මණ්ඩලය අනුමැති ලබා දුන්නා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා වියට්නාම් සමාජ ජනරජයේ සංස්කෘතික ක්‍රීඩා හා සංචාරක අමාත්‍යාංශය අතර තොරතුරු හා සන්නිවේදන ශාස්ත්‍රයේ සහභාගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ ජනරජයේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ වියට්නාම් සමාජ ජනරජයේ සංස්කෘතික ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශය අතර සංස්කෘතික සහභාගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජ ජනරජයේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා වියට්නාම් සමාජ ජනරජයේ ජනවාර්ග හා ආගමික කටයුතු අමාත්‍යංශ අතර ආගමික ශාස්ත්‍රයේ සංවර්ධනය, ආගමික ශිෂ්‍ය උපසාධනය, ආගමික විශ්වාස සිරිත්විලි ප්‍රචාරණය හා ආරක්ෂා කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය අතර විද්‍යා හා තාක්ෂණ ශාස්ත්‍රයන්හි සහභාගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රී ලංකා ජාතික පොලිස් අභ්‍යාස ආයතනය සහ වියට්නාම් සමාජවාදී ජනරජයේ මහජන පොලිස් අභ්‍යාස ආයතනය අතර පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පරීක්ෂණ සහභාගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම. ඊළඟට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සහ රුසියානු සමූහ ආණ්ඩුව අතර දුම්රිය ප්‍රවාහන ශාස්ත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයේ සහභාගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම ලැබීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ රුසියානු සමූහ ආණ්ඩුවේ ප්‍රවාහන අමාත්‍යාංශය අතර දුම්රිය ප්‍රවාහන ශාස්ත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනයේ සහභාගිතාව පිළිබඳව අවබෝධතා ගිවිසුම ලැබීමට දෙපාර්ශ්වය එකඟතාවය පළ කරලා තියෙනවා. මෙරට දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය සඳහා දෙරටේ නීති රීතිවලට එකඟව සමතාවයකින් සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ ඇතිවන පරිදි ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මගින් අපේක්ෂා කරනු ලබනවා. මෙරට දුම්රිය පද්ධතිය යටිතල පහසුකම් ඉදිකිරීම, නවීකරණය, විද්‍යුත්කරණය, ඩිජිටල්කරණය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා වන සැපයුම් දාමය යන ශේෂ්ඨයන් සඳහා වන සහභාගිතාව ඇති කිරීමට යෝජිත අවබෝධතා ගිවිසුම ඉවහල් වෙනු ඇති. ඒ අනුව එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව මත මණ්ඩල අනුමත කළා. යෝජනාව රේගු අධ්‍යක්ෂණයලා තන්ත්‍රපත් කිරීම රේගු අධ්‍යක්ෂණයලා තන්ත්‍රයේ දැනට සේවකවන් ලබන එස්.පී. අරුක්ගොඩ මහතාගේ සේවා කාලය 2026/5/5 දිනෙන් අවසන් වීම නියමිතයි. ඒ අනුව පුරප්පාඩුවන රේගු අධ්‍යක්ෂණයලා තන්ත්‍ර සඳහා දැනට කළමනාකර සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂණ වශයෙන් සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරී විමල් එස්.කේ. ලියනග මහතා 2026/5/6 දින සිට ක්‍රියාත්මක පරිදි පත් කිරීමට මුදල් ක්‍රම සම්පාද සහ ආර්ථික සංවර්ධන ඇමතුමා ඉදිරිපත් කළ යෝජනාව ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. මේවා තමයි ඊයේ දවසේදී ඉදිරිපත් කළපු යෝජනා අනුමත කරපු යෝජනා.
1: කැබිනට් මාධ්‍ය හමුව සමගයි ඔබ සම්බන්ධ වුණේ. ඔබ නැවතත් කතාසරිත් සාගරය සමගින්. අද කතාසරිත් සාගරයට සම්බන්ධ වෙන්නේ මම ඔබට මුලින් විනාඩි කීපේ කිව්වා වගේ රොක්ලන් ජයතිස්ස මහතා, එතුමා විදුහල්පති අලුත්ගම ජාතික පාසලේ. ඔබතුමා අර මුලින්ම තෝරාගත්තු ගීතය තමයි ආචාර්ය වික්ටර් රත්නායක ගායනා කරන ගීතය. ඒ ගීතයට පෙර මට යමක් සඳහන් කරන්න, අපි මේ කැබිනට් සාකච්ඡාව යන අතරතුරු අපි කතා කරාමේ ඉගෙනුම් ගැන්වීම් ක්‍රියාවලිය පිළිබඳ පාසල තුළ. වර්තමානයේ ඔබතුමා එක දකින්නේ කොයි ආකාරයෙන්ද?
2: ඇත්තටම දැන් වර්තමාන තත්ත්වය බැලුවොත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඇත්තටම දැන් පාසලක ප්‍රධානම දෙයක් තමයි සංස්කෘතිය පවරා දීම කියන එක. නමුත් අද බොහෝ වෙලාවට ඒ සංස්කෘතියේ තියෙන මේ විශේෂයෙන් හර පද්ධතීන් අපේ දරුවන්ට සංනිවේදනය වීමේ පොඩි අඩුවක් මම දකිනවා. මොකද මේ ඒ තුළ මේ ඇත්තටම මේ අපේක්ෂිත තත්ත්වයන් තුළ ළමයි ඒ දේවල් ග්‍රහණය කරගන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ අපි විෂයමාලාව තුළ අපි බලනවා දැන් අපි භාෂාව හා සාහිත්‍ය ගත්තොත් ඒ භාෂාව හා සාහිත්‍ය තුළ අපි ළමයට යමක් දෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ ළමයි බොහෝ වෙලාවට ඒවා මේ නිකන් අර මතු පිටින් කියවලා බලලා යනවා මිසක් ඒකේ තියෙන හරය මොකද්ද, තමන්ගේ ජීවිතයට ඒකෙන් සම්බන්ධ කරගන්න පුළුවන් දේ මොකක්ද කියන එක මං හිතන්නේ ළමයි ගොඩක් දෙනෙක් ඒක මේ තේරුම් අරගෙන නැහැ. අපේ ගුරුබතුන් අතුණු සමහරලාට අවධාරණය කිරීම බොහෝලාට මගහැරුණ දෝ කියලාත් මට හිතෙනවා. මොකද සමහර වෙලාවට පාඩම් අවසන් වෙනවා. පාඩම් අවසන් වුණාට සමහරලාට ලකුණුත් ගන්නව ළමයි ඒ ඒ ප්‍රශ්න වලට උත්තර ලියලා. නමුත් විභාගයේ වෙනුවෙන් නමුත් ජීවිතයට ගත යුතු ලකුණ එකතු කරගන්නේ නැහැ කියන එකයි මට දැනෙන දේ. ඇත්තටම මේ ඒ තත්ත්වයන් ඉතින් මේ ඇත්තටම වෙනස් විය යුතුයි. අපි අවධාරණය කරන්නට ඕන දරුවාගේ ජීවිතයට ලකුණක් ලබා දීම තමයි මම හිතන්නේ අධ්‍යාපනයේ ප්‍රයත්නයේ විය යුත්තේ.
1: ගරු මහන්දිරන් සිල්වාගේ කවිපන්තිය උගන්වනව ඔබතුමන් දුටුවා කියලා කිව්වා, ගන්නවලු ළමයින්ට ළමින්ගෙන් ඒ පිළිබඳව ඇසුවාම ඔබ ජීවිතයට ගත්තේ කුමක්ද කියලා ඔබතුමාට ප්‍රශ්නයක් දැක්කවා.
2: ඔව් ඇත්තරම ඇත්තරම මම හය ශ්‍රේණියේ කරපු පාඩමක් මමත් පොඩ්ඩක් ඒක ගිහිල්ලා දරුණු ටික සාකච්ඡා කළා. මේ පාඩමේ කවි 11ක් තියෙනවා පුතාලා. මේ කවි 11න් ඇත්තරම පාඩම් 11ක් නෙවෙයි ඊටත් වැඩිය ගන්න පුළුවන්. අඩුම තරමේ එක කවියකින් එක පාඩමක් හරි ඉගෙන ගන්න ඕනේ, ජීවිතයට සම්බන්ධ කරගන්න ඕනේ. නමුත් අපි ළමයි ඒවා තත්ත්වයන් මගහැරලා තමයි ගිහිල්ලා තියුනේ. ඉතින් ඒක ඇත්තට මේ හොඳ තත්ත්වයක් නෙවෙයි. අපිට ඉතින් මේ සිදුවෙනවා ඉදිරියේදී මේ ගැන වැඩි අවධානයක් යොමු කරලා ඇත්තෙම අධ්‍යාපනයේ සැබෑ අරුත මොකක්ද කියන එක ඒක අපි ළමයිට වටහලා දීලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. මම කිව්වේ එක නිදසුනක් විතරයි. බොහෝ විෂයන් ඔය සියලුම විෂයන් ගත්තොත් ඒ හැම විෂයකින්ම යම්කිසි විෂය දැනුමක් දෙන එක සැබෑව, විභාගයක් ඉලක්ක කරන එක සැබෑව. නමුත් ඒකෙදී ඇත්ත වශයෙන්ම ජීවිතයට ප්‍රායෝගික අත්දැකීමක් දෙන්න තමන්ගේ ජීවිතයට ඒක සම්බන්ධ කරගන්න. ඇත්තම අධ්‍යාපනයේ අවසන් අරමුණ තමයි හොඳ ජීවිතයක් ගත කරන එක. එතකොට අපි මේ විෂයමාලාවේ තියෙන සියලු විෂයන්ගෙන් අපට යම් කිසි දෙයක් ඒක අපිද බුදු දහමද, ඊට පස්සේ ආගම විෂයද, ඊට පස්සේ භාෂාව හා සාහිත්‍යයද, පුරවැසි අධ්‍යාපනයද, මේ හැම විෂයකින්ම යමක් දෙනවා. සෞන්දර්ය විශේෂයි. සෞන්දර්ය කියන්නේ මේ හදවත් සෞම්‍ය කරන්න තියෙන්නේ. නමුත් ළමයිගේ හදවත් හරි ටිකක් වර්තමාන අධ්‍යාපනය ගත්තොත් දැඩි බවක් තියෙනවා. ඉතින් අපේ ප්‍රයත්නය යුත්තේ ඒ විෂයන් වල තියෙන සෞන්දර්යකත්වයේ ඒ සෞන්දර්යාත්මක බව ඒ ළමයිගේ හදවත් තුළට දෙන එක. මේකයි වෑයම. අපිට මේ මේක උගන්නලා අපේ නිර්දේශය හරි විභාගයේ තිබ්බ මෙහෙමයි කියලා ඒ ජීවිතයට තමයි සම්මානයක් කරන් දෙන්න ඕන අපි. ඒකයි මම දකින්නේ.
1: විද්‍යාලේ විදුහල්පති කියලා කියන්නේ හොඳ අත්දැකීම් බහුල විදුහල්පතිවරයෙක්. මොකද මම එහෙම කියන්නේ ලබන වසරේ
2: විශ්‍රාම
1: ගන්න නියමිතයි. නිසා ඔබට තේරෙනවා
2: වසර 36ක් සේවා කාලය.
1: 36ක සේවා කාලය. ඉතින් પરම්පරා කීපයක් අලුත් પરම්පරා මේ ඔක්කොම හමු වෙනවා. ඒ නිසා වෙනස තේරුම් ගන්නට පුළුවන්. ප්‍රශ්නාර්ථ ගොඩක එතුමන් ඉන්නේ. කියන්නේ ප්‍රශ්නාර්ථ ගොඩක කියලා අදහස් කරන්නේ කොහොමද මේ වැඩේ කරන්නේ කියන එක නේද? ළමයින්ට මේ සංස්කෘතික උරුමය කොහොමද ලබා දෙන්නේ?
2: ලබා දෙන්නේ කියන එක.
1: ඒක ලොකු ගැටලුවක්. අපි පාසල් මට්ටමින් දකිනා විවිධ පාසල් වල තරුණ ගුරුවරු ඉන්නවා. ඒ අයත් ඉන්නේ කුමන සංස්කෘතික පදනමකද කියලා ප්‍රශ්නාර්ථ තියෙනවා. ඒක පාසල් වල නේද? මේ අර කියන අපිට ඒක කුමක්ද කියලා කියන්න අමාරුයි. මේ අධ්‍යයනය කරන්න ඕනේ පසුගිය කාලයන් නේද? පසුගිය සාහිත්‍ය අධ්‍යයනය කරන්න ඕනේ, සාහිත්‍ය රසය අධ්‍යයනය කරන්න ඕනේ. ඉස්සර සාහිත්‍ය සමිති තිබ්බද? ඇති. නමුතර ඇති. නමුත් තියෙන්නේ විභාග වෙනුවෙන් වෙන්නට පුළුවන් නේද? නමයි විභාග වෙනුවෙන්.
2: දැන් අපි මෙහෙම ඇද අපි ගුරු සංවර්ධන වැඩසටහන් කියලා පාසල් තුළ ක්‍රියාත්මක කරන ගුරු වරුන් සවිබල ගැන්වීම සඳහා විශේෂයෙන් අපි ඔයගේ අවස්ථා අවධාරණය කරනවා. දරුවන්ට දේවල් දෙනකොට අපි කොහොමද දිය යුත්තේ කියන එක අපි සාහිත්‍ය සමිතියේ වදන් පාසලේ අපි ක්‍රියාත්මක කරනවා. ඇත්තටම ඒ තුළින් යම්කිසි ළමයි අපිට සෞන්දර්යාත්මක හැඟීමක් මනසක් ඇති කරන්න අපි බොහෝසෙයින් අපි ගුරු බෞතුන් කටයුතු කරනවා, ඇත්ත වශයෙන්ම අගේ කරන්නට ඕනේ. ඉතින් අපි මේ ප්‍රයත්නය දරනවා. නමුත් අපි අර වෙලා තියෙන්නේ මේ අර සමස්ත පද්ධතිය තුළ තියෙන ගැටලුකාරී ස්වභාවය, ඒ වෙනස්කම් තුළ අපි අර ධර්ණයේ ප්‍රයත්නයේ ප්‍රතිඵල බොහෝ වෙලාවට ඉතින් අල්ප වෙන්නට පුළුවන්. අපි ලොකු උත්සාහයක් දරනවා.
1: ඔබතුමාලා ධර්ම උත්සාහයට ආණ්ඩුවක් රජයක් අනිවාර්යෙන්ම ඒ සම්බන්ධයෙන් වග කියන්නට ඕනේ. එයත් මේවට හොඳට ඒ උපකාරය
2: සපයන්නට ඕනේ. අත්ත වශයෙන්ම ඒ සඳහා මේ සානුබල සපයන්නට ඕන
1: මාධ්‍ය.
2: මාධ්‍යවල ලොකු මෙහෙවරක් තියෙනවා. අත්ත වශයෙන්ම දැන් ඔබතුමන්ලා කරන මේ වැඩසටහන තුලත් මම දකින්නේ දැන් මේ ගීතයක් කිව්වහම ගායකයෙක් කරන්නේ මහා සමාජ මෙහෙවරක්. ඒ ගායකයාට මේ මෙහෙවර කරන්න ගී පද රචනය කරන එක්කෙනා, ඒකේ සංගීත නිර්මාණය කරන එක්කෙනා, මේ තුන් දෙනාම එකතු වෙලා තමයි ලොකු දෙයක් කරන්නේ. ඇත්තටම ඒ තුලින් සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා. මේ පණිවිඩය තාම අපේ එක අතීතයේ අය ගත්තා, මේ වර්තමානයේ මේ පණිවිඩය ගන්නවාද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ.
1: අපි එමුනම් අහමු ගීතය. රබුකන සිද්ධාර්ථ ස්වාමින් වහන්සේගේ පද සංකල්පනාව ආචාර්ය වේට රත්නායක තමයි සංගීත කොට ගයන්නේ.

0: රොක්ලන් ජාතිස් විදුහල්පත්තුමාලු ගම ජාතික පාසලනේ ජාතික නියෝජනය කරමින්. ඉතින් එතුමන් කිව්වා මේ විනය හදා ගැනීම ගැන. අපිට කෙටියෙන් කියන්නකෝ මේ යෝජනාවක් ඔබතුමා ඉදිරිපත් කළා.
1: ඇත්තටම මේ මම නම් යෝජනා කරන විදියට විනය සකස් කිරීම සඳහා විශාල ව්‍යාපෘති කරනවට වඩා දැන් අපට දැන් බෞද්ධ විදියට අපි බලන්නේ දරුවන්ට මේ පන්සිල් ගන්න වැඩේ හරියට උගන්වන්න කියලා. ඒ කියන්නේ දරුවන් පන්සිල් ගන්නම් වාලේ ගන්න හොඳ නැහැ. දැන් අපිට උදේකට ගෙදර යම්කිසි කලබලයක් තියෙනවා. අපිට හවස පොඩි ඉඩක් තියෙනවා හැම ගෙදරකම. එතකොට අපිට පුළුවන් ඒ දරුවන් එක්ක ගෙදර සියලුම දෙනා ඒ පන්සිල් ගන්න වැඩේ හරියට කරන්න ඕන. දැන් ඒක හරියට කරනවා කියන්නේ ඒක නිසි සැලකිල්ලෙන් සහ ගෞරවයෙන් කරන්න ඕන. අපි හිතමු නිවැරදිව කය පිහිටුව ගන්න ඕන. ළමයිට පුරුදු කරන්න ඕන මේක දොහොත් මුදුන් දී වඳින්න පුතා කියලා. ඒක ඒ වගේමයි කියන වචනය අපිට පුළුවන් විදියට ලස්සනට අපි කියන්නේ අපිට පුළුවන් විදියට. අපි හිතමු බුද්ධං සරණං ගච්ඡාමි. ඒ විදියට අපි බුදුන් සරණ යනවා කියන එකයි කියන්නේ. එතකොට මේ කටින් කියන දේ සිතින් සිතන්නට ඕන. මම මොකද්ද කටින් කිව්වේ? බුද්ධං සරණං ගච්ඡාමි කියලා මම කිව්වනම් සිතින් සිතන්නට ඕන මම බුදුන් සරණ යමි කියලා. එතකොට මම පන්සිල් ගන්න කෙටි වෙලාවක් නම් මම මේ කෙටි වෙලාව තුල කය වචනය සහ සිත එකම තැනක තබාගෙන කටයුතු කළොත් මේ ක්‍රියාවලිය අපි ජීවිතය අපි දිගටම ක්‍රියාත්මක කරන හැමදාම හවසට විනාඩි 5ද 10ද යাদি වශයෙන් කරනකොට අපට ලොකු අභ්‍යන්තරික ශක්තියක් ඇති වෙනවා ආධ්‍යාත්මික වශයෙන්. එතකොට මම පාසලේ දරුවන්ට ගොඩාක් වෙලාවට ආගමික වැඩසටහන්වලදී කියන්නේ මේක ඉස්සෙල්ල මම කියනවා ඒක පාඩමක් විදිහට කරන්න පුතා. මේක ලොකු ශක්තියක් Tamanට. මේක කාටවත් දෙන්න බෑ. තමන් විසින් ගන්න ඕන දෙයක්. ඉතින් ඒක නිසා ළමයි මේ වැඩේ හරියටම දිගටම කළොත් ඇත්තටම ඉගෙන ගන්න දරුවෙකුට ඒ ශිල්පය ගොඩක් වෙලාවට සාධනය වෙනවා. එයාගේ මතක ශක්තිය, ධාරණ ශක්තිය, අවබෝධ හැකියාව වැඩෙනවා මේකේ. ඒ වගේම ළමයාට ස්වභාවික විපත් වලින් ආරක්ෂාවක් තියෙනවා. අපි ධර්මානුකූලව අපි විශ්වාස කරනවා එහෙම දෙයක් වෙනවා. ඇත්ත වශයෙන්ම වෙනවා ඒක. ගොඩාක් ආරක්ෂාවක් එනවා. ඒකම හදිසි අනතුරු වලින් මේ ළමයි ආරක්ෂා වෙනවා. ඒ වගේම නිතර ලෙඩ දුක් හැදෙන්නේ නැහැ මේ ළමයිට. අපි ගොඩක් බෞද්ධ විදියට මොනවා හරි බැලුවොත් ඕන වෙලාවක අපේ වේලාපත්‍රය අරන් බැලුවොත් හැමදාම කියනවා මොකක් හරි අපලයක් කියලා. මම කියන්නේ මේ අපල වලට ප්‍රතිකර්ම කරගන්න ඕන ළමයිමයි. එතකොට මේ ප්‍රතිපත්තිය හරියට ක්‍රියාත්මක වෙන තැන සියලුම අපල ඔක්කොම දුරු වෙලා මේ දරුවා ඒ යහපත් අනාගත ජීවිත අපේක්ෂාව සිතැඟි පරිදි සාක්ෂාත් කරගන්නට මේ දරුවටම ශක්තිය ලැබෙනවා තමන් කරපු ඒ නිවැරදි ප්‍රතිපත්තිය තුළ. ඉතින් මේ ප්‍රතිපත්තිය හැම ළමයෙක්ම හැම ගෙදරකම කරනවා නම් ඒ ගෙවල් තුළ හොඳ විනයක් තියෙනවා. ඒ දෙමව්පියොත් මේ දරුවෝ නිසා සමහර වෙලාවට ඒ පැත්තට හැරෙනවා. එතකොට ඒ නිවස තුළ විනයක් තියෙනවනම් ඒ දරුවා විනය දර දරුවෙක් වෙනවා. ඒ දරුවා ඇත්තටම පාසලට ආවට පස්සේ පාසලටත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ළමයා විනය ගැටලු ඇති කරන්නේ නැහැ. ඇත්තටම ගමක හැම ගෙදරකම මේ විදියට තියෙනවනම් හොඳ විනයක් ඇති දරුවෝ ටික, එතකොට ඒ ගමම හොඳ විනයක් ඇති ගමක් වෙනවා. එතකොට පාසලේ හැම ගෙදරකම ළමයි පාසලට එනවා. එතකොට පාසලේ එන ඔක්කොම ළමයි හොඳ විනයක් ඇති ළමයි. එතකොට පාසලෙත් කිසිම ගැටලුවක් නැහැ, විනය ගැටලු කිසිවක් නැහැ. එතකොට ඇත්තටම ගමක් වශයෙන් ගත්තොත් ඒ ගම, ඊට පස්සේ අපි හිතමු රටේ තියෙන සියලුම ගම් මේ විදියට හොඳට විනයක් ඇතුව හැදෙනවා නම් එතකොට ඒ මුළු රටේම හොඳ විනයක් හැදෙනවා. එතකොට ලෝකයේ සියලුම රටවල් වල මේ විදිහට විනයක් තිබුණොත් මං හිතන්නේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔය අද ඇති වෙලා තියෙන ඔය යුද්ධ මානසිකත්ව ඔක්කොටම මේ මිනිස්සුගේ සිතේ ඇති වෙන සත්‍යයන් තියෙනවා. ඇත්තටම බැලුවොත් මේ හැබැයි ඉතින් ඔය විනය නැති වුණොත් තමයි ලොකු ප්‍රශ්නේ. දැන් බුදුන් වහන්සේගේ දේශනාවේ තියෙනවානේ විනයෝ ශාසනස්ස ආයෝ කියලා. ශාසනයේ තිබෙන්නේ විනය ඇතිතෙක් විතරයි. ඒ වගේම තමයි ඉතින් ගෙදරකත් තියෙන්න ඕන විනයක්. ගෙදර විනය නැති වුණොත් ගෙදර විනාශ වෙනවා. එතකොට ඒ හැම ගමේ හැම නිවසකම විනය නැති වුණොත් මුළු ගමම විනාශ වෙනවා. රටේ තියෙන ඔක්කොම ගම්වල විනය නැති වුණොත් මුළු රටම විනාශ වෙනවා. ලෝකයේ තියෙන සියලුම රටවල විනය නැති වෙච්ච දවසට තමයි ලෝක විනාශය සිද්ධ වෙන්නේ. ඒක නිසා විනය කියන එක හරි ලොකු වැදගත් දෙයක්. මේකට ලොකු ව්‍යාපෘති කරන්න ඕනේ. මම කියන්නේ අපි තා කුඩා මේ වගේ ආගම දහම පැත්තෙන් හැම ආගමකම කියන්නේ සාමය සහ සහජීවනය. එතකොට මේ හැම ආගමකින්ම මේ වැඩි කරන්න ඕනේ. අත් වශයෙන් මාධ්‍ය ශාස්ත්‍රයේත් මේකට ලොකු පිටිවහලක් වෙන්නට ඕන. ආගමික පැත්තිනුත් ඒ ආගමික පැත්තේ ඉන්න අපේ ස්වාමීන් වහන්සේලා, ඒ පූජකවරු ඒකට ලොකු ප්‍රයත්නයක් දරන්න ඕන. එතකොට හැම දෙනාම මේකට පේ වෙලා ඉන්නවා නම් ඇත්තටම මේ රටේ ප්‍රශ්න නැහැ. ඇත්තටම හරි ලස්සනයි මේ රට.
0: රොක්ලන් ජයතිස්ස විදුහල්පතිතුමා, ඔබතුමා තෝරනා විශාරද නන්දා මාලනී ගායනා කරන ගීතය, ගීතයට පෙර ඔබතුමත් එක්ක කතා බහ කරන්නත් බොහෝ අය කැමැතියි ඇති. මොකද පරිණත විදුහල්පතිවරයෙක් වශයෙන් දුරකථන අංකය එහෙම සඳහන් කළොත්,
1: මගේ දුරකථන අංකය 0712 82 62 175.
0: අපි අයිත් කියමු.
1: 0712 82 175.
0: ඔව්, බුදුම බොහොම නියුණු ස්වරයකින් කතා කරනවා. විශාරද නන්දා මාලනී ගායනා කරන ගීතයක් තෝරනවා.
1: ඔව්, ඇත්ත වශයෙන්ම අම්මා ගැන කියනකොට මම හිතන්නේ අම්මා කියනකොට හැමෝටම සංවේදී වචනයක් අම්මා කියනකොට. දැන් අපේ අම්මා මේ නම කිව්වොත් තිරිමහදුර ප්‍රේමවති. ඉතින් අම්මා කියනකොට මම හිතන්නේ අම්මා ගැන කතා කරනකොට මට ලොකු වෙලාවක් යනවා. මොකද අපේ පවුලේ ඉන්නවා මේ පිරිමි, අපේ අම්මාට ඉන්නවා පුතාලා 7 දෙනෙක්. පුතාල 7 දෙනෙක් දුවලා දෙන්න. එතකොට දිරිය මාතාවා. එතකොට අම්මා ගැන නන්දා මාලනී කියන මේ ගීතය අහගෙන ඉන්නකොට, එතකොට මේක අපිට ඒ ගී පද රචනයට, ඇත්තෙන්ම පද රචනයට මේක පද රචනය කරන්නේ ධර්මසිරි ගමගේ මහත්මයා. එතකොට ප්‍රේමසිරි කේමදාස සූරින් තමයි මම හිතන්නේ මේක සංගීතවත් කරන්නේ. විශාරද නන්දා මාලනී තමයි මේ ගයන්නේ. මේ කාරණා තුනම එකතු වුණාම පද රචනය, සංගීත නිර්මාණය සහ ගායනය ඔක්කොම එකට එකතු වුණාම මේකත් හොඳ දැහැණක්. ඇත්තටම මේක අහනකොට අම්මා ගැන සිහිපත් වෙනවා. ඒ වගේම අම්මගේ ගුණ මතක් වෙනවා. මේක භාවනාවක්. අපි මේකට ගරු කරනවා මේ ගීතයට. ඇත්තටම

0: රොකුලන් ජයතිස්ස විදුහල්පති අලුගම ජාතික පාසලේ. කොහොමද ඔබතුමාගේ අපිට යමක් කියන්න ඕනි කියලා කිව්වනේ?
1: පාසල් කාලේ ගැන
0: ගම්පලාත
1: මගේ ගාල්ල මේ මැදවල තමයි ගම. කියන්නේ ගාල්ල නගරේ ගත්තොත් කිලෝමීටර් 10ක් විතර ඈතින් තියෙන ගමක්. ගාලු කොළඹ පාරේ ආවොත් බූස්සහන්දයෙන් හැරිලා ඇතුළට යන්නයි තියෙන්නේ. ඉතින් කුඩා කල ඉතින් අපි අධ්‍යාපනය ලැබුවේ මගේ ගමේ පාසල ගාල්ල හෑගොඩ සූර්ය විද්‍යාලය තමයි මේ මගේ මේ මූලික අධ්‍යාපනය ලැබූ පාසල. මම එක ශ්‍රේණිය ඉඳලා 7 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබනවා. ඊට පස්සේ ගින්තොට මහවිද්‍යාලයට ඇතුළු වෙන්නේ. 8 ශ්‍රේණිය ඉඳලා උසස් පෙළ දක්වා මම මේ ගින්තොට මහවිද්‍යාලයේ අධ්‍යාපනය ලබනවා. ඊට පස්සේ උසස් පෙළ එතනින් සමත් වෙලා, දැන් උසස් පෙළ සමත් වෙලා කියන්නේ විශ්වවිද්‍යාලයේ යන්න පළවෙනි වතාවේ ලකුණු සුළු ප්‍රමාණයක්, ලකුණු 7ක වගේ ප්‍රමාණයක් අඩු වුණා. ඒ දවස්වල අමු ලකුණෙන් තමයි විශ්වවිද්‍යාලයට ගන්නේ. ඒතකොට පළවෙනි අවුරුද්දේම ප්‍රතිඵල මත මම ගාල්ල කාර්මික විද්‍යාලයේ උසස් ජාතික වාණිජ ඩිප්ලෝමා පාඨමාලාවට ඇතුළත් වෙනවා. අවුරුදු 4 පාඨමාලාව මේක පිළිගත් විශ්වවිද්‍යාලයක වාණිජ වේදී විශේෂ උපාධියේ සාමාර්ථ්‍ය විදිහට රජය පිළිගන්නවා. එතකොට ඔය කරන අතර ඊට පස්සේ මට දෙවන ප්‍රතිඵලයෙන් අවස්ථාව ලැබුණා විශ්වවිද්‍යාල ප්‍රවේශය වෙන්න. එතකොට ශ්‍රී ලංකා සබරගම විශ්වවිද්‍යාලයේ පළවෙනි ශිෂ්‍ය කණ්ඩායම විදිහට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඔය අතරේ ගුරු සේවයට ප්‍රවේශ වුණා 1990 පෙබරවාරි මාසේ පළවෙනිදා තමයි පළවෙනි පත්වීම ලැබුණේ ගාල්ල ගින්තොට ශ්‍රී මියදංකර මහාවිද්‍යාලයට. එතකොට මියදංකර මහාවිද්‍යාලයේ ඉන්න අතරේ ඊට පස්සේ අවුරුදු 2ක කාලයක් මට යන්න වුණා ගාල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශයක් කියලා සලකනවා. හිනිදු මාසනේ නියාගම විජිත මධ්‍ය මහාවිද්‍යාලයේ මම මේ අවුරුදු 2ක සේවා කාලයක් එහි කලා. ඊට පස්සේ මම එනවා, මම විවාහය නිසා මගේ පදිංචිය වෙනස් වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය ප්‍රදේශයට. එතකොට බදුරලිය ප්‍රදේශයට ආවහම කඹුරාවල මහාවිද්‍යාලයේ තමයි මම ඊට පස්සේ වාණිජ විෂය පිළිබඳ ගුරුවරයා විදියට කටයුතු කළේ. ඊට පස්සේ එතනින් මම මේ එහි හිටියා 95 ඉඳලා 2003 වෙනකම් වගේ. ඊට පස්සේ 2003 ඉඳලා 2010 වෙනකම් මතුගම කලාපේ දුෂ්කර පාසලක් තිබුණා අතලේ මහාවිද්‍යාලය කියලා. ඒකේ විදුහල්පති විදියට කටයුතු කරන්න සිද්ධ වුණා. මොකද දුෂ්කර පාසලක් කෙනෙක් යන්න එච්චර කැමති වෙන්නේ නැහැ. ඉතින් මේ ප්‍රවාහන පහසුකම් ගොඩක් අඩු තැනක්. දැන් නම් යම් ආකාරයක එකේ තියෙනවා දියුණුවක්. ඉතින් 2010 වෙනකන් එහි ඉඳලා ඔය අතර විදුහල්පති සේවා විභාගය සමත් වෙලා මතුගම කණ්ණංගර මධ්‍ය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති විදියට පත්වීමක් ලබනවා 2010. එතන ඉඳලා 2017 වෙනකම් මම මතුගම කණ්ණංගර මධ්‍ය විද්‍යාලයේ ඉන්නවා. ඊට පස්සේ මේ කළුතර දොඩංගොඩ මිරිස්වත ජාතික පාසලේ එතනත් නියෝජ්‍ය විදුහල්පති විදියට අවුරුදු 4ක සේවා කාලයක් කරනවා. ඒ අතරේ තමයි අලුත්ගම මහවිද්‍යාලයේ ජාතික පාසලේ විදුහල්පති තනතුරු පුරප්පාඩුව මේ ප්‍රසිද්ධ කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින්. එතකොට යානුව එහි සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ පත්කිරීමක් විදියට මම මේ එහි 2021 ජූලි මාසේ 22 ඉඳලා මේ දක්වා විදුහල්පති විදියට එහි කටයුතු කරගෙන යනවා. ළමයි 1800ක් පමණ මේ පාසලේ දැනට ඉන්නවා. ඇත්තටම මේ පාසල ගත්තොත් අතීතයේ ගත්තොත් හොඳ ලොකු තැනක් තිබිච්ච පාසලක්. ඇත්තටම මේ පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෝ ඉඳලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් ආචාර්ය මහාචාර්යවරු මේකේ බිහි වෙලා තිනවා. ඇත්තෙන්ම ප්‍රකට ව්‍යාපාරික මේ අපේ ධම්මික මහත්මා මේ ලංකාවේ ආදි ශිෂ්‍යකතුමා. ඒ වගේම මම හිතන්නේ වර්තමාන ජනතා විමුක්ති මුරුමේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ලා මහත්තයාත් මේ පාසලේ තමයි ආදි ශිෂ්‍යේ. ඉතින් මේ අපි ඉතිං එතුමල් අතපට ඉතිං හැකියකි ආකාරයෙන් උදව් කරනවා. ඉතින් මේ ආදිශ සංගමයත් ඉතින් අපට හැකි පමණින් උදව් කරනවා. සම්බන්ධන සමිතිය දෙමව්පිය උදව් කරගෙන යනවා කටයුතු කරන්න. අතීතයේ ලොකු තැනක තිබිච්ච පාසලක් ඇත්තරම. දැන් ඉතින් මේ කාලයත් සමග තියෙන ප්‍රශ්නත් එක්ක දැන් ළමයි මෙතනින් ගොඩාක් වෙලාවට දැන් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තිවලත් තිබෙන ප්‍රශ්න තමයි. දැන් අපි තුන් ශිෂ්‍යත්ව විභාගය අපි ළමයි 25ක් කඩයිම සමත් කළොත් 30ක්වත් උත්සාහ කරනවා වෙනත් පාසලකට යන්න. දැන් ශිෂ්‍යත්ව විභාගය කියන්නේ වරදවා වටහාගෙන තියෙන්නේ මේ මේක දෙන්නේ වෙනත් පාසලකට යන්න කියලා. නමුත් මේ ජාතික පාසල මගහැරලා සමහර අය නගරේ තියෙන කළුතර වගේ දැනක පළාත් පාසලකටත් යනවා. ඒ කියන්නේ ඒ දෙමව්පියනුත් ඒ සමහර අය ඒක මේ වරදවා වටහාගෙන තියෙන අතරම ඉතින් මේ පාසලේ මේ කටයුතු කරගෙන යනකොට ඇත්තම හොඳ තැනක මේ පාසල තියෙන්නේ. හොඳ ප්‍රවාහන පහසුකම් තියෙනවා. ඒ කියන්නේ ප්‍රධාන බස් නැවතුම් පොළ ඉදිරිපිට, ඒ වගේම අනෙක් පස තියෙන්නේ දුම්රිය ස්ථානය. ඔය කියන්නේ ඕන ප්‍රවාහන මාධ්‍යකින් යන්න එන්න පුළුවන්. ඉතින් මේ අපි කෙසේ හෝ ඉතින් කටයුතු කරනවා පෙර පැවති තත්ත්වයට යම් තාක් දුරට මේ පාසල ළඟා කරගන්න පුළුවන්ද කියන එක මම ඉතින් අපේ ගුරු මණ්ඩලයත් සමඟ ගොඩාක් උත්සාහයක යෙදිලා ඉන්නවා.
0: ඔබතුමා තෝරන අබේවර්ධන බාලසූරිය ගායනා කරන ගීතයක් නේද?
1: ඔව්. ඊළඟට මම තෝරන ගීතය පියාණනි මා නැවත උපන්නොත් කියලා. ඇත්තටම ඉතින් අපේ අම්මා වගේම අපේ තාත්තත් අපිට මම හිතන්නේ පවුල වෙනුවෙන් එතුමා විඳපු දුක් කන්දරා කියලා නිම කරන්න බෑ. ඉතින් ඇත්තටම මේ පියා කිව්වොත් අපි කොම්බු රොබර්ට් ද සිල්වා තමයි අපේ තාත්තගේ නම. මං හිතන්නේ එතුමාට ගෞරවයක් විදිහට නම සිහිපත් කළ යුතුයි. ඉතින් එතුමා අපි වෙනුවෙන් කළ මෙහෙවර මතක් වෙනවා. ඉතින් මං කියන්නේ හැම කෙනෙකුටම අම්මා වගේම තාත්තත් බොහොම සංවේදී වචනයක්. ඒක නිසා තමයි මම මේ ගීතය තෝරගත්තේ. මේ ඉතාම ලස්සනයි. මේකේ සංගීත නිර්මාණය කරන්නේ වික්ටර් රත්නායක මහත්මයා, සුනිල් ආර්යත් මහත්මයා තමයි ගී පද රචනය. එතකොට අබේවර්ධන බාලසූරිය මහත්මයාගේ ගායනය.

0: අලුගම ජාතික පාසලේ විදුහල්පති රොක්ලන් ජයතිස් මහතා තමයි අද වැඩසටහන සමගින් සම්බන්ධ වෙන්නේ. ඉතින් වැඩසටහන අවසන් කරන්නට පෙර ඔබතුමන්ට ගුරුවරුන්ට, දෙමාපියන්ට, ළමුන්ට කියන්න පණිවිඩයක් තියෙනවා.
1: ඔව්, ඇත්තටම මේ ගුරුවරුන්ට මේ පණිවිඩයක් දිය යුතුයි. ඇත්තටම අපේ සමස්ත ගුරු පරපුර වෙනුවෙන්ම අහිතන්නේ මේ දැන් බොහෝ වෙලාවට ගුරුකම බැරිකමට කරගත්තක් විදිහට තමයි යන්නේ. බැරිම දැන ටීචින්වත් යන්න ඕනේ කියලා තමයි කියන්නේ. එහෙම නෙවෙයි, මම නම් කියන්නේ පළමු තේරීම කරන්නට ඕනේ ගුරුකමට. ආර්ථිකමය ප්‍රශ්න නිසා තමයි ගොඩාක් ආර්ථික කරුණු පදනම් කරගෙන තමයි ගොඩක් අය තීන්දුව ගන්නෙ. ඇත්තටම ඉතින් ගුරුවරයෙක් කිව්වහම ඒකේ තියෙනවා ලොකු දෙයක්. මේක මේ උත්තරීතර සේවයක්. ඒක ඇත්තටම දරුවන්ගේ හදවත් හදන්න පුළුවන් වෙන්නේ ගුරුවරයෙකුට. ඒ කියන්නේ හොඳ පැත්තට ළමයෙක්ගේ හදවතක් හදනවා කියන්නේ විහෙරක් විහාරයක් කරනවා වගේ මහා පුණ්‍ය කර්මයක්.
0: ඔබ ගෙදර මවපියා ගුරුවරයෙක් කිව්වහම සමාජයේ මවපියා.
1: ඔව් ඔව්, ඒක තමයි. ඉතින් ඇත්තටම මේ ළමයෙක් ගේ හදවත් හදන්න පුළුවන් නම් අපිට ඇත්තටම විහෙර විහාර කරා වගේ ලොකු පුණ්‍ය කර්මයක් එනවා. ඇත්තටම මේ දරුවෝ ටික ගැන හිතලා මම හිතන්නේ අපි ගුරුවරුන්ගේ කාර්යය සහ වගකීම හරියට ඉෂ්ට කරන්න ඕන. ගුරුවරු මේක ආවට ගියාට ඕනවට එපාවට කරන රාජකාරියක් නෙවෙයි. මේක බොහොම සැලකිල්ලෙන් ගෞරවයෙන් කරන්න ඕන. මේක අපි දරුවන්ගේ හදවත් අපි හදන එක බොහොම සැලකිල්ලෙන් කරන්න ඕන කියන එක අපි කියනවා අපේ ගුරුබවතුන්ට. ඔබට මේක සංසාරේ වැඩෙන පුණ්‍ය කර්මයක්. ඇත්තටම මේක මේ ඔය දරුවෝ ටික සමාජයේ යම්කිසි ප්‍රතිඵලයක් ගත්තොත්, ඒ ළමයි යහපත් ලෙස ජීවත් වුණොත් ඔබට ලොකු කුසල කර්මයක් ඇති වෙනවා ඒකෙන්. ඉතින් ඒක නිසා දැනගන්න ඕන ගුරු භවතුන් සියලුම දෙනා මේ තමන්ගේ කාර්යය සහ වගකීම හරී සැලකිල්ලෙන් සහ ගෞරවයෙන් කරන්න. ඒ වගේම ළමයින්ටත් මට පණිවිඩයක් දෙන්න තියෙනවා. අපේ ළමා පරපුරට බොහෝ වෙලාවට ඕනම කෙනෙක්ගේ ඒ මේ චින්තනයට මව්බස කියන එක හරි වටිනවා. අපේ මේ කුමාරතුංග මුනිදාසූරින් කියලා තියෙනවා, බසට වන්න දාස දාස බස වෙයි ඔබේ දාස දාස කියලා. නමුත් අද භාෂාව දිහා බැලුවහම ගොඩාක් වෙලාවට ඒ භාෂාවට නිසි තැන ලැබෙන්නේ ගොඩාක් අයකට ලකුණක් ගන්න තමයි වෙහෙසෙන්නේ. භාෂාවේ රස සහිත කොටස තමයි සාහිත්‍යය. ඉතින් සාහිත්‍යයට අපේ ළමයි ඇත්තටම නැඹුරුතාවක් වෙන්න ඕන. අපි පුංචි කාලේ 3-4 පන්තිවල අපි වදන් කවි පොත කියෙව්වා. මේ එතකොට ගණදෙවි හැල්ල කිව්වා 3-4 පන්තිවල. ඊට පස්සේ 6-7 යනකොට සුභාෂිතේ උම්මග්ගජාතකේ වගේ සාහිත්‍ය කෘති කිව්වා. ඉතින් ඒක නිසා අපි දැනගන්න ඕන අපේ දරුවෝ ඒ සාහිත්‍ය තුළින් ළමයිගේ මනස, ළමයාගේ හදවත සෞම්‍ය වෙනවා. ඒක නිසා මම දරුවන්ට කියනවා විශේෂයෙන් තමන්ගේ භාෂාවට හා සාහිත්‍යයට ඇලුම් කරන දරු පිරිසක් වෙන්නට ඕන. ඒක පසුබිම් කරගෙන ළමයිගේ ඉගෙන ගන්න අනෙකුත් විෂයන් වලටත් ඒ අදාළ වෙන විදියට ඒ ශක්තියතාවන් ඇත්තම වර්ධනය වෙනවා. මම දකින විදියට ඒකයි. මම ළමයින්ට දෙන පණිවිඩය ඒකයි.
0: ඔව්, ස්තුතියි ඔබතුමන්ට රොක්ලන් ජයතිස්ස අලුත්ගම ජාතික පාසලේ විදුහල්පතිතුමන්. ඔබතුමා වෙනුවෙන් අපිට කාලය වෙන් කරන්න ලැබුණේ විනාඩි 30ක් 35ක් පමණයි. බොහෝ විට ඉතින් අපි ඔබතුමන්ට බෙහෙම ස්තුතිවන්ත වෙනවා මේ සම්බන්ධයෙන් අද වැඩසටහනට ඇවිල්ලා අපිට අඩු කාලයක් දෙන්නට සිදු වුණා. ඒ ගැන අපි කනගාටුවට පල කරනවා ඔබතුමන්ට. කොහොම නමුත් අපි ඉදිරි කාලයකදී වෙනත් අපේ වැඩසටහනක් සමගින් අපි ඔබතුමන්ට සම්බන්ධ වෙන්නට ආරාධනා කරනවා. ඉතින් ඔබතුමා තෝරනවා ටිකරින් මැණික ඇඹුල ගෙනල්ලා කියන ගීතයත්, ඒ වගේම තවත් ගීතයක් ඔබතුමා තෝරනවා සුනිල් එදිරිසිංහ ගායනා කරන ගීතයක්. මේ ගීත දෙක සමගින් අපි සමුගන්නට සූදානම්. වැඩසටහන නිෂ්පාදනය කිරීම ඉදිරිපත් කළ මම ශාන්ත කුමාර් ලියනගේ. ඔබට යහපතක්ම වේවා.
1: හදයි වෙන්නේ.

0: අවසන් කරන්න පෙර අමතක වුණා නේ ඔබතුමාගේ පවුලේ තොරතුරු ගැන කියන්න.
1: ඇත්තටම මගේ බිරිඳ, ඇයගේ නම ටෙලින්ටන් ප්‍රියංගනි, පුතා සුපේෂල ජයතිස්ස. එයා වෛද්‍යවරයෙක් විදිහට තමයි සේවය කරන්නේ දැනට බලපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විදිහට කටයුතු කරනවා. දුව පසන් දෙවුමිනි, ඇය මේ රුහුණ විශ්වවිද්‍යාලයේ සමසෞඛ්‍ය පීඨයේ ඖෂධ විද්‍යාවේදී උපාධි තුන්වන වසරේ ඉගෙනීම් කටයුතු කරගෙන යන බිරිඳගේ නම ටෙලින්ටන් ප්‍රියංගනි. ඇය ව්‍යාපාරික ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක්. ඉතින් ඇය ඉසේ සිටීම නිසා තමයි අපි පවුලේ ගොඩාක් දරුවන්ට මං හිතන්නේ අධ්‍යාපනයේ නිදහසේ කරගෙන යන අද ඇය ලොකු මෙහෙවරක් අපේ පවුලට එකතු කරලා තියෙනවා.
0: සතුටින් ගත කරන විදුහල්පතිවරයෙක්. මොකද තමන්ගේ දරුවෝ ඉතා හොඳ තැන්වල ඉන්නවා. ඒ අනුව ඇය ඉගෙනගෙන ඉතා ඉහළ ස්තරවලට පැමිණේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

0: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය
1: ආර්.එස්. ස්වාමේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමේකම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: අපෙන් පුවත් සමගින් මම ශාන්තකුමාර ලියනගේ. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහය ලැබී ඇත. 2026 2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපැයීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපායමාර්ගික රාමුවක් ඉන් සපයනු ඇත. අපනයන තරඟකාරීත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවයක් ලෙස මෙම සැලැස්ම සකස් කෙරේ. ඒකුත් වසරේ අයවැය මගින් යෝජනා කර තිබිණි. තම නෞකාවලට ප්‍රහාර එල්ල කළහොත් ඉරානයට දැඩි ප්‍රතිචාර දක්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අංගවයි. හොමුස් සමුද්‍ර සන්ධියේ හෝ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමරිකානු නෞකා ඉලක්ක වුවහොත් ඉරානයට ක්ෂණික ප්‍රහාර එල්ල කරන බවටද ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ අතර ඉරානය ප්‍රකාශ කරන්නේ හොමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ ඇමරිකානු යුද නැවකට පහර දුන් බවයි. ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ විය. තරගයේ දෙවන දිනය වන අද සිය ප්‍රථම ඉනිම සඳහා පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායමට සියලු දෙනා දැවි ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. දෙවන ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම මේ වන විට කිසියෙකු නොදැවි ලකුණු 7ක් ලබා සිටි. ප්‍රථම ඉනිමට එම කණ්ඩායම කඩුලු 9කට ලකුණු 222ක් ලබා ගත්තේය. මිළඟ පුවත් ප්‍රකාශය පසුරු 4ට බලාපොරොත්තු වන්න.
1: මම දැහන් IIHS ජෛව විද්‍යා උපාධිධාරියෙක්. IIHS ආයතනය අපට ගුණාත්මක අධ්‍යාපනයක් වගේම නවීන විද්‍යාගාර සහ ප්‍රායෝගික අත්දැකීම් රාශියක් ලබා දෙමින් අපට දක්ෂ ජෛව විද්‍යා වෘත්තිකයන් වීමට

0: இவரே
1: TVS Sport 110 EFI engine traction in petrol liter ekata kilometer 80 ekata padiye duwanna nan meka thamai
0: vega bol ne onne
2: apanena kriskarma departamentuwen rasajanani samasena sura davakama savasa 4:30 ta waga upadis saha moolya adhara nomile vimasanna apanena kriskarma departamentuwa gatambe peera deniya දුරකතරංකේ 0812-388-651 අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
3: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සන්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718-286-184 කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තැකි වැඩි
4: වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සුභාකිත. සෑම ඉරිදා දිනකම උදෑසන 9ට ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
8: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි. සුභාකිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළින කරන තවත් සොබා දහම් මෙහෙවරකි.
9: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
10: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත.
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

රැඳන්න වෙලන්සේවි සමඟතින් භාරත ගේවින්ද නරබන්ධටයි මේ සූතානම අරධන කරනව රැදන්න කියලා වෙලන්සේවයක්ත් සමඟ මම සේසිරි කරුණරත්න මුලින්ම තොරගත්ත 1969 වසරේ තිරගතු ආරාධනා චිත්‍රපටයේ ගීතයක් ක්‍රිෂෝර් කුමාර් සමඟ ලතා මංගේෂ්කාර් මේ ගීතය ගායනා කරන්නේ.

දැන් වෙලාව පසුර තුනයි විනාඩි 26යි. එතන භාරත ගීවින්දන තුරින් දැන් අපි රසවිඳමු බාබුල් චිත්‍රපටයේ ගීතයක්. බාබුල් චිත්‍රපටය තිරගත වෙලා තියෙන 1950 වසරේදී සම්ෂම් බිගම් ඇතුළු පිරිස මේ ගීතය ගයන්නේ.

0: අසන්න සවනේ
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය විකසිත රෑ හත බදාදා රාත්‍රී හතට වෙළඳ සේවයෙන් විකසිත රෑ හත
2: සතියකට සැරයක් අයන් කළොත් විදුලියක් ඉතුරුයි මුදලුත් ඉතුරුයි. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

විටින් විට ශීතකරණය විවෘත කිරීමෙන් වළකින්න. සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

විකසිත රෑ හත පතාතා රාත්‍රී හතට වෙළඳ සේවයෙන් දැන් වෙලාව පසුරු තුනයි විනාඩි 45 උපරදින වෙලෙන් සේවය සමග භාරත ගීවින්දන තුරින් දන් තොරගත් 1969 වසරේ ඉදිරිගත වූ ඒක පුල්දෝ මාලි චිත්‍රපටයේ ගීතයක් ආශා බොහොස්ලේ සමග මුහම්මද් රාෆි මේ මියුරු ගීතය ගයන්නේ.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
0: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද?
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
0: සැබෑ ගුවන්විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
4: මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
0: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7. දුරකථන අංකය 01 112 61 42.
3: 077 135 82. WhatsApp 072 99 43 682. ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව.
0: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු.
5: රැඳන්න විලන්සේවේ සමඟ භාරත ගේවින්දන සමඟ 1983 වසරේ තිරගත වූ චිත්‍රපටයක් තමයි මේ ගුමාරා චිත්‍රපටය. ගුමාරා චිත්‍රපටයේ මේ ගීතය ගයන්නේ මොහොමඩ් මහේන්ද්‍ර කපූර් සමඟ ආශා බොන්ස්ලේ. මහේන්ද්‍ර කපූර් සමඟ ආශා බොන්ස්ලේ තමයි මේ මියුරු ගීතය ගයන්නේ ගුමාරා චිත්‍රපටයට.

ඔබ රසවිඳේ මේරු ගීතයක් සමගින් භාරත ගීවින්දන වැඩසටහන නිමවට පත්වෙනවා. ඉදිරිපත් කළ මම සේසිරි කරුණරත්න රැඳෙන්න වෙළඳ සේවය සමගම.

0: 94.3 94.5 දිවයින පුරා
1: දැන් වෙලාව 5:04.
2: මෙන්න අපින් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
3: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0116 6073 පිවිසෙන්න www.iihs.edu.lk

0: අපෙන් දුව සමගින් මම සේසිරේ කරුණාරත්න. මුලින්ම දේශීය පුවත. ලබන වසරේදී හයිශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාම්බර සම්පත් දසනායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය සඳහන් කළේ එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කර ඇති බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක් තපත් කර ඇත. එහි අධීක්ෂණය යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. විදෙස් පුවත. ඉරානයේ සිට එල්ල වූ මිසයිල් ප්‍රහාරයක් සාර්ථකව මැඩ පැවැත්වූ බව එක්සත් අරාබි එමිර් රාජ්‍ය ප්‍රකාශ කරයි. මිසයිල් හතරක් එල්ල වී ඇති අතර ඉන් තුනක් බිම හෙලීමට සිය ගුවන් ආරක්ෂක පද්ධතියට හැකි වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි. මේ පැය ක්‍රීඩා පුවත. ටයිර් බී කොටසේ පන්දුවර 20-20 ක්‍රිකට් තරගාවලිය ලබන 13 වනදා ඇරඹේ. අවසන් තරගය පැවැත්වෙන්නේ ලබන 27 වනදායි. ඒ සහ බී වශයෙන් කොටස් දෙකක් යටතේ කණ්ඩායම් 12ක් තරගාවලියට සහභාගි වෙයි. පළමු වටේ තරග මැයි 21 වනදා දක්වා පැවැත්වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය සංවිධානය කරයි.
1: RS Vani Company නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RS RB 500 Vani Company ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS Vani Company දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS Vani Company
2: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
3: ඉවරයි.
4: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: 94.3 94.5 දැන් දිවයින පුරා
1: ඔබල දෙන්න වෙලන්සේ වෙස් සමගතින් අපි සූදානම් අවිරාම ගියකතුව මෙතැන් සිට ඔබේ දෙසවන්දට සම්බිභ කරන්නට. පැදෙකට ආසන්න කාලයක් ඔබට පුළුව නවිරාම ගියකතුව සමඟ වෙලන්සේ වෙස් සමඟ රැඳ සිටින්න. ඒවගේම ක්‍රීඩාංශයෙන් නිකුත් කළ ක්‍රීඩා තොරතුරු දෙස්විදෙස් ක්‍රීඩා පිටියේ සුවිශේෂී තොරතුරු මේ පැය දෙක තුළ අපි ඔබට සම්බිප කරන්නට බලාපොරොත්තු වෙනවා. ක්‍රීඩා තොරතුරු වශයෙන් ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න කියලා වෙළඳ සේවයේ සමග මම සේසිරි කරුණරත්න. මේ ප්‍රථම ගීතය මේ පැයේ ගයන්නේ එඩ්වඩ් ජයකොටි.

ඔබල දෙන්න වෙලන්සේබ සම ගවිරාම ගියකතුව සමගතින්න මේ පැයි ප්‍රථම අවධාන යොමු කරනවා ක්‍රීඩ අතුරතුරවල IPL තරගාවලිය පිළිබඳව. 2026 ඉන්දිය ප්‍රමිය ලීග් ක්‍රිකට් තරගාවලිය තවත් තරගයක් කිය පැවැත්වුණා. ඒ තරගේ ලක්නව සුපර් ජයන්ටස් පිල පරතා මුම්බයි ඉන්දියන්ස් පිල කළු හයක ජයක් වර්තා කරන්නට සමත් වුණා. ලකුණුපුරු වාර්තාවල තිබෙන ලක්නව සුපර් ජයන්ටස් කණ්ඩායම ඕවර 20ක් අවසානයේ කල්ලු පහක් දෙවිට ලකුණු 228 වගේම මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පන්දු වාර 18යි පන්දු 4කදී කඩලු 4ක් බිඳී ලකුණු 229ක් ලබාගෙන තමයි මේ ජයග්‍රහණය හත් කරගෙන තිබෙන්නේ. ඉතින් අද රාත්‍රියේදී තරගාවලිය 48 වන තරගය ලෙස දිලි කැපිටල්ස් සහ චෙන්නයි සුපර් කිංග්ස් අතර තරගය පැවැත්වෙන අපි සූදානම් හෙට දවසේදී ඒ පිළිබඳ තොරතුරු ඔබට ගෙනෙන්නට. ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමඟ.

0: එක ඒක කම්පැනි එක ඒක විදිහට බයික් හදන්නේ. ඒ වුණාට බයික් එකක් පදිනකොට අපි බලන්න ඕන ආරක්ෂාව, පහසුව වගේම සුරක්ෂිතකම. අන්න ඒ දේවල් නොම්බර එකට තිතට තියෙන බයික් එකක් තමයි TVS ලංකා අලුතෙන්ම ඔබට අඳුන්වලා දෙන TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සුරක්ෂිතකම, ආරක්ෂාව, පහසුව ඇඟට වගේම හිතටත් දැනෙනවා. ඉලෙක්ට්‍රික් බයික් වෙළඳපොළේ සාධාරණ මිල ප්‍රමිතිය තියෙන හොඳම බයික් එක තමයි TVS ලංකා iQube ඉලෙක්ට්‍රික් බයික් එක. උසස්ම ඉලෙක්ට්‍රික් බයික් එකක් නම් TVS ලංකාම තමයි. වෙනස තේරෙන්න පැදලම බලන්න.
1: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: අවිවේකී ජීවිතයට අවිරාමගේ එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.
0: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.

වෙලා පසරු හතරයි විනාඩි 16යි ඔබ රැඳෙන්න වෙලන්සේවි. සමගින් අපි සූදානම් පාසල් ක්‍රීඩා පිළිබඳව අවධානය යොමු කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පාසල් ක්‍රිකට් ආයතන එක්ව සංවිධානය කළ අන්තර් පාසල් පළමු පෙළ දෙදින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ සමත් වුණා. කොළඹ රාජ්‍යක විද්‍යාලයේ අනුචරයන් බවට අයපත් වුණේ. ලකුණු පූරුව මෙන්න මේ විදිහට සටහන් වෙලා තිබුණා. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ පළමුනිමේදී ලකුණු 443යි. ඒ වගේම කොළඹ රාජ්‍යක විද්‍යාලයේ පළමුනිමේදී ලකුණු 378යි. ඉතින් පළමුනිමේ ජයක් ලෙස මෙහි ශූරතාව පිරිනමුණා. ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමග අවිරාම ගීකතුව සමග.

0: අපනයන කෘෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් රසජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍ය අදහර නොමිලේ විමසන්න අපනයන කෘෂ්කර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථන අංකය 0812 382 651 අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂ්කර්ම දෙපාර්තමේන්තුව.
1: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: කොහේ තියහුවත් ගෙදරින් ඉන්නවා වගේ වෙළඳ සේවය.
4: ඔබ රැදලා ඉන්න වෙළඳ සේවය සමග වෙලාව 5:04:26. එතන ක්‍රීඩාතරතුරක් තිබෙනවා. තමයි ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම පිළිබඳ වාර්තාවක්. ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම ICC විසින් නිරන්තරයෙන්ම සිදු කරන. එතන ඒ පිළිබඳව නිකුත් කළ තිබෙන අලුත්ම විස්තරය තමයි මේ අනුව ශ්‍රේණිගත කිරීමෙහි ප්‍රථම ස්ථානයේ පසුවන්නේ ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 119ක් ලබාගෙන, දෙවන තැන දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 104යි. ඒ වගේම තුන්වන ස්ථානය ඉන්දියාව, ඒත් ලකුණු 104යි. හතරවන ස්ථානය එංගලන්තය, ප්‍රසාද ලකුණු 102යි. පස්වන ස්ථානය නවසිලන්තය, ප්‍රසාද ලකුණු 101යි. හයවන ස්ථානය පාකිස්තානය, ප්‍රසාද ලකුණු 89යි. හත්වන ස්ථානය තමයි අපේ ශ්‍රී ලංකාව පසුවන්නේ, ප්‍රසාද ලකුණු 86යි. ඒ වගේම අටවන ස්ථානය කොදෙව්වන් අත්කරගෙන තිබෙනවා, ලකුණු ප්‍රසාද ලකුණු 68ක් ලබාගෙන. ඒ වගේම නවවන ස්ථානය බංග්ලාදේශය ලබාගෙන තිබෙනවා, ලකුණු 67ක් ලබාගෙන. දහවන ස්ථානයේ සිටින්නේ ප්‍රසාද ලකුණු 10ක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායම. ඉතින් මේ ආකාරයෙන් තමයි මේවර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමෙහි ලෝක ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමෙහි ඒ පිළිවෙලට සිටින්නේ. ඉතින් අපි සතුටට පත් වෙන්නට ඕනේ හත්වන ස්ථානයේ ශ්‍රී ලංකාව පසුවීම පිළිබඳව. ඉතින් ඉදිරියට යන්නට මේ ශ්‍රේණිගත කිරීම ඉදිරියේදී තරගත් සමග හැකියාව ලැබේවා කියලා අපි හැම කෙනෙක්ම සුභ ප්‍රාර්ථනා කරමු.

0: යුග යුග හදබැඳ වෙළඳ සේවය.
1: දහවල් කාලයේදී විදුලි බල්බ භාවිතය අවම කරමු.
2: සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
3: ඔබරැදින්න වෙළඳ සේවය සමග වෙලාව 5:04:36. පාසල් රග්බි ක්‍රීඩාව පිළිබඳව දැන් අපි අවධානය යොමු කරන්නේ 2026 අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරගාවලිය තවත් උණුසුම් තරග කිහිපයක් පසුගියදා පැවැත්වුණ ඇතින් ඒවායි තරග ප්‍රතිඵල මතක් කරන්නම්. තරග ප්‍රතිඵල අපිට මතක් කරන්නට පුළුවන්, කොළඹ රාජකීය විද්‍යාලය විසින් ලකුණු 40/15 ලෙස තර්ස්ටන් විද්‍යාලය පරාජයට පත් කළා. ඒ වගේම ඉස්පතන විද්‍යාලය ලකුණු 33/10 ලෙස කොළඹ ඩීඑස් සිරනායක විද්‍යාලය පරාජයට පත් කළා. මහනුවර සුමංගල විදුහල ලකුණු 33/10 ලෙස කොළඹ ලුම්බිනි විදුහල පරාජයට පත් කළා. කොළඹ සහිරා විද්‍යාලය ලකුණු 30/25 ලෙස කොළඹ විද්‍යා විද්‍යාලය පරාජයට පත් කළා. එවකෙම මහනුවර තේත්‍ර විද්‍යාලය ලකුණු 50/5 ලෙස මහනුවර ශාන්ත අන්තෝනි විදුහල පරාජයට පත් කළා. ශාන්ත පේතර විදුහල ලකුණු 50/19 ලෙස කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය පරාජයට පත් කළා. වෙසල් විද්‍යාලය ලකුණු 30/12 ලෙස කොළඹ මහානාම විදුහල පරාජයට පත් කළා. ඉදිරියේ තමයි පාසල් රග්බි තරගාවලියේ 2026 අන්තර් පාසල් පළමු පෙළ රග්බි තරගාවලියේ උරුසුම් තරග ප්‍රතිඵල. ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමග. අභිරාම ගීකතුව දැන් රසවත් කරන්නේ දයාරත්න පෙරේරා.

ගෙද ගාන කළේ චන්දන පොන්සේකා. විකසිත රෑ හත බතාදා රාත්‍රී හතට වෙළඳ සේවයෙන් විකසිත රෑ හත.

0: කැස්සය ආදරය හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනි.
1: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.

0: 94.3 94.5
1: ස්වභාවිත ගීතය දරුදැරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ ස්වභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙනද සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග ස්වභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. ස්වභාවිත ගීතය
2: අවුරුදු 600ක් පෙරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
3: ඔයාගේ දත් නංගුට ලුකින්
4: දෙන් වොට් මී
5: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: දැන් වෙලාව පසුරු පහයි.
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk. හෙට දවස ජයගන්න අදම පියවර තබන්න. සාමාන්‍ය පෙළින් පසු IIHS International Foundation Program එකෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන අරඹන්න. Health Science, IT, Business, Education හෝ Engineering වැනි ඔබ කැමැතිම ශිස්ත්‍රීන් ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න දැන් ඔබටත් පුළුවන්. Local Study Global Degree IIHS The Global Health University අමතන්න 011 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: අපෙන් පුව සමගින් මම සේසිරේ කරුණාරත්න. මුලින්ම දේශීය පුවත. ශ්‍රී ලංකාව ලබින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වන ගෝලීය ප්‍රඥාප්තිය පිළිගනී. ශ්‍රී ලංකාව දීර්ඝකාලීක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටද කැපවී සිටි. ගෝලීය ප්‍රඥාප්තිය සම්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශ්වීය මුළුපිරිමක් වශයෙනි. විදෙස් පුවත. චීනයේ ගිනි කෙලි කම්හලක ඇති වූ පිපිරිමකින් පුද්ගලයෝ 26 දෙනෙක් මිය යතේ. තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. හුනාන් පළාතේ ලියුයන් නගරයේ පිහිටි ගිනි කෙලි කම්හලේ සිදු වූ පිපිරීම හේතුවෙන් අවට කිලෝමීටර් 3ක වපසරික සිටි සියලු දෙනා ඉවත් කර තිබේ. 1500කට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම් වල යෙදී සිටි. ඊට ඩ්‍රෝන යාන සහ රොබෝවරුන්ද යොදාගෙන නැත. කර්මාන්ත ශාලාව තුළ වෙඩි බෙහෙත් ගබඩා දෙකක් පැවතීම හේතුවෙන් ඉහළ අවතානමක් ඇති කර තිබේ. මෙය ගලවා ගැනීමේ මෙහෙයුම් වලට බාධාවක් වී ඇතැයිද වාර්තා වේ. මේ පැයේ ක්‍රීඩා පුවත. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද පැවැත්වේ. දිල්ලි කැපිටල්ස් සහ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම් දිල්ලියේදී තරග වදී. තරගයේ රාත්‍රි 7:30ට ආරම්භ වීමට නියමිතයි.
1: ආරිස් වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග ආරිස් RB500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආරිස් වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආරිස් වානේ කම්බි.

0: 94.3 94.5 දැන් දිවයින පුරා
1: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.
0: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.

ඔබ රැඳෙන වෙලන්සේ සමගින් මේ පැයේ තවිරාම ගීයකතුව සමග රැඳෙන්නට අපි ඔබට ආරාධනා කරනවා. මේ පැයේ ප්‍රථම ගීතය ගයන්නේ විශාරද ගුණදාස කපුගේ.

සිහිනුවනින් යුතු බලශක්ති පරිභෝජනය සුරක්ෂිත අනාගතයක පදනමයි. සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන. විකසිත රැහත බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රැහත

0: ලතා බල්පුල සමඟ ක්‍රේෂන් ආනන්ද ඒ ගීතය ගායනා කළේ.
1: අපි අඩුමාස කිව්වට ලෝකේම ආදරවන්තයන්ගේ මාසෙ තමයි මේ ගෙවෙන්නේ. ජීවිතේ එකට ඔයත් එක්ක බොහොම ආදරෙන් යන වාගේ පෙම්වතියට පිරිඳට වටිනම දෙයක් දෙන්නද හොයන්නේ. අන්න එයාට ගැළපෙන නියම බයික් එක තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්කූටියක් නිසා කාන්තාවකට හොඳට ගැළපෙනවා. ඒ වගේමයි වියදමත් අඩුයි. ආරක්ෂාවත් වැඩි. ලෝකෙම පිළිගත්ත TVS ආයතනයෙන් දෙන බයික් එකක්නේ. ඔයාගේ විශ්වසනීය ආදරේ එයාට පෙන්වන්න පුළුවන් හොඳම තෑග්ග තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.

0: ඒ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නය කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනය තුළයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට බයිබලයෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
1: කසහගල ග්‍රීන් සුප අලුත්තනක් අඩුම මිලක්. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල්ල ගම්පල රුපියල් 25,000ට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහන නොමිලේ. ඔබත් අදම යන්න කසහගල ග්‍රීන් සුප වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 01.12.864.12.
2: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ගාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට්. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.

94.3 95.5 කොහේදී ඇහුවත් ගෙදර ඉන්නවා වගේ වෙළඳ සේවයයි.

0: දීවර නවෝදය දීවර ඔබ වෙනුවෙන් ගුවනේ සටහන් වන දීවර නවෝදය දීවර ශේෂ්ත්‍රයට අදාළ තොරතුරු දීවර අමාත්‍යංශයෙන් කෙරෙන විශේෂ වැඩසටහන් සහ සේවා පිළිබඳව දීවර ඔබව දැනුවත් කරන දීවර නවෝදය සතිය සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 6:20ටත් සෑම ඉරිදා දිනකම පෙරවරු 11:30ටත් ප්‍රචාරය කරන දීවර නවෝදය දීවර ජර්ජ සහ සාගර සම්පත් අමාත්‍යංශ අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමකි.
1: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමරකෝන් මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් වෙන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල. කසාගල ග්‍රීන් සුපර්. කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.

0: වෙළඳ සේවය ඔබ හා ඔබේ හඬ රැගෙන විහිදේ දසත.
1: දැන් වෙලාව 5:46 ඔබ රැඳෙන්නේ අභිරාම ගීකතුව සමග.

ගිදගාන කළේ විශාරද නන්දාමානනි. මේ සවසායට ප්‍රචාරය වන අපගේ ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශයේ සිරස්තල. හයිස්ශ්‍රණි අධ්‍යාපන ප්‍රතිසංස්කරන ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරය ආර්ථික කොමිෂන් සභහ පනත යටතේ නියාමන් නියමයන් හතරක් සහ නියෝකයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩු කර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණවලට සම්බන්ධ සිළු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය අනිල් ජයන්ත පවසයි. ජලකන්නි සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනිකෙලි කම්හලක පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයකට 61 දෙනෙකුට තුවාල. ටියර් බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13 වනදා සිට ඇරඹේ. මේ පිළිබඳ වැඩතුළතුර සවසහයට වෙළඳ සේවයෙන් බලාපොරොත්තු වන්න. ඔබ රැදෙන්න වෙළඳ සේවය සමග අවිරාම ගී එකතුව සමග දැන් අපි රසවිඳමු සෝමතිලක ජයමහගැයෝ මියුරු ගීතයක්.

මල්ලිබුල සිංහල සමග රෝහණ සිරිවර්ධන ගයන මේ මිරු ගීතය සමගින් අවිරාම ගීයකතුව නිමවට පත්වෙනවා. ඉදිරිපත් කළ මම සේසිරි කරුණරත්න රැඳෙන්න වෙළඳ සේවය සමගම.

0: වෙලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය සම්පත් විලේගොඩ, ප්‍රකාශය ගයන් කෞෂාල් ජයවීර. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩුකර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණවලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත මහතා පවසයි. යලකන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රොසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනි කෙලි කම්හලක සිදු වූ පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටිය බී කොටසේ 20-20 ක්‍රිකට් තරගාවලිය 13වෙනිදා ඇරඹේ. හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඇය සඳහන් කළේ එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් සම්පූර්ණ කර ඇති බවයි. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණ යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පැවසුවාය.
1: මේකට යම් කිසි විදියකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශවයකින් හෝ ඒක හරහා ඒක අවුලට පත් කළා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුළ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6වෙනි ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
0: ඉකුත් වසරේදී රජය වී මෙට්‍රික් ටොන් 50,000කට ආසන්න තොගයක් මිලදීගෙන තිබේ. ඊට වැය කර ඇති මුදල රුපියල් කෝටි 630ක් බව ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා පාර්ලිමේන්තුවේදී අද නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසිනි. එම වීතුකවලින් මෙට්‍රික් ටොන් 3,000ක් පමණ වෙළඳපළට නිකුත් කිරීම සඳහා සතුසට ලබා දී තිබේ. එමගින් අලාභයක් සිදුවී නැතයිද අමාත්‍යවරයා කිවේය. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසම් සභා පනත යටතේ නියමයන් හතරක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. විවාදය ආරම්භ කරමින් නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා රටට පැමිණෙන සංචාරකයන්ට ඇමරිකාන් ඩොල 2,000ක් වියදම් කිරීමට මෙමගින් අවකාශ ලබා දෙන බව පැවසීය. පැමිණි දිනේ සිට දින 4ක් ඇතුළත තීරුබදු රහිත වෙළඳ සංකීර්ණවලින් දෙවතාවක් භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාවද ඔවුන්ට සැලසේ. එමගින් රට තුළ සංචාරකයන් වියදම් කරන මුදල් ප්‍රමාණය වැඩිවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස රජ ආදායමද වර්ධනය වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඇතැම් පාර්ශ්ව ප්‍රකාශ කරන පරිදි සාමාන්‍ය වැඩබදු අනුපාතය 26.5% දක්වා ඉහළනම් වා නොමැත. පවතින බදු ක්‍රමය තුළට තාක්ෂණය බද්ධ කර බදු පරිපාලනය කාර්යක්ෂම කරමින් බදු පදනම පුළුල් කිරීමෙන් වැඩි ආදායමක් රැස් කිරීම රජ අරමුණ වී තිබේ. ඉදිරියේදී බදු අනුපාත අඩු කර ජනතාවට සහන ලබා දීම රජ අපේක්ෂා බවද හෙතෙම සඳහන් කළේය.
2: බදු ක්‍රමය සරල කිරීමට අදාළව අපි මෙතෙන්දී ගේනවා නව සංශෝධන වගයක්. අපේ බදු පරිපාලනයට නවීන තාක්ෂණය බද්ධ කර ගැනීමට අවශ්‍ය ක්‍රියා කටයුතු කරන්න අවශ්‍ය සංශෝධන තමයි ගේන්නේ. එතකොට මේක යටතේදී අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩ් බදු ගෙවන සියලුම දෙනාට පොයින්ට් ඔෆ් සේල් මැෂින් එකක් ලබලා දීලා, එහෙම නැත්නම් ඊ-ඉන්වොයිසින් පද්ධතියකට සම්බන්ධ කරලා ඔවුන්ගේ සියලුම ගනුදෙනු ස්වයංක්‍රීයකරණය කරන්න. ඉතින් ඒක ඇතුළතදී මේ බදු ගෙවන්නන්ට තමන්ගේ වැඩ් බදු වාර්තාව ස්වයංක්‍රීයව දෙපාර්තමේන්තුව වෙත ලබා දීමේ හැකියාව ලැබෙනවා. යම් බදු ගෙවන්නන්ට තමන්ට ගණ්ඩ තියෙන ආපසු ගේමක් ඉතාමත් කඩිනමින් ලබා ගන්න පුළුවන්. විශේෂ තහවුරු කිරීම කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. බදු පරිපාලනය වඩාත් කාර්යක්ෂම වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා රාශියක් අපි ගේන සංශෝධන ඇතුළේ සිද්ධ වෙනවා. පොස් මැෂින් ලබා දීමට අදාළව මේ වෙනකොටත් නියම ව්‍යාපෘතියක් විදිහට ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි බලාපොරොත්තුව තමයි ඉතාමත් කඩිනමින් මේක ක්‍රියාත්මක කිරීම.
0: වරාය නගරයේ මෙරටේ කිසිදු අනපනතකින් හෝ පාර්ලිමේන්තුවට වග නොකියන තත්වයකට සකස් කර තිබූ බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා විවාදයට එක් වෙමින් කියා සිටියේය. වත්මන් රජයේ ජාත්‍යන්තර නීතීන්ට අනුව මෙරට ස්වෛරීත්වය ආරක්ෂාවන් ලෙස පාර්ලිමේන්තුවට වග කියන අන්දමට වරාය නගර පනත වෙනස් කර තිබේ. වරාය නගරය සඳහා මේ වන විට ඩොලර් බිලියන 4.6ක ආයෝජන ලබා ගැනීමට සාකච්ඡා කරමින් සිටි. ඉන් ඩොලර් බිලියන 1.4ක ආයෝජන සඳහා අනුමැතිය ලබා දී තිබේ. සක්‍රීය මට්ටමේ ආයෝජන 134ක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
3: වරාය නගරේ නිර්මාණය කරපු උපරිම ඵල ලබා ගන්න මේ රජය කටයුතු කරමින් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ මොහොතේ ආර්ථිකය ගැන යම් කිසි හෝ න්‍යායාත්මක අවබෝධයක් තියෙන විපක්ෂය අය ආර්ථිකය ගැන කතා කරන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්නවා ආර්ථිකය හොඳට දුවනවා කියලා. ඒතර ආර්ථිකය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අයයි, විශේෂයෙන්ම මේ ආණ්ඩුවට ප්‍රහාරයක් එල්ල කරන අයයි ආර්ථිකය ගැන බොරු කතා කියනවා. දැන් කාලයක් තිස්සේ කීකියාව ආර්ථිකය ආපස්සට යනවා. ඉතාමත් ශක්තිමත් ආර්ථිකය ඉස්සරහට ගිහිලා 5% ආර්ථික වර්ධනයක් අරගෙන සියලුම නිර්ණායක අභිබවල තියෙන 2025 ගිය අවුරුද්දේ කර්මාන්ත ශේෂ්ත්‍රයේ 8% වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඉතාමත් පැහැදිලිව තියෙනවා ගිය අවුරුද්දේ උද්දමනයේ 2.2 අරමුණු කරපු 5% ගිහිල්ලත් නැහැ. ඒ වගේම ආයෝජන එන්නේ නැහැ කිය කී කෑ ගහනවා. ගිය අවුරුද්දේ විතරක් BOI ආයතනය හරහා බිලියන 1.1 ආයෝජන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දේශීය ආයෝජකයෝ පැත්තෙන් ගත්තොත් එහෙම ට්‍රිලියන 2 පෞද්ගලික අංශයේ ණය අරන් තියෙනවා ගිය අවුරුද්දේ. ඒතර මේකෙන් තමයි කියන්නේ මේ ආර්ථිකයේ පිමි පණිමින් ඉදිරියට එනවා.
0: වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා කියයි. රාජ්‍ය මුල්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ සත්‍ය තොරතුරු මත පමණක් බවද පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පැවසීය.
4: අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධ තොරතුරු වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණ වලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ අවාසනාවන්ත විදිහට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එයා පැමිණිලි කරලා නැහැ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැනනගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදිහට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කරගන්න පුළුවන් බොරු චෝදනා. එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලයි කියලා චෝදනාවක් කරනවා. සම්පූර්ණ අසත්‍ය වැරදි කරුණු.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානිවීමට ඉඩ දිය නොහැකි බව කැබිනෙට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසුවේ ඩොලර් බිලියන 2.5 හැකවරුන් අතට පත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. රජයේ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. තොරතුරු සැඟවීමේ කිසිදු උවමනාවක් නොමැත. නිවැරදිව වරදකරුවන් හඳුනාගෙන ඔවුන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීමට රජය බලාපොරොත්තු වෙයි. කරුණු නොදෙන ඒවා අවිකෘති කරමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල වටිනාකමක් ලබා ගැනීමට ක්‍රියා කරන මැදිහත්වීම්වලට ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම බවද ඔහු සඳහන් කළේය.
5: මේ පොඩි පොඩි කරුණු අල්ලගෙන කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත්වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුළුමනින්ම අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනවලට පැමිණ ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා එක ෂයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ඒක නිකන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට මඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මෙල්ලදාරින් එක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා. ඒක එයාගේ පවුලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරිඳවරුන්ට, එයාගේ ස්වාමිපුරුෂ සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ.
0: යලකන්නේ සඳහා පොහොර ලබා දීම විධිමත්ව සිදු කරන බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය. යලකන්නේට ප්‍රමාණවත් TSP සහ MOP පොහොර තොග පවතී. දැනට ගොවි ජනසේවා මධ්‍යස්ථානවලින් මෙට්‍රික් ටොන් 36700ක් ඉල්ලුම් කර තිබේ. මෙම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් ලබා දෙන්නේ රුපියල් 10,201 මිලකට බවද ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කිවේය.
5: ඊට අමතරව දැන් මහනුවර මාතලේ ගම්පහ, පුත්තලම, කළුතර, කොළඹ පැත්තට එනකොට දැන් යලකන්නේ ඉතුරු කොටස සොගා ගන්න පටන් අරගෙන තියෙනවා. ඒ කොටසට යම් මදිපාඩුවක් ඇතිව නිරීක්ෂණය වුණා. ඒ අනුව තමයි තව මෙට්‍රික් ටොන් 15,000ක් අවශ්‍යයි කියන එක ගණන් බල්ලා තියෙනවා. මොකද මේ සැරේදී වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඒ යලකන්නේ ඉතිරි කොටසට මෙට්‍රික් ටොන් 15,000ක් ප්‍රමාණවත් වේයයි ගණන් බල්ලා තියෙනවා. එයින් අප්‍රේල් මාසේ මුල මෙට්‍රික් ටොන් 25,000ක යූරියා නැවක් ආව පෞද්ගලික සමාගම් වලින් ගෙනාවා. මේන් මෙට්‍රික් ටොන් 7,900ක් ගෝජන්සිය මධ්‍යස්ථාන වලට අරගත්තා. සාමාන්‍යයෙන් මේ කලින් ගෙනාපු පොර වලට නම් මේක මිල වැඩි. සාමාන්‍යයෙන් මෙය කිලෝ 50 මිටියක් රුපියල් 14,500ක් සහ 14,750ක් අතර වෙනවා. ගොවි ජනසේවා මධ්‍යස්ථාන වලට මේව අරගෙන රුපියල් 10,200 ගානේ ගොවින්ට ලබා දෙනවා. ඒ ඉතිරි ප්‍රතිපූර්ණ රජය මගින් කරනවා. එනෝ ගොවියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් මිලටම ගොවියට පොර ලබා ගන්න පුළුවන්. මේ වැඩි මිල රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා. මේ මාස 2 වෙනිදා තවත් මෙට්‍රික් ටොන් 25,000ක නමක් ආවා. පෞද්ගලික සමාගම් තමයි ගෙන්නෙව්වේ. එතකොට එයින්ුත් අර දැන් 7,900 අපි ගත්තේ තවත් 7,000ක් පමණ මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණය 7,000 8,000ක් පමණ. ඒ ප්‍රමාණය මේ නැවෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් අර 10,200 රාමිල වැඩි වේවි. නමුත් ඒ මුදල් අපි රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා.
0: ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් සකස් කෙරේ. ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති ණය වැඩසටහන යටතේ ඊට තාක්ෂණික සහාය ලැබී ඇත. 2026-2030 සඳහා එය සකස් කර තිබේ. 2030 වසර වෙන විට වෙළඳ භාණ්ඩ සහ සේවා අපනයනයෙන් ඇමරිකාන් ඩොලර් බිලියන 36ක විදේශ විනිමය ඉපීම එහි ඉලක්කයයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම සහ අධීක්ෂණය සඳහා එමගින් උපායමාර්ග රාමුවක් සපයනු ඇත. අපනයන තරඟකාරීත්වයේ වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කෙරේ. ඒ එකුත් වසරේ අයවැය මගින් යෝජනා කර තිබිණ. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණය සඳහා වන ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක සිට එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පාර්ශ්වකාර රාජ්‍යයකි. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැඳීම් ඉටු කිරීමටද කැප වී සිටී. ගෝලීය ප්‍රඥප්තිය සම්පාදනය කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ මූලධර්ම මත පදනම්ව බහුපාර්ශ්වීය මුලපිරීමක් වශයෙනි. එමගින් පවුල් වෙත සහයෝගය දැක්වීමට සහ අනවශ්‍ය ලෙස දරුවන් වෙන් කිරීම වැළැක්වීමට මෙන්ම ආරක්ෂිත හා පෝෂණය කළ හැකි පවුල් පාදක විකල්ප රැකවරණය සඳහා ප්‍රමුඛත්වය ලබා දේ. ඊට අමතරව ළමයින් සඳහා ආයතනික රැකවරණය සැලසීම ක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අදාළ රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටී. ශ්‍රී ලංකාව සහ රුසියාව දුම්රිය ප්‍රවාහන ක්ෂේත්‍රයේ යටතල පහසුකම් සංවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹෙයි. මෙරට දුම්රිය ප්‍රවාහනය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව සඳහා දෙරටේ නීති රීතිවලට එකඟව ඊට අදාළ අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිතයි. එමගින් දුම්රිය පද්ධතියේ යටිතල පහසුකම් ඉදිකිරීම්, නවීකරණීය විද්‍යුත්කරණය, ඩිජිටල්කරණය හා උපදේශන සේවා සහ දුම්රිය උපකරණ හා අමතර කොටස් සඳහා සැපියුම් දාම යන ශ්‍රේෂ්ඨ සඳහා සහයෝගීතාව ඇති කර ගැනේ. ඒ සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබේ. විදේශිකයන්ට නවා තැන්දීමේදී විශේෂ අවධානයක් යොමු කරන ලෙස පොලිසිය ජනතාවගෙන ඉල්ලා සිටී. මෙවසරේ මේ දක්වා විවිධ අපරාධවලට සහ වීසා නීති උල්ලංඝනය කිරීම ඇතුළු වැරදිවලට සම්බන්ධ විදේශිකයන් 628 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩරික් වෝට්ලර් මහතා කියා සිටි. රටමේකට ජාතික මෙහෙයුම යටතේ මේ මාසේ ආරම්භ වෙන විට වැට්ලීම් 167,000කට අධික සංඛ්‍යාවක් සිදු කර ඇත. හෙරොයින්, අයිස් සහ කොකේන් යන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2150ක්ද පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
6: අත්අඩංගුවන් සැකකරුවන් 2022ක් අපිට හැකියාව ලැබිලා තිනවා පුනරුත්ථාපන කටයුතු සඳහා මෙහෙවන්න. මෙම කාලවකවානුව තුළ පුද්ගලයන් 134ක ප්‍රමාණයක් පරීක්ෂා කරන්න. මේ පරීක්ෂාවන්ට අතුරින් අපිට හැකියාව ලැබිලා තිනවා ඍජුව විවිධ වූ අපරාධ සඳහා සම්බන්ධ පුද්ගලයන් 2163කට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නට. දිනවරෙන්තු 31039ක් ක්‍රියාත්මක කරන්නටත් විවෘත වරෙන්තු 19006ක් ක්‍රියාත්මක කරන්නට

0: හෝමාගම පාදුක්ක හා සීතාව කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පිහිටි අත්‍යවශ්‍ය ඉඩම් අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අත්කර ගැනීමට නියමිතයි. ඒ සඳහා මාධ්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ. කැලණිවිලි දුම්රිය මාර්ගයේ මරදාන සිට අවිසාවෙල්ල දක්වා සංවර්ධනය කිරීමට නියමිතයි. එම දුම්රිය මාර්ගයේ දෙපස ජීවත්වන පවුල් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද අමාත්‍ය මණ්ඩලයේ පූර්ව අනුමැතිය ලබා දී ඇත.
1: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: අනුරාධපුර පළුගස් වැව එල්ලංගා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ. එහි පළුමාදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 70 ලක්ෂයකි. පළුගස් වැව ගලපිටගෙල හා උඩ කඩවෙල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව තොටුපළ 4ක්ද ඉදි කෙරේ. ඊට අමතරව බොජුන් හලක් සහ ගැමිනිවාස 4ක් ඉදි කෙරෙන බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පැවසීය. වැව් 4ක් සඳහා ඔරු 8ක්ද පිරිනැමේ. දෙස්විදි සංචාරකයන් සඳහා අවශ්‍ය පහසුකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: Discover Ceylon නවතම අත්‍ය අධ්‍යක්ීම් සහිත අන්තර්ජාල ක්‍රීඩාව මෙරටට හඳුන්වා දී සංචාරක ආකර්ෂණය ඇතිකර ගැනීම එහි අරමුණයි. විශේෂයෙන් වයස අවුරුදු 25ට අඩු ගෝලීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමෝපායක් ලෙස මෙම ක්‍රීඩාව හඳුන්වා දී ඇත. කොළඹ මහනුවර, ඇල්ල, මීගමුව, දකුණු වෙරළ තීරය, නිලුම්කුලණ සහ නිදහස් චතුරස්‍රය වැනි සංචාරක ආකර්ෂණය සහිත ස්ථානාශ්‍රිතව මෙම ක්‍රීඩාව නිර්මාණය කර ඇත.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: 2026-2027 මහකන්නය සඳහා අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් ප්‍රසම්පාදනය කෙරේ. පොහොර තොග සංචිත සූදානම් කිරීමට හැකිවන පරිදි ඍජු පොහොර ලෙස සහ එළවලු හා අනිකුත් භෝග වගා සඳහා මිශ්‍ර පොහොර නිෂ්පාදනයට මේවා යොදා ගැනේ. ඒ අනුව අන්තර්ජාතික ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව පොහොර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පළ වී තිබේ.
1: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවීමේ හැකියාව පවතී. එමගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. හලාවත සිට මන්නාර මහරහා කංකසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වෙන මුහුදු ප්‍රදේශවලද ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තාවකාලික තද සුළං ඇතිවිය හැකිය. එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බවද කාලගුණ නිවේදනයේ දැක්වේ.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011120077787.
2: චීනයේ ගිනිකිලි කම්හලක ඇති වූ පිපිරීමකින් පුද්ගලයෝ 26 දෙනෙක් මිය යති. තවත් 61 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය

0: වාර්තා කරයි. හුනාන් පළාතේ ලියුයන් නගරයේ පිහිටි ගිනිකෙලි කම්හලේ සිදු වූ පිපිරීම හේතුවෙන් අවට කිලෝමීටර් 3ක වපසරියක සිටි සියලු දෙනා ඉවත් කර තිබේ. 1500කට වැඩි පිරිසක් ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිති. ඊට ඩ්‍රෝන යානා සහ රොබෝවරුද යොදාගෙන ඇත. කර්මාන්ත ශාලාව තුළ වෙඩි බෙහෙත් ගබඩා දෙකක් පැවතීම හේතුවෙන් ඉහළ අවධානමක් ඇති කර තිබේ. මේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයිද වාර්තාවේ. තම සිවිල් දීවරයන් සිටි බෝට්ටු දෙකකට ඇමරිකාව ප්‍රහාර එල්ල කර ඇතැයි ඉරානය කියයි. මෙම සිද්ධියේදී 5 දිනකම මියගොස් තිබේ. සිද්ධිය දැඩිව හෙලා දකින ඉරානය ඉදිරියේදී මේ සඳහා ප්‍රතිචාර දක්වන බව සඳහන් කරයි. ගල්ෆ් කලාපයේ නොසන්සුන්කාරී තත්ත්වයට ප්‍රධාන ලෙසම වගක විය යුත්තේ එක්සත් අරාබි එමිරාජ්‍ය බව ඉරානය චෝදනා කරයි. එමගින් තම රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජන මතුවී තිබේ. මෙනිසා එක්සත් අරාබි එමිරාජ්‍යයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රට සූදානම් බව ඉරානය සඳහන් කරයි. ටිය බී කොටසේ පන්දුවර 20x20 ක්‍රිකට් තරගාවලිය ලබන 13වෙනිදා ආරම්භයේ අවසන් තරගයේ පැවැත්වෙන්නේ ලබන 27වෙනිදායි. ඒසා බී වශයෙන් කොටස් දෙකක් යටතේ කණ්ඩායම් 12ක් තරගාවලියට සහභාගී වෙයි. පළමු වටේ තරග මැයි 21වෙනිදා දක්වා පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරගාවලිය සංවිධානය කරයි.
1: කාලගුණ වාර්තාව.
0: අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මෙනිසා හෙට සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ. බස්නාහිර සබරගමුව දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලාකුලින් බරව පවතිනු ඇත. ඒ අතරම ඇතැම් දිස්ත්‍රික්කවලට මිලිමීටර් 50කට වැඩි තද වෙසි අපේක්ෂා කෙරේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. හයශ්‍රේණී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේ සිට වරාය නගරයේ ආර්ථික කොමිසන් සභා පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් සම්මතයි. කොළඹ වරාය නගරයට ඩොලර් බිලියන 4.6ක ආයෝජන. ඉදිරියේදී බදු අඩු කර ජනතාවට සහන සලසන බව රජය කියයි. වංචා දූෂණවලට සම්බන්ධ සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති අනිල් ජයන්ත පවසයි. යලකන්නේ සඳහා පොහොර ලබා දීමේ විධිමත් වැඩපිළිවෙලක්. ශ්‍රී ලංකාව ළමයින්ගේ රැකවරණ ප්‍රතිසංස්කරණ සඳහා වූ ගෝලීය ප්‍රඥප්තිය පිළිගනී. රුසියාව සහ ශ්‍රී ලංකාව අතර දුම්රිය යටිතල පහසුකම් සංවර්ධනයට අවබෝධතා ගිවිසුමක්. චීන ගිනිකෙලි කම්මලක පිපිරීමකින් 26 දෙනෙකු ජීවිතක්ෂයට 61කට තුවාල. ටිය බී කොටසේ 20x20 ක්‍රිකට් තරගාවලිය 13වෙනිදා ඇරඹේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.

0: 94.3 94.5 දැන් දිවයින පුරා වෙලව හවස 6යි විනාඩි 25යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය.
1: ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන් විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ නැත්වලා. කතනය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූපුතුන්ට. දෙමාපියනි, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 69 4108 0112 69 4108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7.
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
5: සුරේෂ් මොකද පරක්කු? දන්නේ නැද්ද බොස් ඉදින් බස්සල කෝච්චවල එනකොට හැමදාම ඔය වැඩේ කරන්න බැහැනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා. පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය. KD Rice ලංකාවේ අපේ දෙයක්.
6: Good morning boss. මම ගත්තනේ අර KD Rice ඉලෙක්ට්‍රික් ස්කූටර් එක. පෙට්‍රල් උතෝන්නේ. බස් ගස්සොත් විතරයි.
5: KD Rice
7: 0773 523 535.
8: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
9: දිව්‍යමය ස්පර්ශේ
10: උන්වහන්සේ අපව වර්ධනය කරනාසේක.
11: දවසේ වදන
12: මට ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා.
9: බලාපොරොත්තු වේ කාන්තාව. අපි වැඩක් කරන ගමන් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න.
13: පිටාවට නිමාවක්.
14: මම නම් උදව් කරයි ඊට පස්සේ මිනිස්සුන්ට.
11: වෙනස සොය.
15: ඔබ දන්නවද දෙවියන් වහන්සේ ආගමික නොවන බව?
11: සෑම සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනකම රාත්‍රී 9:45ට වෙළඳ සේවය ඔස්සේ බලාපොරොත්තු වන්න.
16: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාන්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේමුල්ල නාරම්මල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
3: අසන්න සවනේ
4: විඳින්න සදා හදවතින්
3: වෙළඳ සේවය.
5: වෙලව හවස 6:30 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය.
6: ධීවර නවෝදය. ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය ඉදිරිපත් කරයි. ආයුබෝවන් සුබ සම්පත්. ඔබට පුරුදු ගුවන් කාලයේ වෙනදා වගේම වෙන් කරනවා ධීවර නවෝදයේ තොරතුරු ගෝණි සටන් තබනට. අද ධීවර නවෝදයේ මුල්ම දිගහැරුමයි මේ. සමුද්‍රයට බැහැර කරන ප්ලාස්ටික් වතුර බෝතල් ප්‍රමාණය අවම කිරීමට පියවර ගැනේ. සාගර දූෂණ සම්බන්ධයෙන් මෙරට ඇති නොදනුවත් භාවය සහ නොසලකිලිමත් භාවය හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට වාර්ෂිකව ප්ලාස්ටික් ටොන් මිලියන 1.59 ප්‍රමාණයක් සාගරයට මුදා හරිමින් ලෝක වර්ගීකරණය අනුව වැඩියෙන්ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට බැහැර කරන රටවල් අතරින් 5 වැනි ස්ථානයට පත්ව තිබීම ඉතාමත් කනගාටුදායකය. අපේ මිනිසුන්ගේ මිත්‍යාවක් තියෙනවා මුහුදට කුණු දැම්මට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඇත්ත තත්ත්වය තමයි ඒවා මුහුදට විශාල ලෙස අහිතකර බලපෑම් සිදු කරනවා. ගොඩබිමින් වන දූෂණ තත්ත්වයන් ගැන සලකද්දී පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම, අසූචි වැනි දෑ බැහැර කිරීම, රසායනික ද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීම වැනි ක්‍රියාවන් නිරන්තරයෙන් දක්නට ලැබෙනවා. ඒ ඔස්සේ අපේ සාගර කලාපය වෙත දැඩි අයහපත් බලපෑම් සිදු වෙලා තියෙනවා. ධීවර කර්මාන්තය සඳහා දිනපතා මුහුදට යන බහුදින ධීවර යාත්‍රාවල ධීවර ඔබට බීමට අවශ්‍ය වතුර රැගෙන යන්නේ කුඩා ප්ලාස්ටික් බෝතල්වලයි. එම කුඩා වතුර බෝතල් විශාල ප්‍රමාණයක් එක් යාත්‍රාවක රැගෙන යනවා. භාවිතයෙන් පසු හිස් ප්ලාස්ටික් බෝතල් සමුද්‍රයට බැහැර කිරීමේ ස්වභාවයක් ධීවර දෙපාර්තමේන්තුව මගින් නිරීක්ෂණයට ලක් කර තිබෙනවා. ඒ අනුව මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ධීවර දෙපාර්තමේන්තුව විසින් රෙගුලාසි කිහිපයක් පනවනු ලැබුවා. එනම් බහුදින ධීවර යාත්‍රාවක්
1: රැකියාවට යාමේදී රැගෙන යා යුතු වතුර බෝතලයක අඩුම පරිමාව ලීටර් 5ක් විය යුතුයි. මෙමකින් ධීවර යාත්‍රා මගින් සමුද්‍රයට බැහැර කරන කුඩා ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය අවම කිරීමට හැකි වී තිබෙනවා. තවද රැකියාවට යන විට මුහුදට රැගෙන යන වතුර බෝතල් ප්‍රමාණය හිස් බෝතල් ලෙස නැවත ගොඩබිම වෙත ගෙනා යුතු බව ධීවර දෙපාර්තමේන්තුව විසින් ඔබ වෙත නියෝග නිකුත් කර තිබෙනවා. ඒ අනුව සෑම යාත්‍රාවකම රැගෙන යන වතුර බෝතල් ප්‍රමාණය සහ නැවත රැගෙන යන වතුර බෝතල් ප්‍රමාණය වරාය මෙහෙයුම් නිලධාරියාගේ සහ විරල ආරක්ෂක නිලධාරියාගේ පරීක්ෂාවට ලක් කරනවා. යම් හේකින් නැවත රැගෙන ජල බෝතල් ප්‍රමාණය පිටත් වීමේදී රැගෙන ගිය ජල බෝතල් ප්‍රමාණයට වඩා අඩු බව නිරීක්ෂණය වන්නේ නම් ඒ පිළිබඳව නීතිමය පියවර ගැනීමටද ධීවර දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු සම්පාදනය කරමින් සිටිනවා. මෙම සියලු ක්‍රියාමාර්ගයන්හි අවසාන පරමාර්ථය වන්නේ ප්ලාස්ටික් නිසා සිදුවන සමුද්‍රීය දූෂණය අවම කර ගැනීමයි. මෙහි සාර්ථකත්වය පිළිබිඹු කරමින් මේ වන විට සියලුම බහුදින යාත්‍රා මෙම ක්‍රියාවලියට අනුගත වී සිටීම ප්‍රශංසනීයයි. මේ සඳහා ධීවර ජනතාවගේ සහයෝගය ඉදිරියටත් ධීවර දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි ධීවර ඔබ නිරන්තරයෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන කාලගුණ අනායක කෙරෙහි ඔබ අවධානය යොමු කරන්න. මේ සියලු මතක් කිරීම් මෙසේ ගුණේ සටහන් තබමින් සූදානම් අදට ඔබගින් සමුගෙන යන්නට පිටපත් රචනයේ චිරන්ත බුද්ධික හෙට්ටිආරච්චිගේ නිෂ්පාදනය සහ කතනය සමන්මලී ජයසිංහ ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වාසනාවන්ත සුරක්ෂිත හෙට දවසක්.

0: 94.3 94.5 දිවයින පුරා
1: වෙලාව හවස 6:36 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳසේ.

94.3 94.5 දැන් දිවයින පුරා ඔබ රැඳෙන්නේ වෙළඳ සෙවිය සමග රාත්‍රී 7:00 ට තේනා විනාඩි 8ක කාලයක.

බැතියෙන් බරවූ සිත කරුණ තබිස්සෙකරන් ලිවි ටියර් ටීඑෆ් ලාතිෆ්ගේ සංගීතය ගීත ගායනා කළේ සිසිර සෙනරත්න ප්‍රධාන පිරිස. වෙලව හවස 6:56.

0: අපට අහිමි වනු අපේ ජීවන සුවය. රජ්ජි වසන්ත වෙල්කම ලියු ගීතයක් රෝහණ ධර්මකීර්ති සංගීතය විශාරද ප්‍රචායකුඩි ගායනා කළේ.
1: අසන්න සවනි,
2: විඳින්න සදා හදවතින්
1: වෙළඳ සේවය.
0: වෙලාව රාත්‍රී 7යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි.
3: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය.
4: ආර් එස් වානේකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්හි.
5: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 60 73 පිවිසෙන්න www.ihs.edu.lk.
0: අපින් පත් සමගින් මම දිනුෂා වෙත්තසිංහ. දිස්විති සංචාරකින් අතර ජනප්‍රිය බදුල්ල නගරය අසන්නේ පිහිටි සරුන්කල් කන්ද ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. ඊට අදාළ සංකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගියදා පැවැත්වෙනි. නාගරික සංවර්ධන අධිකාරියටදී මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට නියමිතයි. පසුගිය අප්‍රේල් මස 9 වෙනිදා පැවති මහා භාණ්ඩාකාර බැඳුම් කර වෙන්දේසියට සහභාගී වීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටු මගින් ලබාගෙන තිබූ බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම් පවසයි. නමුත් නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජන සිදු කර ඇතැයි එල්ලවෙන චෝදනා එම සංගම් දෙක තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම සමාගම් දෙක රුපියල් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වී තිබේ. නමුත් එම සමාගම් දෙක ආයෝජනය කර ඇත්තේ රුපියල් බිලියන 6ක් පමණි. කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්ත පුරවලින් ආයෝජකයන්ට ඉඩම් කොටස් වෙන් කර දීම පිළිබඳ රාජ්‍ය අවධානය යොමු වෙයි. කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශ මට්ටමින් ක්‍රියාත්මකයි. ලැබී ඇති ව්‍යාප්ති යෝජනා 10ක් අධ්‍යයනය කර ඒ ක්‍රියාවලියට නැන්වීම සඳහා ප්‍රාදේශ කර්මාන්තපුර 9කින් ඉඩම් කොටස් වෙන් කර දෙමිට නියමිතයි. මේ පැයට අපින් පවත්ති පමණයි.
4: RS වානේ කම්හි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
6: සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලිය පරිභෝජනය හැකිතාක් සීමා කරමු.
7: සුර කිමුලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: 94.3 94.5 දිවයින පුරා
1: විලව රාත්‍රී 7 විනාඩි 5 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය.
2: අහස් වියල. අද අහස් වියලින් ඔබව මුණ ගැහෙන්නේ මනෝවිද්‍යාඥ නීතිඥ මිහිෂා පෙරේරා.
3: අයිබෝවන්, ඔයත් ඔයාගේ ජීවිතයේ අද කරන්න ඕන දේ හෙටට කල් දාන කෙනෙක්ද? එහෙම නැත්නම් අපි කියනවා අවශ්‍ය වැඩ කොච්චර තිබුණත් මේ වෙලාවේ ඒ අවශ්‍ය වැඩේ කරන්නේ නැතුව වෙන වැඩ කරමින් කාලය නාස්ති කරනවා. ඉතින් ඔයාටත් මෙන්න මේ වගේ පුරුදු තියෙනවද? අද මම කතා කරන්නේ වැඩ කල් දානවා, එහෙම නැත්නම් ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන්නේ මොකද්ද සහ ඇයි මේක ඇති වෙන්නේ සහ අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා. සමහරු කියනවා මේ ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන එක ඇති වෙන්නේ විනයක් නැතිකම නිසා, එහෙම නැත්නම් කාලය කළමනාකරණය කරන්න දන්නේ නැති නිසා, එහෙම නැත්නම් සමාජ මාධ්‍ය සහ දුරකථන භාවිතය නිසා, මෙන්න මේ වගේ විවිධ හේතුන් කියනවා අපි කාලය නාස්ති කරනවට. ඉතින් අපි බලමු මොකද්ද මේ ඉස්සෙල්ලම ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන්නේ කියලා. ඉතින් මං කියුවානේ අර ප්‍රොක්‍රැස්ටිනේෂන්, එහෙම නැත්නම් වැඩ කල් දානවා කියලා කියන්නේ අද කරන්න තියෙන දේ හෙට කරන්න කියලා. අපි නිකන් ඉන්න, අපි වැඩක් කරන්නේ නැතුව. ඉතින් ඕනම කෙනෙක්ට ඕනම වෙලාවක මේ ප්‍රොක්‍රැස්ටිනේෂන් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විභාගයකට පාඩම් කරන්න යනකොට, ප්‍රොජෙක්ට් එකක්, අසයින්මන්ට් එකක්, ඕනම දෙයක් ඩෙඩ්ලයින් එකක් තියෙද්දි ඒ වැඩේ කල් දාමින් ඉන්නවා අපි ඒක කරන්නේ නැතුව. ඉතින් මෙතෙන්දි ගොඩක් වෙලාවට අවශ්‍ය කරන හැම සම්පතක්ම තියෙද්දි, හැම තොරතුරක්ම තිබිලා, Tamanට අවශ්‍ය හැම උපකරණයක්ම තිබිලත් මේ වැඩේ කල් දානවා කිසිම හේතුවක් නැතුව. ඒ කියන්නේ පරක්කු කරන එකට තමයි අපි මේ ප්‍රොකස්ටිනේෂන් කියලා කියන්නේ. ගොඩක් වෙලාවට මේ ප්‍රොකස්ටිනේටර්ස්ලා, එහෙම නැත්නම් මේ වැඩ කල් දාන අය දන්නවා මේකෙන් තමන්ට නෙගටිව් ඉෆෙක්ට් එකක්, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට ඍණාත්මක ප්‍රතිඵලයක් ඇති කරනවා කියලා. නමුත් ඒක දැනගෙනත් මේක අපි ඉස්සරහට දානවා, කරන්න තියෙන වැඩේ ඉස්සරහට දානවා. ඉතින් ගොඩක් වෙලාවට අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි හැම පරක්කු කිරීමක්ම ප්‍රොකස්ටිනේෂන් එකක් නෙමෙයි. දැන් සමහර වෙලාවට ඔයාට අසනීපයක් හැදෙනවා. ඉතින් අසනීපයක් නිසා ඔයා ඒ වැඩේ කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය සම්පත් නැති නිසා ඔයා ඒ වැඩේ කරන්නේ නැහැ. ඉතින් මේ වගේ විවිධ හේතු නිසා අපි ඒ වැඩේ කල් දානවා වෙන්න පුළුවන්. නමුත් ඔයාට අවශ්‍ය හැමදේම තිබිලත්, අවශ්‍ය තොරතුරු, අවශ්‍ය උපකරණ හැමදේම තිබිලත් ඒ වැඩේ කරන්නේ නැතුව මේ වෙලාවට ඔයා වෙන වැඩක් කරනවා. අවශ්‍ය වැඩේ එකට කල් දානවා. අන්න ඒකට තමයි අපි ප්‍රොකස්ටිනේෂන් කියලා කියන්නේ. ඉතින් අපිට සාමාන්‍යයෙන් උඩින් පේන්නේ ගොඩක් වෙලාවට කෙනෙක්ගේ විනයක් නැතිකම, කාලය කළමනාකරණය කරන්න දන්නේ නැතිකම නිසා මේ ප්‍රොකස්ටිනේෂන් සිදු වෙනවා කියලා. ඉතින් උඩින් බැලුවහම අපිට පේන්නේ මේ වගේ දෙයක්. නමුත් ඇත්තටම මෙතන අතුලාන්තයේ ප්‍රශ්නයක් තියෙනවා. මෙතන අතුලාන්ති ප්‍රශ්නේ තමයි ඉමෝෂනල් රෙගුලේෂන් ඉෂුස්. එහෙම නැත්නම් අපි කියනවා භාවයන් පාලනය කිරීමේ ගැටලු තියෙන නිසා තමයි අපි ගොඩක් වෙලාවට ප්‍රොකස්ටිනේට් කරන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් තමන්ට තමන්ගේ හැඟීම් පාලනය කිරීම, හැඟීම් කළමනාකරණය කිරීමේ ගැටලු තියෙන එක. ඉතින් අපි ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ජීවත් වෙනවා කියලා කියන්නේ අපි මේ මොහොතින් මොහොත කරන්න තියෙන දේවල් පිළිවෙලකට කරගෙන යන එක. හැබැයි ඔය ජීවත් වීම ඇතුලේ අපි ප්‍රොක්‍රැස්ටිනේට කෙනෙක් විදිහට කටයුතු කරොත්, එහෙම නැත්නම් ප්‍රොක්‍රැස්ටිනේට් කරොත්, වැඩ කල් දාන්න පටන් ගත්තොත් අපිට වෙන්නේ අපේ ජීවිතේ අපිට විඳින්න තියෙන දේවලුත් ඉස්සරහට කල් යන්නේ. ඉතින් අපි ලොකු කාලයක් ජීවත් වෙන්නේ නැහැ. එතකොට අපි මේ ජීවත් වෙන කාලය තුලදී අපිට මේ කාලය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මේ ජීවත් වෙන කාලය තුලදී මේ කාලය ඇත්තටම අපි කළමනාකරණය කරගෙන වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ප්‍රොක්‍රැස්ටිනේට් කරන්න සිදු වුණොත් අපිට මේ වෙලාවේ විඳින්න තියෙන දේවල් ගොඩක් ඈතට යනවා. ඉතින් මේ අපිට අපේම කාලය අතපසු වෙනවා. අපිට හොඳින් ගත කරන්න පුළුවන් කාලය මග හැරෙනවා ඇත්තටම. ඉතින් මේ වෙලාවේ වැඩේ කරන්න තු ඉස්සරහට දැම්මොත් අපි දන්නේ නැහැ ඉස්සරහට අපිට කවදා හරි ඒ අරමුණ වෙත ළඟා වෙන්න පුළුවන් වේද කියලාවත්. මොකද ජීවිතේ හැමදේම වෙනස් වෙනකොට මේ ලෝකේ අපේ ජීවිතේ අරමුණු පවා වෙනස් වෙනවා. ජීවිතේ දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒකත් එක්ක මේ වෙලාවේ කරන්න ඕන දේ අපි මේ වෙලාවේ කරන්න ඕන. ඉතින් සෙන් කතාවක් තියෙනවා, නවක ස්වාමීන් වහන්සේ නමක් ප්‍රවීණ ස්වාමීන් වහන්සේ නමකගෙන් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ප්‍රශ්නේ තමයි මම කොහොමද නිර්වාණය කරා යන්නේ කියලා. එතකොට මේ ප්‍රවීණ ස්වාමීන් වහන්සේ කියනවා, ඔබ වහන්සේ ආහාර වළඳලා ඉවර නම් ගිහින් පාත්‍රය සෝදගන්න කියලා. ඒක තමයි පළවෙනි පියවර කියලා. ඉතින් මේ කතාවෙන් ලොකු අර්ථයක් අපේ ජීවිතයටත් එකතු කරගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ අපි ජීවිතේ ලොකු ලොකු දේවල් කරා යන්න කලින් කරන්න තියෙන හරිම සහ කුඩාම පියවර මේ වෙලාවේ කරන එක. ගොඩක් වෙලාවට අපි දේවල් ප්‍රොක්‍රැස්ටිනේට් කරන්නෙම අපි ලොකු ලොකු ප්ලෑන්ස් ගන්නවා, ලොකු ලොකු දේවල් හිත හිතා ඉන්නවා. නමුත් මේ වෙලාවේ කරන්න තියෙන පුංචිම පියවරවත් අපි තියන්නේ නැහැ. අඩික අඩියක්වත් තියන්නේ නැහැ. හැබැයි අපි ලොකු අහස් මාලිගාවක් තනනවා. ඉතින් ඒ නිසා මේ කතාවෙනුත් අපිට ගන්න තියෙන අපේ ජීවිතේ තමයි මේ වෙලාවේ කරන්න තියෙන වැඩේ මේ වෙලාවේ අපි කරන්න ඕන. ඉතින් ඇත්තටම මේ ප්‍රොක්‍රැස්ටිනේෂන් කියන එක ඇති වෙන්නේ ලොකු මේ සයිකල් එකක් වගේ. ඒ කියන්නේ අපිට වැඩක් කරන්න තියෙනවා. යම්කිසි වැඩක් කරන්න තියෙනකොට අපිට ඒ තුළ යම්කිසි ටෙන්ෂන් එකක් ඇති වෙනවා, පොඩි බයක් ඇති වෙනවා, ඇන්සයිටි එකක් ඇති වෙනවා, ස්ට්‍රෙස් එකක් ඇති වෙනවා, මේ වැඩේ මට හරියට කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඒකත් එක්ක ඔයා කරන්නේ වැඩේ මග හරිනවා. ඒ මග හරිනවා විවිධ ක්‍රම පාවිච්චි කරනවා. වෙන්න පුළුවන් ෆෝන් එක බලන එක, මූවි එකක් බලන එක, එහෙම නැත්නම් එළියට යන එක, විවිධ දේවල්. ඉතින් ඒ කරන එකෙන් ඔයා තුළ ඇත්තටම අර ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. ඒ වැඩේ කරන එකෙන් ස්ට්‍රෙස් එක රිලීස් වෙනවා. නමුත් ඔයා තුළ වර්ධකාරී හැඟීම් ඇති වෙන්න පුළුවන්. මම මගේ කාලේ කනවා, මට වැඩ තියෙනවා, නමුත් මං කරන්නේ නැහැ, මෙන්න මේ වගේ වර්ධකාරී හැඟීම් ඇති වෙන්න පුළුවන්. සහ ඔයාට ලඟ ලඟ වෙනකොට ඩෙඩ්ලයින් එකට ඔයා තුළ ඩෙඩ්ලයින් ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. සහ පැනික් මූඩ් එකකින් තමයි ඔයා ඉන්නේ. ඒ වගේම මේකත් එක්ක ඔයා තුළ විවිධ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. මට මේ වැඩේ කරන්න බෑ, මං අසාර්ථක වේ, දැන් ගොඩක් ළඟයි ඩෙඩ්ලයින් එකට, මට ඒ වුණාට කිසිම දෙයක් හරියට කරගන්න බෑ වගේ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ඒකත් එක්ක ඔයා තව තවත් මේක අවොයිඩ් කරන්න හදනවා. ඉතින් ඒ අවොයිඩ් කරන එකේ ප්‍රතිඵලයක් විදිහට ඔයා තවත් ඒ වැඩේ කරන්න නැතුව කාලය නාස්ති කරනවා. විවිධ ක්‍රම ඔස්සේ අර ස්ට්‍රෙස් රිලීස් එක හොයනවා. ඒක ෆෝන් එක බලනවා වෙන්න පුළුවන්, මං අර කිව්වා වගේ මූවිස් බලනවා වෙන්න පුළුවන්. මේ විදිහට මේ සයිකල් එක රිපීට් වෙනවා. අපි දැන් කතා කරමු අපිට මොනවද කරන්න පුළුවන් කියලා මේ ප්‍රොක්‍රැස්ටිනේෂන් නවත්ත ගන්න. ඉතින් ඉතාමත් කෙටිම සහ අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේවල් ටිකක් අපි කතා කරමු. ඉතින් මුලින්ම ඔයා තේරුම් ගන්න ඕන දෙයක් තමයි මම තාවකාලිකව සුවයක් හොයන්නේ නැහැ කියන එක. මට මේ වෙලාවේ මේක කොච්චර අමාරු වුණත් මම මේක කරනවා. මොකද මට ඒක දීර්ඝකාලීනව මට ඒකෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන නිසා. මේ වෙලාවේ පුංචි ස්ට්‍රෙස් රිලීස් එකක් හොයන්න මම මගේ කාලය නාස්ති කරන්නේ නැතුව මම දීර්ඝකාලීනව මට ලැබෙන වරප්‍රසාද ගැන හිතලා මම මේ වෙලාවේ වැඩ කරනවා කියන මයින්ඩ් සෙට් එකව හදා ගන්න ඕන. ඒ වගේම ඔය පුංචිම ස්ටෙප්ස් වලින් පටන් ගන්න. ඒක සමහරවිට ගිහිලා මේසය ළඟින් වාඩි වෙන එක, ලැප්ටොප් එක අරින එක, පොඩි පොඩි දේවල්, සමහරවිට තමන්ට කොෆි එකක් හදාගෙන ඇවිල්ලා වාඩි වෙලා මේ වැඩේ කරන්න පටන් ගන්න එකම ඉතාමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ පොඩි ස්ටෙප් එකක් මේ වෙලාවේ කරන්න පුළුවන් පුංචිම ස්ටෙප් එකකින් ඔය පටන්ගෙන ඔයාගේ වැඩේ සමහරවිට ඔයාට කරන්න තියෙන ප්‍රොජෙක්ට් එකේ මොනවද කවර් කරන්න ඕනේ, මොනවද මං කම්ප්ලීට් කරන්න ඕනේ කියලා ඔයාට පුළුවන් කොලයක් අරගෙන ලියා ගන්න. එතකොට මෙන්න මේ වැඩ ටික තමයි මට කරගන්න තියෙන්නේ. මෙන්න මේ වගේ පුංචි කාල සටහනක් හදන එක, එහෙම නැත්නම් අවශ්‍ය දේවල් ටික ලියා ගන්න එක උනත් ඔයාට කරන්න පුළුවන්. ඒ වගේ පුංචි දෙයක් මේ වෙලාවේ කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඔයා විනාඩි 5ක් 10ක් වගේ මේ වැඩේ කරගෙන යන්න උත්සාහ කරන්න ඕන. ඉතින් මුලින් හිතන්න එපා මම මේක පැය ගණන් කරනවා, දවස් ගණන් කරනවා කියලා. නමුත් විනාඩි 5කට තමයි ඔයා වැඩ කරන්නේ. ඒතර විනාඩි 5කට 10කට වැඩ කරනකොට ඔයාටම පුංචි ෆ්ලෝ එකක් ඇති වෙලා ඔයා හිතනවා නෑ මේක මම හිතපු තරම්ම අමාරු නැහැ, මම මේක පටන් ගන්න නැතුව හිටියට මේක කරන්න යනකොට මේක එච්චර අමාරු නෑ, මට මේක කරගන්න කාලය ඇති. ඉතින් මේ වගේ ඔයා තුළ යම්කිසි අභිප්‍රේරණයක් ඇති වෙනවා වැඩේ කරන්න පටන් ගත්තට පස්සේ. ඒකයි මම අර කිව්වේ පුංචිම ස්ටෙප් එකක්, පොඩි අඩියක් තියලා හරි ඒ වැඩේ කරන්න පටන් ගන්න එක තමයි වැදගත් වෙන්නේ. ඊට පස්සේ ඔයාට පුළුවන් වැඩක් කරගෙන යනකොට විනාඩි 15ක් 20ක් වගේ වැඩ කරලා විනාඩි 5ක වගේ පොඩි බ්‍රේක් එකක් ගන්න. ඒ බ්‍රේක් එක ඇතුළතදී ඔයාට අවශ්‍ය දේවල් ටික කරන්න පුළුවන්. හැබැයි ඔයා දැනගන්න ඕන ඔයා මේ බ්‍රේක් එකෙන් පස්සේ ආයෙත් තව විනාඩි 15ක් 20ක් වැඩ කරනවා. ඊට පස්සේ මම ආයෙත් ෂෝට් බ්‍රේක් එකක් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ පුංචි බ්‍රේක්ස් ඇතුළේ ඔයා වැඩ කරන්න උත්සාහ කරන්න ඕන. ඒ වගේම මේක පුරුද්දක් විදිහට ඔයාගේ ජීවිතේ මෙන්න මේ වගේ පුංචි වෙලාවක් හරි හැම දවසකටම මම වැඩ කරනවා කියලා ඒ පුරුද්ද ඔයා ඇති කරගන්න ඕනේ. ඒ වගේම ඔයා තුළ තියනවා නම් යම්කිසි විදිහේ perfectionist අදහස්, ඒ කියන්නේ මම මේක සර්ව සම්පූර්ණයෙන් සාර්ථක කරගන්න ඕනේ කියලා, මේක 100%ක් ලකුණු ගන්න මම මේ වැඩේ කරනවා කියලා, අන්න ඒ වගේ අදහස් පුළුවන් තරම් නැති කරගෙන මේ වැඩේ මම හරියට කරනවා, මේ වැඩේ හොඳින් කරනවා, මේ වෙලාවේ කරන්න තියෙන දේ මම කරනවා, මට කරන්න පුළුවන් උපරිම කරනවා කියන මානසිකත්වෙන් මම වැඩේ කරන්න උත්සාහ කරනවා. එහෙම නැත්තම් මම මේක පර්ෆෙක්ට්ලි කරනවා කියන අදහස් නැති කරගෙන. මොකද අපිට ජීවිතේ කිසිම දෙයක් සර්ව සම්පූර්ණව කරන්න බෑ. අපි මොන දේ කරන්න ගියත් එතන යම් කිසි විදිහ අඩුපාඩුවක් තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කරන වැඩේ මට කරන්න පුළුවන් උපරිමෙන්ම කරනවා කියන මානසිකත්වෙන් ඔයාටත් වැඩ කරන්න පුළුවන්. ඉතින් මම මේ කියපු කාරණා ඔයාගේ ජීවිතයටත් එකතු කරගෙන ඔයා තුලත් මෙන්න මේ වගේ පුරුදු තියෙනවා නම් වැඩකල් දාන ඔයාටම ඔයා තුලේ ඔයාගේ ජීවිතේ වෙනස් කරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථකත්වයට ළඟා කරගන්න පුළුවන්.

අදහස්වීමින් ඔබව හමුවන්නේ මනෝවිද්‍යාඥ නීතිඥ මිහිෂා පෙරේරා. ඔබට ඔබ හමුවන ගුවනේ සොඳුරු ඉඩකඩ අහස් වියර නිෂ්පාදනය සමන්මලී ජයසිංහ.

ලස්සන රාත්‍රියක ඔබත් මමත් හමුවන විසක් සඳ මොර මොර අදත්‍රය අහසටේවේ. තරු කාන්ති දිදි ඈතහසේ බැබලේවේ. රෑ සීතලට මද අඳුරු කළුවර රෑ එළියට කටුපුල්මල් කුමුදුමල් මීරයෙත් පිපේවේ. වෙනත වගේම ගෙවෙන නිමා වෙන දවස අතර සන්ධ්‍යාව පහකර රාත්‍රිය එළඹෙද්දී කාන්සිය මහන්සිය විඩාව සියුම් රෙදුම් අපේ හිතට අපේ ගතට වෙනදා වගේම දැනේවි. ප්‍රිය රසවතුනි රසවතියනි විලඳ සෙවේ ශ්‍රාවක සහෘද හිත මිත්‍රණි, රාත්‍රී 9 වෙනතුරු මිගුවන් තලාවේ ඉඩ වෙන් කරලා තියෙනවා ඔබටයි මටයි. රිසිසේ ජීවිතේ විඳින්න ජීවන සුවය පතා රස මధుරගේ රස විඳින්න. ඉතින් ඒ නිසාම සංගීතයේ සප්තස්වරයේ මధుරය හිත නිවන අටෙන් ගොනට මුසු කරන්න බලාපොරොත්තු වෙන ಭಾರತ සංගීතයත් ලංකේය අපේ ගීතයත් එකට බද්ධ කරමින්. රත්නශ්‍රී විජේසිංහයන් ලියලා තිබුවා දුෂ්කරය කියා හැර ආයතත ජීවිතයේ කටු පොකුර වූ සිපගති මිහෙට මලක් වනු පිණිස කියලා. මට ඔබත් එක්ක මතක් කරගන්න තියෙන්නේ ජීවිතය අපිට හමු වෙන කිසිම දෙයක් අපිට විතරක්ම මුණ ගැහුණ දෙවල් නෙමේ. මේ ලෝකේ කවද හරි දවසක කාට හරි කෙනෙකුට අත්විඳින්නට සිදුවුණු දේ අද අපිට වෙන්න පුළුවන්. හෙට තව කෙනෙකුට වෙන්න පුළුවන්. මේ ජීවන අත්දැකීම් මේ ජීවන හමුවීම් අපව ශක්තිමත් කරනවා. ඒ ගුණය ඒ හය ඔබ ළඟ තියෙනවා. ඉතින් ඒ නිසා රිදුමකින් සිත වෙලි ඇතිනම් කටුකත්වය ජීවිතය බදාගෙන ඉන්නවා කියලා හිතෙනවනම් ජීවත් වෙන එක අසීරුයි කියලා දැනෙනවනම් ආදරණීය හිතමිතුරනි ඒ මට ඔබට විතරක් නෙමේ ලෝකෙ හැමෝට මෙහෙමයි අඩුවැඩි වශයෙන්. හිත සුව විඳින්න සමහර වෙලාවට අපි ළඟ තියෙන දේවල් අපිට මගහැරෙනවා. ඈතින් තියෙන දේවල් දිහා බලාගෙන අපි කකුල් පටලවාගෙන බිම වැටි වැටි වහන්සියෙන් සමහර වෙලාවට මිරිංගුවක් පස්සෙ දුවන කියලා හිතෙනවා. හැරිලා බැලුවොත් සතුට තියෙන්නේ ඔබේ ඔය හිත ඇතුළෙමයි. ඒ නිසා ඒ සතුට ගැන විශ්වාස තියන්න. ලෝකෙ පේන දේවල් හිතට දැනෙන සමහර වෙලාවට අපිට විවේචන තියෙනවා. කාගේ හරි අඩුපාඩු අපිට පේනවා. කාට හරි දොසක් කියන්න අපිට හිතෙනවා. කාගේ හරි දුර්වලತನක් විවේචනය කරන්න අපිට හිතෙනවා. එහෙම හිතන වෙලාවට අපේ හිතට පණුවටයක් දෙන්න පුළුවන් නම් මොකටද අපි ඒව බලන්නේ? මොකටද අපි ඒව හිතන්නේ? මොකටද අපි ඒව තව කෙනෙක් එක්ක කතා කරන්නේ? අපිත් තේනවනේ අඩුපාඩු. නරකද අපි දිහාට හැරිලා අපි අඩුපාඩු ටික හදාගෙන ලෝකයට ආස හිතෙන විදිහේ පුද්ගලෙක් චරිතයක් බවට පත් වෙන්න මම ප්‍රාර්ථනා කරනවා. මම ආරාධනා කරනවා මගේ හිතවත හිතවතිය ප්‍රිය රසවත රසවතිය ජීවිතය අල්ප කාලයයි. මලක් වගේ සුවඳ වෙයි. එය දස දෙසට හමන මිනිස් ජීවිතයක් වෙයි. අනවශ්‍ය බර හිතට ගන්නපා. අපි සැහැල්ලුවෙන් ජීවත් වෙමු. ඒක ජීවිතේ නිවාවේ. මේ මధుර ගීපල මා ගොනට මුසු කරන්නෙම ඔබේ සිත සුව පිණිසමයි.

මම නෙකවර කල්පනා කළාද කොතැනින්ද මේ රස චාරිකාව ආරම්භ කරන්න කියලා. අවසානයේ මා තීරණය කළා මෙන්න මෙතනින් මා මේ ගමන ආරම්භනවා කියලා. මතුමතේ ඔබට මතකයි මේ චිත්‍රපටය. කිසි දිනක අපට අමතක නොවෙන රස ඉතිරි කළ සිතුවම් පටයක් මතුමතේ. මා මේ ගීතය තෝරාගත්තේ 1958 ඉතිර ගත වුණු මතුමතේ චිත්‍රපටයේද මොහමද් රාෆිගේ හඬින්, ශෛලේන්ද්‍රගේ රචනෙන්, ශලිල් චෞද්‍රගේ සංගීතෙන් රසවත් වුණු ගීතය. මේ ගීතය රස විඳිනකොට ඔබට සිංහල ගීතයත් මතක් වෙයි.

කැඩි බිඳීගේ සිහින විසින් මාහට මේ ගැන්නවා. හදවත විසින් ලබාගත්තේ දෙනෙත් විසින් නැති කරගත්තා. හමුනුව ඇයවයි මම සොයන්නේ. මගේ හදවතේ ආගන්තුක තැනැත්තිය මහා උරණ වූයේ ඇයිදැයි මම නොදනිමි. මා පැත කුමක්ද, මා බියසටාවේ කුමක්ද, හදවත විසින් ලබාගත්තේ දෙනෙත් විසින් නැති කරගත්තා. මගේ ඇමතීම තරුහා විනාශ වොල්ලොවෙහි පාලු ඉවරුවල හැපි ආපසුආවා. නොමුත් මේ ලතවලින්ද කිසි පලක් ලැබෙන්නේ නැහැ. කැටි බිඳීගිය සිහින විසින් මහත්මිය ඉගැන්නවා. හදවත විසින් ලබාගත්තේ දෙනිත විසින් නැති කරගත්තා.

ඇලුයි කුණවර්ධන රචනයක් එච්චල් ජෝතිපාල ගායනා කළේ හරිම මధుර රසය සව්වක්. සමහර වෙලාවට විරහව වුණත්, ප්‍රේමී වේදනාවන් වුණත්, කාන්සි දෙන හිතකට සියුම් සතුටක් ඇන්දෙනවා. රෑ 7:36 වෙලාව

මිළඟට මා තුරගත් ගීතයත් ඔබට ඉතාම සමීපයි ඔබේ හදවත ඇත්ත ගීතයක්. තොරගත්තේ 1951 තිරගත වන හම් ලොක් චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටය සංගීතවත් කළේ රෝෂන්. මා තෙරුමි ගීතය රචනා කළේ නුතන්. සමවෙන්න මේ රචනා කළේ ආදිල් උදව්. හරිම ලස්සන ගීතයක් ගන්නේ ලතා මංගිෂ්කර්.

ගලා යයි දැස්ස කඳුළු ධාරා නොසන්සුන් වේයි මා දිව්‍ය මේවක කසුණු මැන පෙම්වත හැරදා මා නුඹ කොහෙන්නේද මා ඉරණි මෙහි හවුල් කරවන්නේ මා හද පලා ඔබට කෙලෙසක නම් මේ ප්‍රේමය පෙන්වන්නේද මා කුළුඳුලාලයයි මා කුළුඳුල් පෙරදමයි ඒවකක් අසුණු මැන මා පෙම්වත

ඔබට සැඩසුලන් චිත්‍රපටය මතක් වෙන්නත් ඇති ආනන්ද සමරකුණුසූරින් ඒ ගීතය රචනා කළේ එස් දක්ෂිණමූර්ති සංගීතය ඒ එම් රාජා සමග ජමනා රාණී ගීත ගායනා කළේ. රාත්‍රී 7:40 දැන්.

1952 තිරගතවන අනුහුණී චිත්‍රපටයෙන්. රොෂන් මේ චිත්‍රපටය සංගීතවත් කළේ. මේකේ ති රචනා කළේ නක්ෂබ්. ගායනා කරන්නේ ලතා මංගෙෂ්කර් සමඟ රාජ් කුමාරි. බලන්න මේ ගීතය රසවිඳින විට ඔබට සිංහල ගීතය මතක් වෙනවද කියලා.

දිවිමඟ පෙරලින ආලේ සුව දැනෙන දිවිමඟ පෙරලින සැම සුසුමකම ලතැවුල රැඳින

පිනි රූප ඡායා සිහිනේ මායා. වෙලාවකට හිතනවා මේ ජීවිතේ එහෙම තමයි. ඒ රසවින්ද ගීතය රුක්මනී දේවි ගායනා කළේ, PLG නන්දන කේත රචනා කළේ, BS පෙරේරාගේ සංගීතය. රාත්‍රී 7ට විනාඩි 12යි. සමා වෙන්න 7ට නෙමෙයි 8ට. මේකේ තේ මම තොරගත්තේ කසන්නා චිත්‍රපටෙන්. නිදානිය නිදානියක් මබඳුයි, බොහොම රසබරයි. සංගීතයේ සී රාමචන්ද්‍ර, රචනා කළේ රාජේන්ද්‍ර ක්‍රිෂන්, ගායනේ ලතා මංගেশක. ඇත්තටම මේ ගීතේ රස විඳිනකොට බලන්නකෝ මතක් වෙනාද කියලා ඔබට සිංහල ගීතය. නිතිපරයි සඳේලිය, මන්මුලාවේ රැකල නාම ආදරෙහි නාම කතා පුවතයි මේ. සුතුවන් සඳේලිහි මන්වත්‍යයි දිවිය, නුඹ වේනම් මහා එහෙම වේ මාසිහිය. හද ගැබ තුළ ඇදහැලි සතුටෙහි මන්දවැසි, නැඹරු වූ දිනෙතෙහි කැවේ හදේ සසල බව. රංගතේ මාසිය ළඟ මත් බවින් පෙම්බත නොදනී ලෝතන ඔබෙත් මගෙත් මේ පෙම්පත. හරිම ලස්සන ගීතයක්.

0: 94.3 94.5 දිවයින පුරා
1: විලව රාත්‍රිය 8 විනාඩි 5යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය.
2: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය RS වානේ කම්බි SLS සහතිකේ සමග පීකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
1: අපින්පත් සමගින් මම දිනුෂා විත්තිසිංහ. ප්‍රථමින්ම දේශීය පුවත 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් අයිතුම්පත් බහර ගන්න බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයිතුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිලවේ පඩය වෙන www.donates.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසෙමින් අයිතුපත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරී ලියනගේ මහත්මිය පවසයි. නැවතත් එම වෙබ් අඩවි ලිපින www.doenets.lk සහ www.onlineexams.gov.lk. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200 කි. දැන් විදිස්පද ශුද්ධෝත්තම ලියෝපා පහන්සේ ඇමරිකානු රාජ්‍ය ලේකම්මා කුරුබ්‍ය මහතා ලබන බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතයි. ශුද්ධාසනය පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා හෙට සිට ලබන සිකුරාදා දක්වා රෝමේ රැඳී සිටි. මැද පෙරදිග තත්ත්ව පිළිබඳ හෙදී සාකච්ඡා වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායල් මෙහෙයුම් පාපහන්සේ නිතර විවේචනය කරති. වාර්ෂික යවත්කාලීන කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලිය 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීම අද නිවේදනය කළේය. ඒ අනුව ඉන්දියාව තවදුරටත් එහි පෙරමුණේ පසුවේ. එංගලන්තයට දෙවන ස්ථානයේ සහ ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානයේ හිමිව තිබේ. නවසීලන්තයේ සිවන ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව පස්වන ස්ථානයේ පසුවේ. පකිස්තානය සහ බටහින්දිය කුදෙව් කණ්ඩායම් පිළිවෙලින් 6 සහ 7 වැනි ස්ථාන හිමිකරගෙන සිටී. අපින් පාත් එපමණයි. රාත්‍රී 9:00 බලාපොරොත්තු වෙන්න අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.
2: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකය සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
4: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IHS Multiversity හි ඩිප්ලෝමා ඉන් හෙල්ත් වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයේ බැචලර් ඔෆ් න්‍යූට්‍රිෂන් ස්පෝර්ට්ස් ඇන්ඩ් එක්සර්සයිස් සයන්ස් සයිකොලොජි ආදී උපාධීන් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
5: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
6: දේවානන්ද වෛද්‍ය සේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ අනුන් දෙවැනි ජන්මදිනයට සමකාමීව
1: නීලනුවන්
0: දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කෝණ මැදිරියට
2: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
3: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩරසක් ඔබත් අදම ඇවිත් වෙනස වටහාගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණයමුල්ල නාරම්වල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: ශබ්දාකාරයක ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පිළිබඳ පාඨමාලාව. ක්ෂේත්‍රයේ සිටින සහ ආධුනිකයන් සඳහා සැකසුණු න්‍යායාත්මක සහ ප්‍රායෝගික දේශන ඇතුළත් මෙම පාඨමාලාව ගුවන්විදුලි සංස්ථාවේ ඉංජිනේරු අංශයේ ප්‍රවීණ දේශක මඩුලක් මගින් මෙහෙවයි. කාලය සති අන්ත දින 24යි. පාඨමාලාව අවසානයේ ඔබට ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතික පත්‍රයක් පිරිනැමේ. ශබ්ද පරිපාලනය සහ මහජන ඇමතුම් පද්ධති පාඨමාලාව. කතා කරන්න පාලිත 077135802 011294108 WhatsApp 0729943682.
5: විකසිත රෑ 7.

0: විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන්.
1: හැකි සෑම විටම ස්වාභාවික ආලෝකය භාවිත කිරීමට කටයුතු කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
0: විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන්. විකසිත රෑ 7

0: 94.3 දිවයින පුරා
1: විලාව රාත්‍රිය 8:14 මේ ඔබේ මහත බැඳි වෙළඳ සේවය.

රාත්‍රි 8ත් පහ වුණා. රාත්‍රි 9 වෙනකල් මේ කුවණියට ඔබට මට තවත් වෙන්ව තිබෙනවා. හදරි හිතමිත්‍රණිය, ඔබට මතකද ඒ ගාන්වීකේ කහනී චිත්‍රපටය? මම කිති තොරගත්තේ චිත්‍රපටෙන් රාත්‍රියට කදිම ගීතයක්, හිතට බොහෝ ළඟ ගීතයක්. මේ චිත්‍රපටයේ රසවත් වුණේ ශෛලේන්ද්‍රගේ සංගීතයෙන්. ගීත රචනා කළේ ශලිල් චෞත්‍රේ, ගයන්නේ තලත් මහමද්.

රාත්‍රී විසින් මොන මොන සිහින පෙන්වද පැහැයන්ගින් පිරි සියයක් සිහිනෙලවා දැස් විවර වූ විට සිහින කැඩී ගියා. ඉතිරවනේ දුක වේදනාව නමැති කළු සෙවනැලි පමණමයි. රාත්‍රිය විසින් මොන මොන සිහින පෙන්වා ඇතිද? මා කැමති වුණේ අමතක කර දමන්න. ඇයි ඒ පෙම්පුවත නැවත නැවත පවසන්නේ? හදවත නිරතුරුවම ඒව සිහිගන්වනවා. හදවත හදවතේ වේදනාව සංගවගත්තා. දෛවය අප රැගෙන යන තැනකට අපි යමු.

හරම රස්ස බර ගීතයක් ඔබට මතක් එන්න ඇති. මේ ගීතේ හින්දි ගීතේ සිංහල ගීතය. මේක මත්තුණු සැඳෑවක්. එය මා මත් කරවනු මා කවුදෝ හුයකින් බැඳ ඔබ වෙතට ගෙනෙනවා. ඔබේ නිදුරින් මා සමීපයට එන්නේ නෑ. ඔබේ සිනහව කිසි දවසක වස්ස බඳුනක් වෙන්නේ නෑ කියලා තමයි කියන්නේ.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාන්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේ මුල්ල නාරම්වල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: 94.3 94.5
0: වෙළඳ සේවය
4: රාත්‍රී 8:42 ප්‍රියස්වතනි ඔබට බොහොම ස්තුතියි. අමුතුම් බොහොමයන් ගලාගෙනෙනවා. මේ සෙනෙහස මේ ආදරය ඔබට පෙරලා මා මෙහිම මේ රස සමග මුසුකොටේ වෙනවා. මතකද ඔබට ජූඩ් බෙහෙන් චිත්‍රපටය? මේ චිත්‍රපටය 1959 දී තිරගත වුණේ. සංගීතවත් කළා ශංකර් සමග ජයකිෂන්. මිකිත රචනා කළේ හස්රත් ජයපොරේ. ගයන්නේ මුකේෂ්. මේ ගීතයට මම සිංහල ගීත දෙකක් තෝරගත්තා. අපි හමු

හදවත මා කොහේ යම්දැයි පවසන්න. ලෝකය දයා විරහිතයි. සඳරැස් මගේ නිවහන දවාලන්නට ඇවිත් කිසිම අරමුණක් පැහැදිලිව වැටහෙන්නේ නෑ. මේ බලාපොරොත්තු නමැති මන්දිරය කැඩිලා බිඳිලා යනවා. මේ පොළවත් අහසත් දැන් හොඳටම වෙනස් වෙලා ජීවිතය පවසන්නේ මේ ලොවින් නික්ම යන ලෙස. අහෝ, මේ ඉවුරේ ඇත්තේ කඳුළු මාවතක්. එහා ඉවුරේ ඇත්තේ කුමන්තයි දන්නේ කවරෙක්ද? මගේ නිත් පියවරක් පියවරක් පාසාම හැලහැප්පීම් වලට භාජනය වෙනවා. හදවත මා කොහියම්දයි පවසන්න. ලෝකය දයා විරහිතයි. සඳරැස් මගේ නිවහන දවාලන්නට ඇවිත් කිසිම අරමුණක් පැහැදිලිව වැටහෙන්නේ නැහැ.

රාත්‍රී 9ට හරියටම තියනවා විනාඩි 6ක කාලයක්. අද නිරසවතුනේ දැන් සමගෙන යන්න වෙලාව ලන් වෙලා. ඉතින් අතිශය රසමාධුරිය ගුවන් කාලයක් ඔබට තිළෙන කළා. අවසන් ගීතයත් ඉතාම හිතට ළඟ ගීතයක්. ජීවිතයේ සතුටින්ම හැම මොහොතක්ම ගත කරන්න හැකි වෙන්න කියන ප්‍රාර්ථනාවෙන් මේ ගීතයත් ගුණට මුසු කරමින් මා වෙන සමගන්නා. මම ආයේ මිලන් කේ වෙලා චිත්‍රපටයෙන් තෝරාගත් මේ ගීතයේ සංගීතය ශංකර් ජයකිෂන් රචනය හස්රත් ජයපුරේ. ගීතය ගයනි රෆි මොහමඩ් රෆි. සිංහල ගීතය තෝරගත්තා ආර් සිවනන්ද. ඔබට මේ ගීතය ඇසෙන විට මතක් වෙච්චර් ජෝතිපාලත් මේ ගීතය පසු කාලිනව ගායනා කළා. මම මුල් ගීතයයි රසවින්දනයට එක් කරන්නේ. එහෙමනම් සමුගන්න අවසරයි. මම දිනුෂා වෙත්තසිංහ. හැම මලක්ම මගේ හදවතයි. ඒ හදවතේ ඇත්තේ ආදරයයි. බියට පත්වී ශීත කාලයේ ගෙවි ගියා. නව පරිච්ඡේදයක් දැන් රැගෙනවිත් ලයිහි නවඹු කලබගෑනියක් මුහුණේ දැත්ති වර්ණවත් බවක් දියරැලිවලින් මම වසන්ති මියසිරාවේ අසන්නම්. සිවනැලි ඉවුරේ මම හති අරින්නට නවතින්නම්. කටු කුහොල් හෝ ගිනි අඟුරු තිබනත් ඒ මත ඇවිතින්ම මගේ පුරුද්දයි. මම ආදරෙන් උමතුව එක.

0: රාත්‍රී නවයයි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉසුරු චනෝෂ් කුරේ, ප්‍රකාශය ඉනුෂා වී බැද්ද. මේ වසරේ ඇරඹූ පළමු ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකයි. අගමැතිනිය පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. කිසිවෙකුගේ බදුගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි. දූෂිතීන්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට රජයෙන් සහතිකයක්. විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවින් 68,000කට ලබා දී අවසන්. 2030 වෙළඳ භාණ්ඩ හා සේවා අපනයනෙන් දෙවන්ත විදේශ විනිමය ඉලක්කයක්. සාර්ථක නිල සංචාරයක් අවසන් කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවිනෙන් පිටත්වයයි. පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර යළි සමීක්ෂණයට අයදුම්පත් කැඳවේ. දිවයිනේ වැසිතත්වයේ වර්ධනයක් හෙට සිට. ශුද්ධෝත්තම පාප් වහන්සේ සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක් බ්‍රහස්පතින්දා. 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව තවදුරටත් ඉදිරියෙන්. පළමු ශ්‍රේණිය සඳහා මේ වසරේ ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරිය පවසයි. ලබන වසරේ සිට 6 වෙනි ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කෙරේ. ඊට අදාළ සියලු විෂය කමිටු පත් කරමින් මොඩියුල සමාලෝචනය කර අවසන්ය. මෙම ප්‍රතිසංස්කරණවලට අදාළ ගුරු පුහුණු ලබන ජූනි මාසයේ ආරම්භ කෙරේ. පාර්ලිමේන්තුවේදී අද නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. සංචාරක කර්මාන්තයට අදාළ දුර්වලතා 13ක් මේ වන විට හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ පැනයකට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා එමගින් නැතිවන අහිතකර බලපෑම් 11ක්ද හඳුනාගෙන ඇතැයි පැවසීය. ඒවා අවම කිරීම සඳහා මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් තිබේ. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
1: අපි වැඩපිළිවෙල මේ වෙනකොට සකස් කරලා ඒක දැන් ත්‍රෙෂරියේ තියෙන කැබිනට් එකට යවලා තිබෙනවා. ඒ අනුමැතිය ආව ගමන් අපි ඒක පටන් ගන්නවා. නමුත් මේ කෙටි කාලීනව තව බිලියන 1ක විශේෂයෙන් මේ යුද්ධයෙන් ඇති වූ බලපෑමත් එක්ක චීනය, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය වගේ සම මාකට්ස් අපේ ඔෆ් සීසන් එකට ගැලපෙන මාකට් වල ප්‍රවර්ධන වැඩපිළිවෙලක් මේ වෙනකොට අපිට අනුමැතිය ලැබිලා තිබෙනවා. මේ වැඩපිළිවෙල තව සතියකින් විතර මම හිතන්නේ අපිට ආරම්භ කරන්න පුළුවන්. ග්ලෝබල් කැම්පේන් එක අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඉතින් අපේ රජයේ පවතින ප්‍රසම්පාදන ක්‍රියාවලිය වට යටත්ව අපි මේ වැඩ කටයුතු කරමින් ඉන්නවා.
0: කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද සම්මත විය. එහි විවාදයට එක් වූ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පසුගිය කාලය පුරා ගෙන ගිය විනාශකාරී ගමන් මග වෙනුවට ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට ජාතික ජනබලවේග රජය ක්‍රියා කරමින් ඇතැයි සඳහන් කළේය. මෙවර මේ දින සැමරුමේදී ප්‍රකාශ කළ පරිදි මේ වසරේ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණයේ විභාග වීමට නියමිත බවද ජයසිංහ මහතා පැවසීය.
2: වැරදි කරපු දූෂිතයෝ වංචනිකව අපරාධකරුවෝ හඬ නගන්න ඕනේ, බය වෙන්න ඕනේ. අද ඒක තමයි අද මේ විපක්ෂයේ සමහරුන්ගේ පැත්තෙන් මේ හඬවල් වලින් තමයි මේ නැගෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ පැත්තෙන් අපේ කතා විකෘති කරමින්, අපි දක්වපු අදහස් විකෘති කරමින් ඔවුන්ට ඕන ඕන විදිහට ඒ අදහස් පළ කරමින් තිබෙන්නේ. මේ වසර තුල නඩු විශාල ප්‍රමාණයක් අධිකරණය තුල විභාග වෙන්න නියමිතව තිබෙනවා. ඒ නඩු විභාග වෙන්නේ නිකන් නෙවෙයි, මෙරට කරපු අපරාධ වංචාවන්ත දූෂණයන්ට අදාළව, ඒ වගේම මිනිස් ඝාතනයන්ට අදාළව නඩු තමයි විභාගෙමින් තිබෙන්නේ. ඒ නඩුවල තමයි තීන්දුව දෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා ඒ තීන්දුව වලට බයේ අද සමහරුන්ගේ කකුල් වෙවුලනවා.
0: විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා රජයේ සොරකම් කළ බවට අසත්‍ය ප්‍රචාර සමාජගත කිරීමට විපක්ෂය උත්සාහ කරන බව සඳහන් කළේය. භණ්ඩාකාර සිද්ධියට අදාළව නිසි විමර්ශන පවත්වාගෙන යාමට රජයේ ඉඩ දී ඇතැයි හෙතෙම කීවේය.
3: අපිට මේ සමාජයේ ඉස්සරහා උත්සාහ කරමින් ඉන්නවා ඔවුන් බොහෝ අවස්ථාවල ප්‍රහාරාත්මක විදියට මතු කරගන්න මේ ආණ්ඩුව වංචා කරනවා හොරකම් කරනවා මේ වගේ කෑල්ල. ඒකට හේතුව තමයි මොවුන්ගේ බලය ගිලිහෙන්න ප්‍රධානම හේතු උනේ මොකද්ද කියලා උන් දන්නවා. ඇත්තටම ගල්ලංගුරු සම්බන්ධ මුසාවක් එළියට දැම්. හැබැයි දැන් ඒක ඔප්පු කරගන්න බැරුව ඉන්නවා. අපි අභියෝග කරනවා තව කාලෙකින් පුළුවන් නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න කියලා. මොකද ඒ ඔප්පු කරන්න පුළුවන් හැම අවස්ථාවකම අපි ගොඩනගලා දීලා තියෙනවා. ඒ වගේම මේ සිද්ධි සම්බන්ධවත් අපිට නිශ්චිතව කියන්න තියෙන්නේ පැවැත්වෙන පරීක්ෂණ නිසි පරිදි අවසන් කරලා ඒ පරීක්ෂණවල ප්‍රතිඵල සමාජයට එළියට එන දවසට මුළු ලාංකීය සමාජයම තේරුම් ගන්නවා මේ ආණ්ඩුව මේ පිළිබඳව දක්වන ලද මේ කැපවීමේ සහ උනන්දුවේ ස්වභාවය. ඒක බලක්වන්න බෑ.
0: කිසිදු අයෙකුගේ බදු ගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. වැට් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු ගෙවීමේදී මුල්‍ය සහ සාමාන්‍ය සේවා සඳහා විශාල ලිපිලේඛන සංඛ්‍යාවක් ඉදිරිපත් කරමින්ට සිදුවේ. නව ක්‍රමවේදය අනුව සිදුකර ඇත්තේ බදු සරල කිරීම හා එය පහසු කිරීමකි. එමගින් කිසිසේත් බදු වැඩි නොවන බව අමාත්‍යවරයා කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දෙනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
4: මෙතන අවසානයේදී ගෙවන්න සිද්ධ වෙන්නේ සමස්ත බදු ප්‍රමාණය 25%. කලිනුත් ඒගොල්ලෝ 25%ක් ගෙව්වා. ඒ ගෙව්වේ වැට් එක 18%ත් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද 25%ත් හැටියට. මේ මූල්‍ය නොවන ශේෂ්ත්‍රය සඳහා 25%ේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ඉවත් වෙලා එය තනි බද්දක් හැටියට ගෙවනවා. ඒක තමයි සිදුවෙන්නේ. ඒ නිසා අර වැට් එක 125%ක් වැඩි කරා කියන අතරෙම තිබුණු බද්දක් ඉවත් කරා කියලා කිව්වොත් තමයි සාධාරණ. මොකද කිසිවෙක් වැඩිපුර ගෙවන්නේ නැහැ. ඇත්තට මෙයාට පහසුවක් වෙන්නේ සාමාන්‍ය මේ බදු දෙකම ගෙවන්න සිදු වුණාම ආයතනවලට ලියකියුළු හුවමාරුවේදී ටිකක් සංකීර්ණ තත්වයක් එනවා. මේ බදු සරල කිරීමේ සහ පහසු කිරීමේ ප්‍රතිපත්තිය අර තමයි අපි මේ කටයුතු කළා තිබෙන්නේ. ඒ නිසා කිසිවෙකුට බදු ගෙවන්න ප්‍රමාණය වැඩිවීමක් සිදුවන්නේ නැහැ. ඔවුන්ට තිබුණු සමාජ ආරක්ෂණ බද්ද 25% ඉවත් වෙලා ඒ වෙනුවට තනි බද්දක් හැටියට වැට් එක ගෙවන්න සිදුවේ.
0: දූෂණය වංචාව හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජයේ මගින් දඬුවම් ලබා දෙන බව ජනතාවගේ විශ්වාසයයි. මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ වැරදි කළ අයට දඬුවම් දීම ප්‍රමාද කරන්නේ ඇයිදැයි මාධ්‍ය මගින් නිතර ප්‍රශ්න කරන බවයි. දඬුවම් දීමේ ක්‍රියාවලිය භාරව ඇත්තේ අධිකරණයටයි. එමගින් කඩිනමින් දඬුවම් ලබා දෙන විට ජනතාව තුළ ප්‍රසාදයක් ඇතිවේ. අධිකරණ කටයුතු කඩිනම් වීම බහුතර ජනතාවගේ අපේක්ෂාවයි. දූෂිතයින්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සහතික විය.
4: මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලුවට විතරක් කියන්නම්. ඉදිරියෙන් එන්න නියමිත විමල් විරුවන්ස, ප්‍රියංකර ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රාන්දු, සජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සර්ණ ගුණවර්ධන, ලක්ෂ්මණාප අබේවර්ධන, මර්වින් සිල්වා, නාම රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, චම්පිකරණෝක, යෝෂි රාජපක්ෂ, කෙහෙල් රඹුකැල්ල ආදි මෙයාගේ නඩු දින ඔබ උනන්දුවක් දක්වනවා නේද? සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය කෙහෙල් රඹුකැල්ලගේ නඩු දින කවුද කියලා දන්නවා සාමාන්‍ය. උනන්දුවක් දක්වන අය. ඉතින් මේවා තියෙනවා. ඉතින් ඒවට දිනක් තියෙනවා. සමහර කල්යනත් පුළුවන්. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියාගන්න පුළුවන්. සාමාන්‍ය රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හොරුන් දඬුවම් කරයි කියලා. ඊට කලින් අවුරුදු එකහමාරෙම මගේ මේ මාධ්‍ය සාකච්ඡාවල වැඩිපුර මහ ප්‍රශ්නේ තමයි හොරුන් දඬුවම් දෙන්නේ නැද්ද, ප්‍රමාද වෙන්නේ මොකද කියලා. එතකොට මේ දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු කටයුතු හරහා. නඩු දින ළඟ ළඟ වැටිලා නඩු ඉක්මන් වෙලා සමහර නඩු වෙනුවේ මහාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ ඇති වෙලා ඒ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනකොට මම හිතනවා සාමාන්‍ය ජනතාවට දූෂණයට එරෙහි, හොරකමට එරෙහි ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රසාදයක් ආස්වාදයක් තියෙනවනේ. නඩුවක් මං වෙලා යුක්තිය පස්සෙලේ කියලා මොකද සමහර කෙනෙකුට තියෙනවා අපෙන් අහන්නේ ඒකනේ. තුනෙන් දෙකක් තියාගෙන මොකද කරන්න කියලා අහන කට්ටියක් තියෙන්නේ. නීති නැත්තා නීති හදලා දඬුවම් කරන්න කියලා ඉන්නේ දූෂණයට. සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව ඒක. ඉතින් නඩු කඩුවත් ඉක්මන් වෙනකොට මං හිතනවා සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව එක්ක ඒක ගැලපෙනවා. එතකොට ඒ ජනතාව යම් බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා. ඉතින්
0: විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවීන් 68,000කට ඊයේ වන විට ලබා දී ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය. තවත් ගොවීන් 13,000ක් පොහොර සහනාධාරය ඉල්ලා තිබේ. මේ සඳහා රුපියල් මිලියන 13,000ක මුදලක් ඇස්තමේන්තු ගත කර තිබේ. මේ වන විට රුපියල් මිලියන 1,700කට අධික මුදලක් ගොවීන්ට ලබා දී ඇත. වගාපිම් සකස් කරන ප්‍රමාණය අනුව ඉදිරියේදී පොහොර සහනාධාරය ලබා දෙන බව අමාත්‍යවරයා පැවසීය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. දෙදහස් විසිහය දෙදහස් තිහ ජාතික අපනයින සංවර්ධන සැලැස්ම යටතේ දෙදහස් තිහ වසර වන විට වෙළඳ බහණ්ඩ හා සේවා අපනයනෙන් ඇමරිකානු ඩොල බිලියන 36ක විදේශ විනිමේ ඉපැයීමට රජයේ ඉලක්ක කරයි. මෙරට අපනයන සංවර්ධන ක්‍රියාවලිය මෙහෙවීම හා අධීක්ෂණය කිරීම සඳහා එම සැලැස්ම මගින් පුළුල් උපාය මාර්ගික රාමුවක් සපයයි. අපනයින තරගකාරීත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනයේ මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් වූ ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කිරීමට යෝජනා වූයේ පසුගිය වසරේ අයවැයෙන්ය. ඒ අනුව ශ්‍රී ලංකා අපනයින සංවර්ධන මණ්ඩලය මගින් අපනයින ක්ෂේත්‍රයට සම්බන්ධ රාජ්‍ය හා පෞද්ගලිකාංශයේ පාර්ශවකරුවන් සමග එක්ව ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය වැඩසටහන යටතේ තාක්ෂණික සහය ලබා ගනිමින් මෙය සකස් කර ඇත. තුන් දින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මියාහිල් මුරෂ්කෝ මහතා ඇතුළු නියෝජිත පිරිස තම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් දිවයිනෙන් අද පිටත්ව ගියහ. ශ්‍රී ලංකා රුසියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා ශක්තිමත් කරමින් මෙරටින් පිටව ගිය නියෝජිත පිරිසට සමුදීම සඳහා නියෝජ අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා ඇතුළු පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ගියහ. රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු මෙරටට පැමිණි නියෝජිත පිරිස මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු නියෝජිතයන් සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වූහ. ඔහු කොළඹ ජාතික රෝහලේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සංචාරයකට එක් වූහ. තෙදින නිල සංචාරය තුළ දෙරට අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධතා හා සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්විණ. විගණන සේවා කොමිෂන් සභාවට පත් කළ නව සාමාජිකයෝ සිව් දිනෙක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ රහස්‍යතාව පිළිබඳ ඊයේ දිවුරුම් දුන්හ. හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, හිටපු නියෝජ්‍ය විගණකාධිපති ජී තේවඥානන්, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහල් සුනිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවයේ විශ්‍රාමික නිලධාරි රත්න දිශප්‍රියන මහත්වරු මෙසේ දිවුරුම් දුන්හ. ජාතික විගණන පනත අනුව අධිකරණයක් හෝ පාර්ලිමේන්තුව නියම කරන අවස්ථාවකදී හෝ යම් ලිඛිත නීතියක් යටතේ නිශ්චිතව දක්වා ඇති අවස්ථාවක හැර විගණනයට අදාළ තොරතුරු රජයේ හෝ පෞද්ගලිකාංශයේ කවර තැනැත්තෙකුට කිසිදු ආකාරයකින් හෙළිදරව් නොකරන බවට, සාකච්ඡා හෝ ප්‍රකාශ නොකරන බවට මෙහිදී දිවුරුම් දී තිබේ. මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණි සාමග්‍රී ධර්ම මහසංඝ සභාවේ මහනුවර මහදිසාවේ ප්‍රධාන සංඝනායක උඩහාමුල්ලේ ජිනරතනාරාමාධිපති පූජ්‍යතලවින්නේ ධම්මරක්කිත ස්වාමින් වහන්සේ අපවත් වූහ. දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය මහරගම නාවින්න ක්‍රීඩාංගණයේදී හෙට පස්වරු 3ට සිදු කෙරේ. මීළඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමයෝස්සේ දැන් අයිදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයිදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenetson.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200කි.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: දෙස් විදෙස් සංචාරකින් අතර ජනප්‍රිය බදුල්ල නගරයේ ආසන්නයේ පිහිටි සරුංගල් කන්ද ප්‍රදේශයේ සංචාරක කලාපයක් ලෙස තවදුරටත් ප්‍රවර්ධනය කෙරේ. ඊට අදාළ සාකච්ඡාවක් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පසුගීදා පැවැත්විණ. නාගරික සංවර්ධන අධිකාරිය යටතේ මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපීමට නියමිතයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: පසුගිය අප්‍රේල් මස 9 වෙනිදා පැවති මහා භාණ්ඩාගාර බැඳුම් කර වෙන්දේසියට සහභාගී වීම සඳහා අවශ්‍ය නිසි අනුමැතිය ආයෝජන කමිටු මගින් ලබාගෙන තිබූ බව ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් සමාගම් පවසයි. නමුත් නිල අනුමැතියකින් තොරව මෙම ආයෝජන සිදු කර ඇතැයි එල්ලවෙන චෝදනා මෙම සමාගම් දෙක තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙම සමාගම් දෙක රුපියල් බිලියන 10ක් ආයෝජනය කර ඇති බවට ඇතැම් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි තොරතුරු ප්‍රචාරය වී තිබේ. නමුත් එම සමාගම් දෙක ආයෝජනය කර ඇත්තේ රුපියල් බිලියන 6ක් පමණි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ආයෝජකයන්ට ඉඩම් කොටස් වෙන්කර දීම පිළිබඳ රජයේ අවධානය යොමු වේ. කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන කර්මාන්ත ප්‍රවර්ධනය සඳහා ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මකයි. ලැබී ඇති ව්‍යාපෘති යෝජනා 16ක් අධ්‍යයනය කර එය ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුර නවයකින් ඉඩම්

0: නාසන්නේ පහළ වයිගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව ඇත. මෙම පද්ධතියේ වර්ධනය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් පසුවේ. ඒ පිළිබඳ නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන්නේ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
1: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077787.
2: විදස්පුව
0: ශුද්ධෝත්තම ලියෝ පාප් වහන්සේ ඇමරිකානු රාජලේකම් මාකෝ රූබියෝ මහතා ලබන බ්‍රහස්පතින්දා හමුවීමට නියමිතයි. ශුද්ධාසනය මේ පිළිබඳ නිවේදනය කළ අතර ඇමරිකානු රාජ ලේකම්වරයා හෙට සිට ලබන සිකුරාදා දක්වා රෝමේ රැඳී සිටි. මැද පෙරදිග තත්ත්වය පිළිබඳ එහිදී සාකච්ඡා වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉරානයට එරෙහි ඇමරිකානු සහ ඊශ්‍රායිල මෙහෙයුම් පාප් වහන්සේ නිතර විවේචනය කරති. ගැටුම් ඉක්මනින් අවසන් කරන්නේයි උන්වහන්සේ විටින් විට ඉල්ලීම් කළහ. ඇමරිකානු රාජ ලේකම්වරයා ලබන සිකුරාදා ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මහත්මිය හමුවන බව එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. වාර්ෂික යවත්කාලන කිරීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අද නිවේදනය කළේය. ඒ අනුව ඉන්දියාව තවදුරටත් එහි පෙරමුණේ පසුවේ. එංගලන්තයට දෙවන ස්ථානය හා ඔස්ට්‍රේලියාවට තුන්වන ස්ථානය හිමිව ඇත. නවසිලන්තයේ සෙවන ස්ථානයේ පසුවන අතර දකුණු අප්‍රිකාව පස්වන ස්ථානයේ පසුවේ. පාකිස්තානය හා බටරීන්දිය කොදෙව් කණ්ඩායම් පිළිවෙලින් 6 සහ 7 වන ස්ථාන හිමිකරගෙන සිටී. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ දෙවන දිනය නිමවන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 107ක් ලබා සිටියේය. මෙම තරගේ කොළඹ කණ්ඩායමට පළමු ඉනිම සඳහා සිළු දෙනා දෙවී ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි. දඹුල්ල කණ්ඩායම පළමු ඉනිම සඳහා කඩුලු 9ක් දෙවී ලකුණු 222ක් රැස් කළේය.
2: කාලගුණ වාර්තාව.
0: දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, දකුණ ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය. යලිසිරස්තල. මේ වසරේ ආරම්භ වූ පළමු ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකයි. අගමැතිනිය පවසයි. මෙරට සංචාරක කර්මාන්තය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක්. කිසිවෙකුගේ බදු ගෙවීමේ ප්‍රමාණය වැඩි නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි. දූෂිතීන්ට සහ සොරුන්ට කඩිනමින් දඬුවම් දෙන බවට රජයෙන් සහතිකයක්. විවගාවට ලබා දෙන පොහොර සහනාධාරය ගොවීන් 68,000කට ලබා දී අවසන්. 2030 වෙළඳ භාණ්ඩ සේවා අපනයනෙන් දැවැන්ත විදේශ විනිමය ඉලක්කයක්. සාර්ථක නිල සංචාරයක් අවසන් කළ රුසියානු සෞඛ්‍ය ඇමති දිවිනෙන් පිටත්වයයි. පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර යළි සමීක්ෂණයට අයදුම්පත් කැදවේ. දිවයිනේ වැසිතත්වයේ වර්ධනයක් හෙට සිට. ශුද්ධෝත්තම පාප් වහන්සේ සහ ඇමරිකානු රාජ ලේකම් අතර හමුවක් බ්‍රහස්පතින්දා. 2020 නවතම ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව තවදුරටත් ඉදිරියෙන්. ප්‍රවෘත්තිමින් සමප්තයි මීළඟ ප්‍රධාන ප්‍රතිප්‍රකාශය හෙට උදැස්සන 6ට බලාපොරොත්තු වන්න.

0: 94.3 94.5 දැන් දිවයින පුරා
1: වෙලාව රාත්‍රී 9:23 මේ ඔබේ මහද බැඳි වෙළඳ සේවයයි.
2: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහනමිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි.
3: සුරේෂ් මොකද පරක්කු?
4: දන්නේ නැද්ද බොස් ඉතින් බස් වල කෝච් වල එනකොට
3: හැමදාම ඔය වැඩේ කරන්න බෑනේ සුරේෂ්. ගන්න අර ලංකාවේ හදන KD Rice බයික් එකක්. ඉලෙක්ට්‍රික් බයික් වගේම පෙට්‍රල් බයිකුත් තියෙනවනේ. ලිතියම් අයන් බැටරියක් නේ තියෙන්නේ. අවුරුදු 4ක වගකීමකුත් තියෙනවා.
5: පරිසර හිතකාමී ලිතියම් අයන් බැටරිය වසර 4ක් දක්වා දිවෙන අසම සම වගකීම දිවින පුරා විහිදුණු සේවා ජාලය.
6: KD Rice ලංකාවේ අපේ දෙයක්.
7: Good morning boss. මම ගත්තනේ අර KD Rice electric scooter එක. පෙට්‍රල් උතෝ නැ. බස් ගස්සොත් ඉතුරුයි.
6: KD Rice
8: 0773523535.
9: හඳ මාමට සවන් දෙන්න.
10: හඳ මාමා Atlas Hall ළමා සංග්‍රහය.
11: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය.
12: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10.
13: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සුභාකිත සෑම ඉරිදා දිනකම උදෑසන 9ට ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
14: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි.
15: සුභාකිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළින කරන තවත් සොබා දහම් මෙහෙවරකි.
16: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමරකෝන් මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පයේ පිළිබඳ 5 දින මේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය. අසන්න සවනි,
3: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
4: වෙලව රාත්‍රී 9:28.

0: අසන්න සවනි,
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
1: විසඳුම් නොලැත්තේ රාත්‍රීන් වල සැනසුම ගෙනා රස හැඟුම්.

0: ඔබේ හදපස කතා කළ රේඩියෝ හදවතටම ලං වෙලා නොස්ටැල්ජියානු මතක මං පෙතදිගේ ආයෙමත් ඇවිද යමු. ගමන් සඟයිනි, කාල රාමුවක තාල ප්‍රස්ථාර සොයා යන යුගස්වර හෝරාවයි මේ ටෝන් ඔෆ් 90s. සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8ට
1: .3 94.5 මිගායන ශිල්පියා බෙවර්ධන බාලසූරිය.

0: 94.3 95.5 විලව රාත්‍රී 9:05 විනාඩි 46යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. අපි බැතිසිතුනුතු ශ්‍රවණය කරමු ජයපිරිත් දේශනය.
1: නමෝ

මෙත්තා කරුණා මුදිතා ගුණෙන් ඔබ සිත නිවි සැනහෙවා. දැන් වෙලාව රාත්‍රී 9:50 විනාඩි 58යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. අතර නියමිත මෙම සේවය වැඩසටහන් මින් සමත්යි. යලිත් වෙළඳ සේවය වැඩසටහන් ආරම්භ වන්නේ හෙට උදැසන 4:55යි. දිනට නියමිත විකාශන කටයුතු නිමං කරමින් ඔබින් සමගන්නා මම දිනුෂා විත්තසිංහ ඔබට සුවදායක රාත්‍රියක් ආයුබෝවන්.

සුබ දවසක් අයිබෝවන්. චිත්ත පීඩා දුර්වී ශාන්තිය උදාවේවා, වසන්තය උදාවේවා. වෙලා උදෑසන 5යි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වැනි වෙසක් මස අව ජලවක නම් තිතියලත් බුද දින ක්‍රිස්තු වර්ෂ 2026 වූ මැයි මස 6 වෙනි දින බදාදා වෙළඳසේවයේ කොළඹින් කරගත යන්නේ දිනයයි නුනස්ගිරෙන් යාපනයෙන් සාරදැල්ලෙන් මෙගහර්ට්ස් 94.3 හපුදලෙන් කොකාවිල් විකාශනාගාරයෙන් සහ යටියන්තොටින් මෙගහර්ට්ස් 94.5 FM සංකේතයන් ඔස්සේ විසුරහනු ලැබේ. මීට අමතරව www.slbc.lk web radio, radio garden සහ radio app තුලින් වෙළඳ සේවයට සවන් දිය හැකියි.

0: ධම්මචින්තාව. අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: තෙරුවන් සරණයි හැමදෙනාටම. ලැබුවා වූ දවස සිතුම් පැතුම් ඉටුවෙන සුන්දර දවසක් බවට පත්වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. පැරණි කියමනක් තියෙනවා, මුඛං පවිත්‍රං යදි බුද්ධ වාක්‍යං චිත්තේපි යස්මින් කරුණා ගුණස්සයාත් හස්තං පවිත්‍රං ප්‍රදදාති දානං පාදං පවිත්‍රං ගමනං සුබංචේත් කියලා. අපි හැමෝම ආසයිනේ ලස්සන වෙන්න, අපි හැමෝම ආසයිනේ පිරිසුදුවට ඉන්න. අපේ ධර්මයේ කතා කරනවා හරි ලස්සනට පිරිසුදු වෙන්න, ලස්සන වෙන්න කාරණාවක්. ලස්සනට මිනිස්සු ඇඳුම් ඇඳහම ලෝකෙට පේන්නේ මොනවද? ඔයාලගේ ලස්සන මූණ පේනවා, ඔයාලගේ අත් දෙක පේනවා, කතා කළහම කට පේනවා, කකුල් දෙක පේනවා. ඔය හතර ආධ්‍යාත්මිකව ලස්සන කරගන්න පුංචි පුංචි කතාවක් කියා දෙන්නයි මං අද බලාපොරොත්තු වෙන්නේ. ඔය කාරණා හතර ආධ්‍යාත්මිකව පිරිසුදු කරගන්න ක්‍රමයක් තමයි මං අද කියා දෙන්නේ. මුලින්ම ලස්සන කරගන්නලු චිත්තේපි යස්මින් කරුණා ගුණස්යාත්, හිත ලස්සන කරගන්නලු. හිත ලස්සන කරගන්න නම් මොනවද කරන්න ඕන? හොඳ දේවල්ම හිතන්න, බුදුගුණ, දහම් ගුණ, සංඝගුණ හිතන්න, ඒ වගේම අනිකාගේ දියුණුව ගැන හිත හිතා සතුටු වෙන්න, අනිකාට මෛත්‍රී කරන්න, අනිත් අයට ආදරය කරන්න. එතකොට ඔබේ හිත ලස්සනයි. හිතින් හිතනකොට යම් හොඳ හොඳ දේවල් ඔබගේ මුහුණ සුන්දර වෙනවා, මුහුණ ලස්සන වෙනවා. හිතින් හිතන දේවල් මුඛං පවිත්‍රං යදි බුද්ධ

දෙක ලස්සන කරගන්න නම් දන් දෙන්නලු. ඉතින් දානය කියන කාරණය ඔයගොල්ලෝ හැමෝම හොඳට දන්නවා. බෞද්ධ රටක ඉන්න අපි හැම කෙනාම දන් දෙනවා. සතුටු සිතින් මලක් පහනක් පූජ කරන එකත් දානයක්. එනිසා හැම වෙලාවෙම කරන දේ සතුටු සිතින් තමයි සිද්ධ කරන්න ඕන. ධම්මපදේ පළවෙනි ගාථාවෙන් කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමය. පිරිසිදු චේතනාවකින් යමක් කරනවද එහි ඒ කරන දෙය තමන්ගේ පිටිපස්සෙන් එනවා. සුකෝ පුඤ්ඤස්ස උච්චයේ හැම තැනම සැපගෙන දෙදී ඡායාව වගේ ඔබගේ පස්සෙන් ගමන් කරනවා. එහෙනම් දන් දෙන්න අත් දෙක ලස්සනයි. පාදං පවිත්‍රං ගමනං සුබංචේත් කකුල් දෙක ලස්සන කරගන්න හොඳ ගමන් යන්නලු. නරක ගමන් යන්නේ නැතුව හොඳ යහපත් අනිකාට ප්‍රයෝජනයක් තියෙන තමාටත් ප්‍රයෝජනයක් තියෙන හොඳ ගමන් යන්න ඔබේ කකුල් දෙකත් ආධ්‍යාත්මික විදියට පිරිසුදු කරගන්න ක්‍රමයක් අද මං කියා දුන්නේ. ඒ නිසා අද දවසේ මේ දහම් කාරණාවට අනුව වැඩ කරන්න ඔබට මෙලව ජීවිතයත් පරලොව ජීවිතය සුවපත් වෙනවා. ඔබගේ අද දවස පිම්බර දවසක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.

0: දවසේ සිතුවිලි ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ගිවන්ත අර්ථසාද් මහතා විසින්.
1: ආයුබෝවන් ප්‍රේමවන්තයිනි, ඔබට සුප් එකක් හදාගන්න කැමතිද? මොකද මේ ඉස්සර කතාවක් මං අහලා තිනවා යකඩ ඇණයකින් සුප් එකක් හදපු හැටි. රුසියාවේ එක්තරා කාලයක තිබුණු යුද්ධයකින් සොල්දාදුවෙක් ගමට එනවා. ගමට එනවා, උට මහන්සි බඩගිනි අන්ධකාර වැටීගෙන එනවා. යතරේ ගයක් දකිනවා. ඒ ගෙදර දොරට තට්ටු කරලා කියනවා, මට මේ ගෙදර නවාතැන් දෙන්න පුළුවන්ද රෑට? මම මේ දුර බැහැරි ඉඳන් එන්නේ මේ යුද්ධයට ගිහිල්ලා. ආ, දෙන්න නම් පුළුවන්. ඒත් අපිට කණ්ඩමුකුත් දෙන්න විදිහක් නම් නැහැ. මම මේගොල්ලො බොරුවක් කිව්වේ. ආ නෑ, කමක් නෑ, ඒකට ප්‍රශ්නයක් නෑ. ඒනට මට මේ වතුර භාජනයකුයි ලිපකුයි පොඩ්ඩක් හොයාගෙන ආ ඒක දෙන්න පුළුවන්. මොකද මල්ලක මට පුළුවන් සුප් එකක් හදන්න. ආ එහෙමද? අන්න ගෙදර ඇත් කල්පනා කර මේ සුප් එකෙන් අපිටත් බොන්න පුළුවන්. ආ හා හා, හරි. මොකද මල්ලක යකඩ ඇණයක් තියෙනවා. යකඩ ඇණයක්? ඔව්, මේ යකඩ ඇණෙන් පුළුවන් සුප් හදන්න. හැබැයිට ආ අන්න වතුර භාජනයක් දුන්නා, ලිප දුන්නා. ආ අරගල් තුනක් තියලා ඉතින් කොහොම හරි මේ ඔන්න වතුර නටනවා. නටනකොට ගෙදරයි ඔක්කොම වටේල බලන් ඉන්නකො සුප් එක අන්න සාක්කුවෙන් හිමීට අරගත්තා. යකඩ ඇණයක් අරගෙන දැම්මා. යකඩ ඇණෙන් සුප් එක හදෙන හැටි දැන් මූඩියකිනුත් වැහුවා. සුප් එක යකඩ ඇණෙන්? ආ, පික පොඩ්ඩක් යන්තම් ඇරලා බලලා වැහුවා. සුප් එක ලෑස්තිද? නැත්නම් මේ වරදි මේ අපේ මේ කැරට්ටලයක් වගේ එකක් දැම්ම නම් බොහොම හොඳට තව සුප් එක හම්බෙනවා. අපිට ඒ දුවේ දුවේ අර කැරට්ටලයක් අරන් හොඳ අනගෙන කැරට්ටලයක් ඉක්මන ගෙනලා සෝදලා දැම්මා. දැම්මම අල ගෙඩියක් තුනක් ගෝවා කොලයක් තුනක් තවත් හර රස වෙනවා මේ සුප් එක. අරහට ආ ආ, එහෙනම් යන දෙමු දෙමු. ආ ඒ බැලුවා මේ ඇයි අර මේ තව මස් පෙත්තක් වගේ එකක් දැම්ම නම් කියලා වැඩක් නැ. ඔන්න දැන් ඒ පාර මස් පෙත්තකුත් හම්බුණා. දැන් ගෙදර කන්න මුකුත් නැහැ කිව්වනේ. හම්බලා ඔන්න සුප් එක අන්තිමට බැලුවා. හරි, ඔක්කොම වට වෙලා ඉතින් මේ සුප් එක බිව්වා. දැන් ප්‍රශ්නේ වුණේ යකඩ ඇනෙන්ද සුප් එක හැදුනේ අනිත් බඩු වලින්ද? දැන් බලන්න, අපි සමහර විට දෙයක් දෙන්න කැමති නැතුව බොරු කරන අවස්ථා තියෙනවා. නමුත් අර සොල්දාදුවත් කරේ පොඩි කපටි වැඩක්. නමුත් ඒකෙන් වුණේ මොකද්ද? අර ගබඩාවේ තිබුණු සියලු දේ එළියට ආවා. සුප් එක හොඳට හැදුනා. අපි ආගන්තුකයෙක්ට සංග්‍රහ කරන්නේ කොහොමද? ආගන්තුකයා ගෙදර නවාතැන් ගත්තා. ඒ වගේම ඔහුගේ යකඩ ඇනේ

සුබ දවසක්. මැයි 6 ඒ වගේම සතියේ මැද බදාදන්න. සුවෙන් ජීවත් වෙන්න. කලබලේ වගේම විවේකෙත් විඳින්න. විනෝදාස්වාදයක් දුක් සුසුම් වගේම සුවසේ මధుර තාවෙන් ජීවත් වෙන්න ඕනේ. ගීත රස විඳින්න ඕන, කියවන්න ඕන. ගහකොළට පරිසරයට ආදරය කරන්න. කාටද ප්‍රශ්න නැති, කාටද සුසුම් කඳුලැල් නැති. ඒව ගලා යන්නට ඉඩ දෙන්න නිදහස. ඒවට බාධා කරන්න. හිනාවටත් ගලා යන්න, පැතිරෙන්න, පැවරෙන්න ඉඩ දෙන්න. මම වසන්ත රෝහණ. අපි පටන් ගන්න හදන්නේ උදය ගී සංග්‍රහය. පැරණි ගීත, මැද මට්ටමේ ගීත, නැවුම් ගීත මේ සියල්ලගේ සංකලනයක් විය යුතුයි නේද? ඉතින් හේමන්ත බණ්ඩාර මහත්තයා එමත් මතක් කරගෙන කන්තලේ මේ ගීතයෙන් අපි පටන් ගමු. උදය ගී සංග්‍රහය.